0: Siapa Pocket Money? උදේ 5:36 වෙලාව වුණ අද දවසේ පළවෙනි තරගකාරිනිය දැන් ඉන්නවා එකතු වෙලා ගාල්ලෙන් කෙත්මි. Good morning කෙත්මි.
1: Good morning.
0: කෙත්මි, ලෑස්ති නේද නේද රුපියල් 5000ම වින් කරන්න?
2: හරි කෙත්මි, ප්‍රශ්න හතරයි තියෙන්නේ. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. අපි දෙනවා තප්පර 5ක්, උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කරොත් ඉතින් රුපියල් 5000ම ඔයාගේ කරගන්න පුළුවන්. මේ තමයි කෙත්මිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: කෙත්මි, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. අක්ෂර භාවිතයට කලින් තිබ්බ යුගය ප්‍රාග්ඓතිහාසික යුගය. ප්‍රාග්ඓතිහාසික යුගය කොටස් තුනයි. පැරණි ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, නව ශිලා යුගය. අපි අහන ප්‍රශ්නේ, මේ අතරින් ප්‍රාග්ඓතිහාසික එලිමහන් කඳවුරක් වන්නේ 1. බූන්දල, 2. පාහියංගල.
1: පාහියංගල.
2: ප්‍රාග්ඓතිහාසික එලිමහන් කඳවුරක් වන්නේ කියලා තමයි අපි ප්‍රශ්නය අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනේ බූන්දල. හරි කමක් නැහැ, ප්‍රශ්න තුනක් තියෙනවා තව. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: රයිට්, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඔන්න සිංහල සබ්ජෙක්ට් එකෙන්. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් 1956 දී නිර්මාණය කරපු සුවිශේෂී නාට්‍යයක් තමයි මනමේ නාට්‍ය. ඔන්න මේ ප්‍රශ්නේ අහන්නේ ගැන. මනමේ කතාවට පාදක වෙලා තියෙන ජාතක කතාව මොකද්ද? 1. උම්මග්ග ජාතකය, 2. චුල්ල ධනුද්දර ජාතකය.
1: චුල්ල ධනුද්දර ජාතකය.
2: කෙත්මි, රුපියල් 250ක් දිනා ගන්නව දෙවැනි ප්‍රශ්නෙට උත්තර දීලා. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
0: හරි කෙත්මි, තුන්වැනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ආහාර කල් තබා ගන්න විනාකිරි පාවිච්චි කරනවා. විනාකිරි මධ්‍යසාර පැසීම මගින් නිපදවන ආම්ලික ද්‍රාවණයක්. අපේ ප්‍රශ්නේ, විනාකිරි වල ඇත්තේ 1. සිට්‍රික් අම්ලය, 2. ඇසිටික් අම්ලය.
2: ඇසිටික් අම්ලය තමයි හරි උත්තරේ වෙන්න ඕනි. විනාකිරි වල තියෙන ඇසිටික් අම්ලය. හරි, තව ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා අපේ බෝනස් ප්‍රශ්නේ. ඔයාට පුළුවන් රුපියල් 250ක් අතේ තියෙන නිසා බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යමු.
0: හරි කිප්, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. විලක් කියන්නේ ගොඩබිමකින් වටවුණු ජලය පිරුණු තැන. භූගත ජලය, ගංගා හෝ වර්ෂාව මගින් ජලය ලැබෙනවා මේ විල්වලට. අපේ ප්‍රශ්නේ, ලෝකේ ගැඹුරුම විල මොකද්ද? 1. ටැංගානිකා විල, 2. බයිකල් විල.
1: බයිකල් විල.
2: හරි උත්තරේ ඔයාගෙන් අපිට හම්බුණා. එතකොට මේ බයිකල් විලේ උපරිම ගැඹුර තමයි මීටර 1642. හරි, අතේ තිබ රුපියල් 250ක් 250 පස් කුණකින් වැඩි වෙලා රුපියල් 1250ක් විනා ගන්න ඔන්න පුළුවන් වුණා කෙත්මි.
0: හරි කෙත්මි, දැන් වෙනදටත් මේ ටයිම් එකට නැගිටිනවද නැත්නම් අද පොකට් මනේ හින්දාම නැගිටතද?
1: වෙනදටත් නැගිටිනවා.
0: එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන ජය වේවා.
1: Thank you.
2: කෙත්මි, මේ විදිහට පොකට් මනි දිනාගද්දී අපේ නංගිලා මල්ලිලාට අපි ආයෙම චාන්ස් එකක් දෙන විදිහ මතක් කරන්න ඕන. 0714 151 151 එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති මේ පැත්තෙන් පොකට් මනි දෙන්න. ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
0: සියතා පොකට් මනි. අනුග්‍රහය
3: ආදිමාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කෘතුම ආසාවක් තියන්නේ නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වන කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකට. ඒ මිනිස්සු කැමති නිදහසේ.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
2: හෙට උදේ අටට
3: අක්කට තාම කොල්ලෙක් නෑ නේ බා.
4: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
3: එහෙමකෝ ඒ?
4: උන් සේරම පයින්නේ ආවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
3: ඈ?
5: ජින්තු පිටියේම වෙනෝ. ජින්තු පිටියේම වෙනෝ.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: 98.2 98.4
8: පාන්නේ වගේ කමුකොකේ
9: ප්‍රේක් නෑ වගේ
10: පතිමු රේස්
11: ෆ්‍රයිඩේ මචං
12: අද විතරයි සිකුරාදා
7: සියත දෙවයින පුරා

0: Siapa Pocket Money? උදේ 5 විනාඩි 54යි වෙලාව. කැලණි ඉඳන් ඉන්නවා රශ්මිත. Good morning රශ්මිත.
1: Good morning.
0: රශ්මිත අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ලෑස්ති නේද තරම් කරන්න?
2: හරි රශ්මිත, අපි ඔයාට අරගෙන ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න හතරක්. ඔයාට ප්‍රශ්න තුනක් අපි දෙනවා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින්. ඊට පස්සේ අපි වගේ අහන සාමාන්‍ය දැනීම ප්‍රශ්නය. ඔය විදිහට අපි ප්‍රශ්න හතරක් අහලා රුපියල් 5000ක් වට පොකට් මනී දෙනවා. මේ තමයි රශ්මිතට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: රශ්මිත, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව 1848 දී මාතලේ කැරැල්ල ඇති වුණා. මේ කැරැල්ලදී සිංහලයේ රජු විදියට පාලකෙක් පත් කරගත්තා. අපේ ප්‍රශ්නේ, ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් ඔටුනු පළඳපු රජතුමා කවුද? 1. ගොංගාලේ ගොඩ බණ්ඩා, 2. කැප්පෙටිපොළ නිලමේ.
2: ගොංගාලේ ගොඩ බණ්ඩ තමයි හරි උත්තරේ. කොහොමද රශ්මිත 250ක් වන්න අතර දැන් අරන් තියෙන පොකට් මනි. අපි යමු එහෙනම් දෙවනි ප්‍රශ්නෙට.
0: රශ්මිතුණ, දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. අස්ථි හැදිලා තියෙන ප්‍රධානතම අණුව මොකක්ද? 1. කැල්සියම් ෆොස්ෆේට්, 2. මැග්නීසියම් සල්ෆේට්.
2: තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ රශ්මිතට. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි රශ්මිතුණ, තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. රශ්මිත, මේ මලගිය ඇත්තෝ නවකතාව කියවලා තියෙනවද? මලගිය ඇත්තෝ නවකතාවේ තියෙන්නේ කෙටි කාල සීමාවකට ජපන් රටේ පදිංචියට යන සිංහල චිත්‍ර කලාකරුවෙක්ගේ කතාවක්. මොන ප්‍රශ්නේ, මලගිය ඇත්තෝ නවකතාව රචනා කළේ කවුද? 1. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර, 2. කේ ජයතිලක.
2: මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් තමයි මලගිය ඇත්ත නවකතාව රචනා කරලා තියෙන්නේ. කමක් නැහැ, අතේ දැන් තියෙන රුපියල් 250. අපි එහෙනම් 250 පස්කුණේකින් වැඩි කරගන්න යමුද බෝනස් ප්‍රශ්නෙට.
0: හරි රශ්මිත, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. අපි ඉගෙන ගන්නවා ප්‍රවේශ අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකේ එහෙම. ඔන්න අහන ප්‍රශ්නේ, ප්‍රජාතන්ත්‍රවාදය උපන් ස්ථානයේ විදිහට සැලකෙන රට මොකක්ද? 1. රෝමය, 2. අතෑන්ස්.
2: ප්‍රජාතන්ත්‍රවාදයේ උපන් ස්ථානයේ විදිහට සැලකෙන්නේ ඇතෑන්ස් නගරය තමයි. හරි, රශ්මිතට ඒ ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණා. හැබැයි අතේ රුපියල් 250ක් තියෙනවා. අපි ආයෙමත් දවසක උත්සාහ කළ රුපියල් 5000ම දිනාගමු රශ්මිත.
0: ජය වේවා.
2: අයිමත් සරකොන්න මතක් කරන්න ඕනි, සියත පොකට් මනි අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා 0714 151 151 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට එවන්න නමගම විස්තර ටික. අපි ලෑස්ති වෙලා ඉන්නම් මේ පැත්තේ පොකට් මනි දෙන්න.
0: හරි මාෂියෝන, පොකට් මනි දෙනකොට මතක් කරන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. සර්බුදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්, මේක තමයි ගොඩ අලුත්ම පණිවිඩේ. විශේෂයෙන්ම දැන් සල්ලි හම්බ කරනකොට සල්ලි ඉතුරු කරන එකේ වටිනාකම අපිට අනාගතයේදී අනිවාර්යයෙන්ම දැනෙනවා. මොකද මේ යන ආර්ථික මට්ටමත් එක්ක ඉදිරියට වියදම් වැඩි වෙයිද අඩු වෙයිද, කොහොමද හැමදේම කොහොමද මැනේජ් කරගන්නේ, සල්ලි මැනේජ් කරගන්නේ කොහොමද කියන කාරණාව හොඳට කල්පනා කරලා හරියටම කරන්න ඕන දෙයක්. මුදල් ඉතුරු කරනකොට ඔබ ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම දානවා නම් ඒකට හොඳම තැනක් තෝරගන්න ගන්න ඕනේ, හරිම තැනක් තෝරගන්න ඕනේ. නැත්නම් ඉස්සරහට අමාරුවේ වැටෙන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට කීක තැන්වල ෆික්ස් ඩෙපොසිට් දාන්න ගියාම, ස්ථාවර තැන්පත් දාන්න ගියාම ප්‍රශ්නනේ. කීක ප්‍රශ්න අහනවා, ෆෝම් ෆිල් කරන්නද, කීක වැඩ ගොඩයි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පත් වකට ඔයා ආයෝජනය කරොත් එහෙම කිසිම කරදරයක් නැතුව හිතේ නිදහසේ ඔයාට පුළුවන්කම තියෙනවා මුදල් එකතු කරන්න. සමහරවිට මෙහෙම හිතන්න පුළුවන්, දරුවා ගැන අගතේ වෙනුවෙන් එහෙම නැත්නම් දරුවට කවදාද නිවසක් හදලා දෙන්න, මගේ ගෙදර ටිකක් අලුත් වැඩියා කරගන්න ඕනේ, ටික කාලෙකින් මේ දරුවත් ලොකු වුණාම අන්න ඒ වගේ ටාගට් එකක් තියෙනවා නම්, හීනයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔයාට පුළුවන්කම තියෙනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට මුදල් ආයෝජනය කරන්න. ඉතින් සැනසිල්ලේ විශ්‍රාම දිවියක් ගත කරන්න උනත් මේ මුදල ඔයාට අනාගතයේදී පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඝන කෝල් එකක් 13.19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම වන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් අරගෙන ඇවිල්ලා තියෙනවා.
2: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
1: සියත පොකට් මනි. අනුග්‍රහය
3: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13.19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: සේතහඟින දැන් වෙලාව 10:06යි.
5: වේලාව ඔබ වෙත ගෙනාවේ
6: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඔගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත සිකුරාදා
1: සියත දෙවයින පුරා

0: Smart Money. හයයි විනාඩි හයයි වෙලාව දැන් ඉන්නේ සහන් සන්දීප. ගුඩ් මෝර්නින් සන්දීප. ෂිහාන් මදුරංගනේ අන්න චුට්ටක් නම වැටුණා. හරි ෂිහාන් මදුරංග ඉන්නවා. ගුඩ් මෝර්නින් ෂිහාන්. ෂිහාන් අපි තව චුට්ටක් සද්දෙට කතා කරමු නේද? හරි ෂිහාන් ලෑස්තිනේ තරම් කරන්න.
1: හරි ෂිහාන් එහෙනම් අපි රුපියල් 5000ම පොකට් මනි දිනනවා නේද අද? අනිවාර්යෙන්ම වට පුළුවන් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ෂියාන් ඔන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. දියරයක් හෝ ද්‍රව්‍යයක් තුල තියෙන ද්‍රව ප්‍රමාණය වැඩි කිරීම තමයි අපි විද්‍යාවේ ඉගෙන ගන්න සාන්ද්‍රීකරණය. ප්‍රශ්නේ සාන්ද්‍රීකරණය මගින් කල් තබා ගන්න පුළුවන් ආහාරය මොකද්ද? 1 කිරි 2 කොස්සට.
1: උත්තරේ නම් හරි ෂිහාන්. හැබැයි තව ටිකක් සද්දෙට උත්තරේ දෙන්න ඕන. හොඳද? රුපියල් 250කුත් ඔන්න දිනා ගන්නවා. අපි යමු එහෙනම් දෙවැනි ප්‍රශ්නෙට.
0: හරි ෂිහාන්, ඔන දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. වචන කීපයකින් කියන දෙයක් තනි පදයකින් කියන්න සිංහල භාෂාවේදී තනි පද යොදා ගන්නවා. අපි අහන්නේ තමාගෙන පමණක් සිතා කටයුතු කරන්න හඳුන්වන්න පුළුවන් තනි පදය මොකද්ද? 1 පරාර්ථකාමියා, 2 ආත්මාර්ථකාමියා.
1: සහන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. ස්වාභාවිකව ලෝකයේ වගේම විද්‍යාවට අදාළ වෙන දේවල් අධ්‍යයනය කරන්න පරීක්ෂණ කරපු විද්‍යාඥයින් විශාල පිරිසක් ඉන්නවා. අපි අහන ප්‍රශ්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ල ඉලිප්සාකාර සූර්යයා වටේ ගමන් කරන බව සොයාගත්තේ 1 අයිසෙක් නිව්ටන්, 2 ජොහන්නස් කේප්ලර්.
1: ෂිහාන් මදුරංග, අපි චුට්ටක් සද්දෙට උත්තර දෙමු කියලා මං කිව්වා නේද? මට ඔයාගේ උත්තරේ පැහැදිලි වැහුනේ නෑ. හැබැයි හරි උත්තරේ වෙන්න ඕනේ ජොහනස් කෙප්ලර්. හරි, අතේ දැන් තියෙනවා හරි උත්තරේ දීලා රුපියල් 500ක්. මේ 500 වාඩි පුළුවන් පස් ගුණයකින් වැඩි කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යමු.
0: ෂිහාන්, මේක තමයි ඔයාලට හැමෝටම බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ. ජලයෙන් වටවෙච්ච මහද්වීපවලට වඩා ප්‍රමාණයෙන් කුඩා ස්වාභාවික ගොඩබිම් අපි දූපත් කියලා හඳුන්වනවා. ඉගෙන ගන්න ඕනේ දූපත් ගැන. අපේ ප්‍රශ්නේ ලෝකේ වැඩිම දූපත් ගණනක් තියෙන රට මොකක්ද? 1 චීනය, 2 ස්වීඩනය.
1: ලෝකයේ වැඩිම දූපත් තියෙන රට මොකක්ද කියලා තමයි අපි ප්‍රශ්න ඇහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි ස්වීඩනය. හරි, කමක් නැහැ, අපි ආයිමත් දවසක උත්සාහ කරමු නේද ෂිහාන්?
0: ෂිහාන්, අපි ආයිමත් දවසක ට්‍රයි කරමු. කමක් නැහැ, ජය වේවා.
1: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය
4: ආදිමාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: කෙනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහෝදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: ඩොලර් ආධාරය උද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් කිමයෙන් මේ බාධාවක් නැහැ.
4: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නට සල්ලි එන්ස අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
5: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
6: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
7: ඒ සල්ලි ටික අරන් දිත්වා ගුලි ගුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
8: මොන මැතිවරණයකට මුණ දෙන්න අපි සූදානම්.
9: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
10: ළම එකේ ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
2: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
12: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
13: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 492 492 3 27 77

0: අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
2: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසිය.
1: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
3: මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
2: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
3: ආරීචි හෙස්තනා KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට.
5: Powered by Bid to Win.
6: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
12: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
14: හොනු පිටියේ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රවාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
12: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හොනු පිටියේ ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
14: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
12: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
14: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
15: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
16: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
17: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
18: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
19: 98.2 98.4
20: උදේ 6:22 වෙලාව. දැන් කතා කරන්න ෂෙවෝන් නිහාර. ගුඩ් මෝර්නින් ෂෙවෝන්. ෂෙවෝන් ලෑස්ති නේද මන්ටම තරඟ කරන්න?
21: ඔව් ඉක්මනටම තරම් කරන්න වෙනවා. අපිට වෙලාව තියෙන හැරිම පුංචි වෙලාවක්. ඒ නිසා අපි වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරන් රුපියල් 5000ම දිනා ගමු. ෂෙවොන් අපිට තප්පර 5ක් දෙනවා, උත්තර 2කුත් දෙනවා. මේ තමයි ෂෙවොන්ට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
20: හරි, ෂෙවොන් උන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. උච්චාරණය කරනකොට වැඩි හඬක් වැවෙන අක්ෂර මහප්‍රාණ අක්ෂර. සිංහල භාෂාවේ මහප්‍රාණ අක්ෂර 10ක් තියෙනවා. අපි අහන්නේ මේ අතරින් මහප්‍රාණ අක්ෂරයක් යෙදিলা තියෙන වචනය මොකද්ද? 1. ලේඛනය, 2. ලේකම්.
0: ලේඛනය

0: උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. අපි එහෙනම් යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: හරි, ෂෙවොන් ඔන දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. පෘථිවිය අභ්‍යන්තරයේ උෂ්ණත්වය පිටතට එන අවස්ථාවක් තමයි ගිනි කඳු. ලෝකේ වැඩිම ගිනි කඳු තියෙන පැසිෆික් සාගරයේ. අපේ ප්‍රශ්නේ, ගිනි කඳු පුපුරන විට ඉන් පිටතට ගලා යන ද්‍රාවණය මොකක්ද? 1 ගින්දර, 2 ලාවා.
0: අතේ තිබ්බ රුපියල් 250 500ක් කරගත්ත දෙවැනි ප්‍රශ්නෙට උත්තර දීලා අපි යමු එහෙනම් අපේ තුන්වැනි ප්‍රශ්නෙට.
1: ෂෙවොන්, තුන්වැනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. ආසියාව ලෝකේ විශාලතම මහද්වීපය වගේම ජනගහනය වැඩිම මහද්වීපය. උන තුන්වැනි ප්‍රශ්නේ අහන්නේ ආසියාව ගැන. ආසියාව සහ යුරෝපයේ වෙන්වන කඳු පන්තිය මොකක්ද? 1 එවරස්ට් කඳු වැටිය, 2 යූරල් කඳු වැටිය.
0: ප්‍රශ්න තුනයි අපි ඇහුවේ. ප්‍රශ්න තුනටම හරියට ඔන්න උත්තර දීලා තියෙන ෂෙවොන්, අතේ දැන් තියෙනවා රුපියල් 1000ක්. ෂෙවොන්, ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නේට යමුද?
2: හා.
1: රයිට් ෂෙවොන්, ඔන්න මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අන්තිම ප්‍රශ්නේ. බෞද්ධ කොටිය මේ දවස්වල වැඩිපුර දැක ගන්න පුළුවන් මේ වෙසක් මංගල්‍යයත් එක්ක. බෞද්ධ කොටිය නිර්මාණය කරලා තියෙන්නේ 1885 දී. ප්‍රශ්නේ, බෞද්ධ කොටිය නිර්මාණය කරේ කවුද? 1 හෙන්රි ඕල්කට් තුමා, 2 මහත්මා ගාන්ධි.
0: අවුරුද්දේ හෙන්රි ස්ටී ඕල්කට් තුමා තමයි මේ බෞද්ධ කොඩිය නිර්මාණය කළා තියෙන්නේ. ෂෙවොන්, රුපියල් 5000ක් ඔයා පොකට් මනී දිනා ගන්නවා.
1: රයිට් ෂෙවොන්, එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනී ගැන. ජය වේවා.
0: ෂෙවොන්, ඒ විදිහට පොකට් මනී දිනාගද්දී අපිට මතක් කරන දෙයක්ත් තියෙනවා. ඊට කලින් අපි නම්බර් එකක් මතක් කරලා ඉමු. ඉක්මනින් අපිට මැසේජ් එකක් එවන්න. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක.
1: මම මතක් කරා මාෂි, මේ අපේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ගිණුම ගැන. විශේෂයෙන්ම දැන් ගෙයක් හදාගන්න ආසාවක් තියෙනනේ. ආසාවක් කියන්නේ මේක ඩ්‍රීම් එකක්නේ. ඕනම කෙනෙක්ගේ ලස්සන ගෙයක් හදන එක, එහෙම නැත්නම් තමන්ට තියෙන නිවස අලුත් වැඩියා කරගන්න එක, කවදා හරි දවසක තමන්ගේ දරුවා වෙනුවෙන් හොඳ මුදලක් ඉතුරු කරලා දෙන එක, මේ දේවල් අනිවාර්යයෙන්ම කෙනෙකුට තියෙන හීන. ඉතින් මේ වෙනුවෙන් ෆික්ස් ඩිපොසිට් එකක්, ස්ථාවර තැන්පතුවක් අනිවාර්යයෙන්ම ඕන කෙනෙක් පාවිච්චි කරනවා. ඒකට තෝරගන්න ඕන හොඳම තැනක්. මොකද මේ යන ආර්ථිකයත් එක්ක අපි මුදල් ඉතුරු කරනකොට විශ්වාසවන්ත තැනක, හොඳම තැනක තමයි මුදල් ඉතුරු කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තියෙන තැන තමයි ඔන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හඳුන්වලා දීලා තියෙන්නේ මේ ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය. ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපිත් ලෑස්ති වැඩිපුර විස්තර කියන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහජන හදිසි අවස්ථාව මසකින් දීර්ඝ කරයි. මෙවසරේ ආර්ථික වර්ධනය පහත යන ලකුණු. විදෙස්ගතව සිටින 89 දෙනෙකු අතරංගුවට ගැනීමට සලසුම්. ගිවිසුම ගැන ප්‍රකාශ කිරීමට ඇමරිකාව කල්ගනි.
0: දේශීය සිත ලෝකල් නිවුස් ඔන් සිත.
1: රට තුළ දැනට ක්‍රාත්මක මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවේ ජනාධිපති ලේකම්වරයා විසින්. එයටතේ විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය, ප්‍රවාහන සේවා, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පාලන, බැංකු, ජල සම්පාදන, රජයේ මුද්‍රණාලය, රජයේ මාධ්‍ය ඇතුළු සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්වනු ඇති. දිට්වා සුලිකුණාටුවත් සමග රට තුළ පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ නොවැම්බර් මස 28 වනදායි. මේ වසරේ ආර්ථික වර්ධනය 3% වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා. එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ සඳහන් කළේ මහ බැංකුව සිය මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යන බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙරට ප්‍රතිපත්ති පොලි අනුපාත 5% උද්ධමන ඉලක්කය අනුව පවත්වාගෙන යන බවයි ඔහු සඳහන් කළේ. විදේශ සංචිත ගොඩනැංවීම මන්දගාමී වී ඇත්තේ මැදපෙරදිග අර්බුදය හේතුවෙන්. ඒ සඳහා සහයක් ලබා දිය යුතු බවද එවන් පැපජෝජියෝ ප්‍රකාශ කළා. රජය ලබා දී ඇති ඉන්ධන සහනාධාර පැකේජය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතයි. එහි වටිනාකම රුපියල් බිලියන 100ක්. ඒ පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා කළ බවයි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා සඳහන් කළේ. ශ්‍රී ලංකාව සමග වත්මන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සිය ප්‍රමුඛතාව ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවා. එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා පැවසුවේ එමගින් ශ්‍රී ලංකාව ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගත් බවයි. ඉදිරියේදීත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බවයි පෙරාතිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයාරත්න බණ්ඩා පැවසුවේ.
2: ණය නොගෙන මේක කෙටි කාලයේදී කරන්න බෑ කිසිම හේතුවක් මත. මේ ස්ථායිතාවය ඇති කර ගැනීම දීර්ඝ කාලයේදී තමයි අපිට විදේශ විනිමය ඉපෙයින් ප්‍රවර්ධනය කර ගැනීමෙන් ණය නොගන්නා තත්වයට රටපත් කරගන්න පුළුවන් තියෙන්නේ. එතකොට තමයි ඕනෑම ආකාරයක ණය ලබා ගැනීම ඉම කරන්න පුළුවන් තියෙන්නේ. නමුත් මේ වෙලාවේ තියෙන්නේ රට ආර්ථික ආගාධයකට වැටිලා විදේශ ණය ගෙවා ගන්න බැරුව බිඳුවටම වැටිලා ඉන්න වෙලාවක ඩොලර් වල හිඟය පියවා ගැනීම සඳහා මෙවැනි ක්‍රමයක් හැර වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ කෙටි කාලයේදී.
1: මැදපෙරදිග යුද්ධය ලබන අගෝස්තු දක්වා පැවතිය හොත් අපනයන ශ්‍රේෂ්ඨයට සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජයසිංහ පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
3: මාර්තු සහ අප්‍රියල් මාසවලදී ඇඟලුම් අපනයන ආදායම පහත ගොස් තිබුණා. මෙයට හේතුව ඇමරිකාව පනවා තිබෙන තීරු බද්දද.
4: කාවේ අපනයන වලින් 25% ප්‍රමාණයක් ඇමරිකා සහ ජනපදයට යනවා. එහිදී 65% ප්‍රමාණයක් යන්නේ අපගේ ඇඟලුම්. තීරු බද්ද 44% 30%, 35% 120% අඩු වුණා. 25% 10% මට්ටමට දැන් තියෙන්නේ. අපේ කර්මාන්තය ආශ්‍රිතව යම් කිසි පසුබෑමක් අපිට අප්‍රේ මාසේ වෙනකොට දකින්න පුළුවන්. මෙතර සාකච්ඡා කරමින් ඉන්න අදාළ පාර්ශ්වකරුවන් එක්ක ඔවුන්ට මාර්තුමින් සහයෝගයක් අවශ්‍යද? රජයේ විදිහට අපි අමකස්තන දිලා ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
3: මැදපෙරදිග යුද කැටුමත් සමග නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින් කියලා කර්මාන්තකරුවන් ප්‍රකාශ කරනවා. මේ තත්ත්වය අවම කරන්න යම් පියවරක් ගන්නවද?
4: ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වෙනකොට විශේෂයෙන්ම අපි යවන භාණ්ඩවල තියෙන පිරිවැය ප්‍රමාණය වැඩි වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් ආරක්ෂණ ගාස්තුත් එක්ක පිරිවැය සමස්ත අපනයනකරුවන්ටම බලපාන කාරණයක්. ඉතින් ඉදිරියේදී ඔවුන්ට අපිට පුළුවන් වෙයි මේ යුදමේ තත්ත්වයේ තියෙන අවනිශ්චිතභාවය අඩු වුණොත් විශේෂයෙන්ම ඉන්ධන සඳහා තියෙන මිල පහළ යාම ඒ ආශ්‍රිතව අමුද්‍රව්‍යවල තියෙන මිල පහළයාමක් හේතු කොටගෙන ඒ වාසි අඩුවීම තුළින් අපේ අපනයන කරුවන්ට පුළුවන් තවදුරටත් හොඳ මට්ටමේ අපනයන වැඩි දියුණු කරලා අවශ්‍ය කරන ජයග්‍රහණ ලබා ගැනීම.
3: විනිමය අනුපාතය ඉහළ යාමත් සමග අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා. මෙය අපනයන ක්ෂේත්‍රයට බලපා තිබෙන්නේ කොහොමද?
4: අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ගැටලුවක් වෙලා තියෙනවා. ඩොලර් මට්ටමේ වැඩිවීම හරහා යම් කිසි වාස්තවික තත්ත්වයක් අප අපනයන කරුවන්ට එනවා. නමුත් ඩොලර් රේට් එක වැඩිවීමත් හේතු කොටගෙන සමහර අමුද්‍රව්‍ය සඳහා වැය කරන මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා. තවදුරටත් raw material cost එක වැඩි වෙنده භාණ්ඩවල මිල ඉහළ යාම හේතු කොටගෙන යම් කිසි භාණ්ඩවල තියෙන ඉල්ලීමේ අඩුමක් වෙන්න පුළුවන්. හේතුව අපට වඩා අඩු පිරිවැයක ඉන්දියාවට භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්.
3: මැද පෙරදිග යුද්ධය අගෝස්තු දක්වා ක්‍රියාත්මක වුණොත් අපනයන ක්ෂේත්‍රයට කවරාකාරයේ බලපෑමක් එල්ල වෙයිද?
4: යුද්ධමය තත්ත්වය අගෝස්තු මාසයේ දක්වා ක්‍රියාත්මක වුණොත් මේක ශ්‍රී ලංකාව වගේම ලෝක හැම රටකටම බලපාන උතාමත්ම ගැටලුකාර තත්ත්වයක්. මොකද විශාල ප්‍රමාණයෙන් පිරිවැය ප්‍රමාණය වැඩි වෙන බලම් භාණ්ඩවල ඉන්ධන මිල අනුකුත් අමුද්‍රව්‍ය මිල වැඩිවීම හේතු කරගෙන භාණ්ඩවල මිල ඉහළ යාම හරහා තියෙන ඉල්ලුම් අඩුවීමක් වෙන්න පුළුවන්. Inside story.
1: මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ කේන්ද්‍ර කරගත් ආයෝජන සඳහා මෙවන විට දෙස් විදෙස් ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවක් සහ ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරියේදී අදාළ සමාගම් සමග ගිවිසුම් ගත වීමද සිදු කිරීමට නියමිත බවයි. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් මත්තල ගුවන්තොටුපළ කේන්ද්ර කරගනිමින් ගෝලීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබුවා. ගුවන්තොටුපළ කළමනාකරණය මෙන්ම කලාපීය ආර්ථික සංචාරක සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම එහි අරමුණයි. භාණ්ඩ ප්‍රවාහන සේවා, ගුවන් යානා නඩත්තු කිරීම සහ අලුතඩියා කිරීම, සැපයම් ජාල, ගුවන් යානා අමතර කොටස් නිෂ්පාදනය, ඇසුරුම්කරණය සහ ගබඩා කිරීම යන අංශ යටතේ නව ආයෝජන කැඳවා තිබෙනවා. මේ අතර ගත වූ මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවට නව ආයෝජන ව්‍යාපෘති හිමිවීමේ අඩුවක් පවතින බව ආයෝජන මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන් සඳහන් කළේ මැද පෙරදිග යුදමය තත්ත්වය ඇතුළු ජාත්‍යන්තර අර්බුදකාරී තත්ත්වයන් ඊට හේතුව බවයි. 2026 වසරේ ශ්‍රී ලංකාවේ අපේක්ෂිත ආයෝජන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්. වසරේ 3 වන කාර්තුවේදී අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුරුසිංහ සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොවීම ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන හිමි නොවීමට ප්‍රධාන හේතුව බවයි.
5: ඈත කාලීනව ලංකා විදේශ ආයෝජන අඩුවෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ ඇත්තරම අපි ආර්ථිකය තුළ ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම. අපේ ශ්‍රම වෙළඳපළ ගත්තත්, ඉඩම් වෙළඳපළ ගත්තත්, ඊට පස්සේ රාජ්‍ය අංශය ගත්තත්, රාජ්‍ය ව්‍යවසාය ගත්තත්, අපේ වෙළඳ ප්‍රතිපත්තිය ගත්තත්, ඒ සෑම ශේෂ්ත්‍රයකම තියෙන්නේ විදේශ ආයෝජකයන්ට සුදුසු වාතාවරණයක් නෙමෙයි. ලංකාව තුළ ව්‍යාපාරකරණය කියන එක ඇත්තරම පහසු නෑ.
1: 2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු සමස්ත විදෙස් ආයෝජන ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයක්. ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් සිදුවන මූල්‍යපාඩු ජනතාවට දැරීමට සිදුවැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
6: ඇයි බාල ගල්ලංගුරු ගෙනාවේ? බාල ගල්ලංගුරු ගෙනාපු නිසා අමතර ඩොලර් මිල 300ක් විතර ගිය මාසේ වැය වෙලා තියෙනවා විදුලි උත්පාදනයට. දවසක අඩුම වශයෙන් ලීටර 107ක් 109ක් ඩීසල් යනවා. ඒ පාඩුව මකා ගන්න. ඒ පාඩුව ඇති උනේ ආණ්ඩුව බාල ගල්ලංගුරු ගෙනාපු නිසා. ඉතින් මේ තත්වයේ උඩ මේ පීඩනය සම්පූර්ණයෙන් ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුවේ තියෙන වංචාවල් වහගන්න ජනතාවට පීඩනය පටවනවා. වරායෙන් කන්ටේනර් පන්නනවා. වාහන වලට බද්ද වැඩි කරන්න කලින් Tamante හිතවත් ව්‍යාපාරිකයෝ වාහන ගේනවා. තවත් පැත්තකින් හැකර් කෙනෙක් ඇවිල්ලා මුදල් අමාත්‍යාංශ සල්ලි තොරගර යනවා.
1: ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල් තබා ඇති මුදල් නොමැතිවීම හේතුවෙන් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ.
7: ඉලින්සිල්ල කියන්නේ කවුද? එතකොට ඔහු මේ වගේ ප්‍රකාශයක් කරනකොට මෙයා ආණ්ඩුව පිළිගන්නවද නැද්ද කියන කාරණය ආණ්ඩුව කෙලින් කතා කරලා කියන්නේ. ඒ නිසා දැන් ආණ්ඩුවට තියෙන වෙන ප්‍රශ්නයක් නෙමෙයි, ආණ්ඩුවට සල්ලි නෑ නෙමෙයි, ඇත්ත වශයෙන් ආණ්ඩුවට ඡන්ද නෑ. ඡන්ද නැති නිසා තමයි ඡන්ද තියන්නේ නැත්තේ. ඉතින් අපි අභියෝගයක් කරනවා මේ වෙලාවේ, පුළුවන් නම් ආණ්ඩුවට ඡන්ද තියනවා කියලා කියනවා නම් වහාම මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ නෑ. කුඩා සංශෝධනයකින් මේක කරන්න පුළුවන්.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්ව අතර පොදු එකඟතාවයක් නොමැති බවයි.
8: නිහාලබේ සිං ඇවිල්ලා කියන්නේ ඡන්ද තියනවා කියලා. කිල්වෙන් සිල්ලා කියනවා ඡන්ද තියන්නේ නැහැ කියලා. ඊළඟට මාධ්‍ය ප්‍රකාශකතුමා නලින්ද ජයතිස කියනවා නෑ මුදල් තියනවා කියලා. කිල්වෙන් සිල්ලා කියනවා මුදල් වියදම් කරා කියලා. ඉතා හතර බීරි කතාවක් තුන් දෙනාම කියන්නේ. නමුත් මම මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් ඉල්ලනවා අනිත් දවසේ මාධ්‍ය ප්‍රකාශය දිනකොට කිල්වෙන් සිල්ලාවත් ළඟ තියාගෙන කියන්න. මොකද කිල්වෙන් සිල්ලාව කියලා වෙන වෙන දේවල් කියනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර ප්‍රකාශ කළේ අවශ්‍ය මොහොතේදී පළාත් සභා ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බවයි.
9: පළාත් සභාව පිළිබඳව ගැටලුවක් නැහැ මේ වෙනකොට මං කියන්නේ ඒ සම්බන්ධයෙන්නුත් අපේ පක්ෂයේ නායකත්වය ජාතික ජනබලවේගයේ නායකත්වයේ උත්තර දීලා තියෙනවා. අපිට පළාත් සභාව මැතිවරණ පිළිබඳව එහෙම නොතියන්න ඕන කියලා අපි තීන්දුව తీරණයක නැහැ ව්‍යාපාරයක් විදිහට. පළාත් සභාව තියෙන එක පිළිබඳ ගැටලුව තියෙන අපි සතුවනේ පහුගිය කාලේ පාලනයන් ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා මේක හරියට ක්ලියර් කරලා දීලා කියලානේ.
1: ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති 89 දෙනෙකු අතරඟුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ය. වොට්ලර් පවසනවා. ඔහු සඳහන් කළේ රාජතාන්ත්‍රික සම්මතතාවද ඒ සඳහා යොදා ගන්නා බවයි.
10: රෙඩ් නොටිසස් එහෙම නැත්නම් රතු නිවේදන 89ක් තව අපිට ඉදිරියේදී ක්‍රියාත්මක වන්නට නියමිතයි. අපි අපේක්ෂා කරනවා මේ රතු නිවේදන නිකුත් කරපු 89 දෙනා පිළිබඳව විශේෂණ ඉදිරියේදී ඒ රාජ්‍ය යාන්ත්‍රණයන් විශේෂණ ජාත්‍යන්තර අපි කියන ඉන්ටර්පෝල් එක හරහා අපිට ඉදිරියේදී මෙම සැකකරුවන් අත්වන ගැනීමේ හැකියාවක් තියෙයි.
1: මේ අතර බදුරලිය තුඹගල්ල කඳ ප්‍රදේශයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 362ක් සොයාගෙන තිබෙනවා. ඒ බදුරලිය පොලිසියට ලද තොරතුරක් අනුවයි. මත්ද්‍රව්‍ය තොගේ හිමිකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. යුද්ධය පිළිබඳ ගිවිසුමකට එළඹීමට පෙර ඇමරිකාව සහ ඉරානයට විසඳා ගැනීමට තවත් ගැටලු කිහිපයක් ඇති බව ඇමරිකානු උපජනාධිපති ජෙඩී වැන්ස් පවසනවා. දෙපාර්ශ්වය අතර ගිවිසුමකට එළඹෙන දිනයක් ප්‍රකාශ කිරීමට තවමත් ඉක්මන් වැඩි බවයි ඔහු ප්‍රකාශ කළේ. වැන්ස්ගේ එම ප්‍රකාශයට පැය කිහිපයකට පෙර ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ දෙරට අතර මූලික අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවයි. සටන් විරාමය දින 60කින් දීර්ඝ කිරීම සහ යුද්ධය ස්ථිරවම අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම වෙනුවෙන් වන ගිවිසුමට ට්‍රම්ප්ගේ අවසන් අනුමැතිය පමණක් අවශ්‍ය බව ඇමරිකාව ප්‍රකාශ කර තිබුණා. එහෙත් ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ එම ගිවිසුම අවසන් කර හෝ තහවුරු කර නොමැති බවයි. ඉරානයට න්‍යෂ්ටික අවිපහසුකම් සඳහා ඉඩ ලබා දීම සහ යුරේනියම් වැඩිදියුණු කිරීමට ඉඩ දීම ට්‍රම්ප් තවමත් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නෞකාවලින් ගාස්තු අයකිරීම ඇතුළුව ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය කෙරෙහි අධිකාරිය පවත්වාගෙන යන ඕනෑම ආකාරයක ක්‍රියාවලියක් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවා. යළි සිරස්තල. සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්. මේ වසරේ ආර්ථික වර්ධනය පහත යන ලකුණු. විදෙස්ගතව සිටින 89 දෙනෙකු අතරඟුවට ගැනීමට සලසුම්. ගිවිසුම ගැන ප්‍රකාශ කිරීමට ඇමරිකාව කල්කණි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පැන් පැපුවත් සමක.
0: පුරා සෙරිසර සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ළඟදිම රිලීස් වෙන ගොඩක් දෙනෙක් කතා වෙන ෆිල්ම් එකක් තමයි ඒක තමයි මේක.
1: ෆිල්ම් එකේ ෆන්කි ඩර්ට්ස් ලා සින් කරපු බොක්කයාලෝ කියන සින්දුව පහුගිය දා රිලීස් වුණා.
0: ඒ ගැන අපි ෆන්කි ඩර්ට්ස් බෑන්ඩ් එකේ ෂෙනල් ගෙන් ඇහුවා.
1: ෆස්ට් ටයිම් නේද ෆිල්ම් එකකට සොන් එකක් කළේ.
2: ෆන්කි ඩර්ට්ස් බෑන්ඩ් එකෙන් අපේ ඒක තමයි මේක සින්දුව තමයි මුලින්ම ගත්තේ සුරංගයි අපේ ඒක තමයි මේක ෆිල්ම් එකට. ඒකත් එක්කම තමයි අතට ටයිටල් එකක් මේ වුණේ. ෆස්ට් ටයිම් අපිට හම්බුන චාන්ස් එකක් ඒක.
0: දැන් නම් අවුරුද්දට එක සින්දුවක් කරලා මදි නේද?
2: ඇත්තට විතරම අවුරුද්ද එකයි කරේ. දැන් නම් ඉතින් අතන අවුරුද්ද එකක් ගන්න මදි හින්දා මේ දැන් සින්දු ටිකක් දානවා. මේ ළඟදි සරප්පු කියලා එකක් දැම්මා. ඒකමත් අවුරුද්දට සින්දු තුනක් හතරක්වත් දාන්න තමයි දැන් plan කරන් ඉන්නේ. කොහොමද දැන් තව ලබන මාසෙත් තව අවුරුද්ද එකක් දාන්න ඉන්නවා.
1: ෆිල්ම් එක ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
2: YouTubers ලා 7 දෙනෙක් ඉන්නවා මේකේ. මම හිතන ආය ජීවිත දකින්න හම්බෙන්නේ නැති මේ 7 දෙනා එකට. ඉතින් ඒකින් අනිවාර්යයෙන්ම ෆිල්ම් එක බලන්න. අපේ මියුසික් පැත්තනොත් අපි ලොකු දෙයක් මේකට කරන්න try කරා. ඇත්තටම වැඩි සාර්ථක වෙයි කියලා. ඉතින් අපි එකක් comment දෙන්න කොහොමද කියලා.

0: තමන්ගේ පෞලි අයක ගමට වෙලා ඉන්න අහිංසක ගෑනු ළමෙක් එක පාරටම වෙපන් එකක් කරගෙන තමන්ගේ පවුල බේරගන්න සටන් කරනවා.
1: ඒත් එක්කම ඒ පවුලයාගේම රහස් එකින්නක එලියට එන පටන් ගන්නවා.
0: ඒ තමයි මේ දවස්වල සවුත් ඉන්ඩියන් මූවි ෆෑන්ස්ලා වැඩිපුරම කතා වෙන මා ඉන්ටි බංගාරම් මූවිය එක.
1: කාලෙකට පස්සේ අහිංසකකම ඇතුළේ හැංගුණු දරුණු කැරක්ටකකින් සමන්ත මේ ෆිල්ම් එකේ මේන් රෝල් එක කරනවා.
0: පහුගියදා තිබ්බ ෆිල්ම් එකේ ට්‍රේලර් ලොන්ච් ඉවෙන්ට් එකත් මේ වෙනකොට වෛරල් වෙලා තියෙනවා.
2: Talk of the town.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: ආදී මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනකට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
6: A-level අවසන් classes වෙත NIBM the city university සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amathanna 011 732 1000 NIBM the city university the place to be
7: finishing wahalak lesa color of flow wajabena
8: sit padagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahalak nam color of samai

0: එත උදේ අතට
1: අක්කට තාම කොල්ලෙක් නෑ නේබා.
2: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට.
1: එහෙම කොයි?
2: උන් සේරම පයින්නේ ආවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
1: ඈ?
3: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
4: 98.2 98.4 සියත

0: Money's Pocket Money.
1: මාෂි, හෙට දවස ඔන්න අපේ ලංකාවාසී වගේම ලෝකවාසී හැමෝටම විශේෂ දවසක්.
2: හෙට වෙසක්. වෙසක් තමයි ඉතින් ගොඩක් කාලෙක ඉඳලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්න දවස නේද රවිෂ්ක?
1: හරියටම හරි. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන්න අපි ගොඩක් කන් ඉඳන් බලාගෙන හිටියා. දන්සල් තියෙනවා හැම තැනම. ඉතින් මේ දේවල් වලට තමයි හැමෝම ලෑස්ති වෙන්නේ. ඔන්න අද දවසේ අපිත් එක්ක මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට සම්බන්ධ වෙලා ඉන්නේ රාගමින ජයනිකා. ගුඩ් මෝර්නින් ජයනිකා. ජයනිකා, ලෑස්ති නේද රුපියල් 5000ම වින් කරන්න?
2: හරි, එහෙනම් අපි ප්‍රශ්න හතරටම උත්තර දෙමු. අපේ අතේ තියෙන මේ රුපියල් 5000 ජයනිකාගේ අතට ගන්න පුළුවන්. අපි තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට හරියට උත්තර තෝරන්න. ඒ වගේම උත්තර දෙකකුත් දෙනවා. 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. රුපියල් 5000 වෙනකම් වාට තරඟ කරන්න පුළුවන්. මේ තමයි ජයනිකාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ජයනිකා, පළවෙනි ප්‍රශ්නේ අපි හිතුවා ඔයාගෙන් වෙසක් ගැන අහන්න. රාජ්‍ය වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා පැවැත්වෙනවා. මේ වන විට රටපුරා දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කරලා තියෙනවා. අපි අහන්නේ මෙවර පැවැත්වෙන්නේ කීවෙනි වෙසක් මහෝත්සවයේද? 1. 2570, 2. 2575.
2: 570 වෙනි වෙසක් තෙමගුල. ජයනිකා, ඔයාගේ උත්තරය හරි. මාතර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් තමයි මේ පාර වෙසක් උත්සවය පවත්වන්නේ. හරි ජයනිකා, තව ප්‍රශ්න 3 තියෙන්නේ. ඔය විදිහටම උත්තර දෙමු. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ජයනිකා, බුලත් කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු බොහොම වටිනා ශාකයක්. අපි ඕනම කෙනෙක්ව සාදරයෙන් පිළිගන්න, ඒ වගේම ඕනම විශේෂ අවස්ථාවකට බුලත් පාවිච්චි කරනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ බුලත් ගැන. බුලත් අපේ රටේ තියෙන සුළු අපනයන භෝගයක්. ඒ වගේම බුලත් යුෂවල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. ප්‍රශ්නේ, මංගල අවස්ථා සඳහා භාවිතා කරන බුලත් හෙප්පුවකට බුලත් කොළ කීයද? 1.40, 2.21.
2: මංගල අවස්ථාවකට භාවිතා කරන බුලත් හෙප්පුවක ජයනිකා බුලත් කොළ තියෙනවා 21. ඒ වගේම වැඩිහිටියන්ට, ගුරුවරුන්ට වගේ අපි සාමාන්‍යයෙන් බුලත් හුරුලක් දෙනකොට ඒකේ තියෙනවා කොළ 40ක්. හරි ජයනිකා, තව ප්‍රශ්න 2ක් ඉතිරි වෙලා තියෙනවා. අපි යමු 3 ප්‍රශ්නෙට.
1: ජයනිකා, මේ දවස්වල මුළු ලෝකෙම කතාබහ වෙන රෝගයක් තමයි මෙනින්ජයිටිස් කියන රෝගය. හැමෝටම ආරක්ෂා වෙන්න සෞඛ්‍ය අංශ ඔන්න සෞඛ්‍ය ක්‍රියාමාර්ගත් අරගෙන තියෙනවා. 3 ප්‍රශ්නය අහන්නේ මේ ගැන. මෙනින්ජයිටිස් කැස්ස, කිවිසුම් යාම වගේම කෙළබිඳිති ජලය හරහත් බෝ වෙන්න පුළුවන්. මේක වැඩිපුරම පැතිර යාමේ අවදානම තියෙන්නේ ළමුන් අතර. අපේ ප්‍රශ්නේ, මේ වන විට ලංකාව තුළ මෙනින්ජයිටිස් පැතිර යන්නේ 1. වෛරස් මගින්, 2. බැක්ටීරියා මගින්.
2: ජයනිකා, මේ වෙද්දි ලංකාව ඇතුලේ මේ මෙනින්ජයිටිස් රෝගය පැතිරලා යන්නේ වෛරස් නිසා. ඒ වගේම බැක්ටීරියා, වෛරස්, දිලීර, පරපෝෂිතයන් මගිනුත් බෝ වෙන්න ඉඩකඩ තියෙනවා. හරි ජයනිකා, ඔයා මේ වෙද්දි එක ප්‍රශ්නකට හරියට උත්තර දීලා රුපියල් 250ක් දිනාගෙන තියෙන්නේ. ඔයාට දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
3: හරි, කැමැති.
1: ජයනිකා, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. මාළු කරියක් එහෙම උයනකොට ඔයා පාවිච්චි කරන විශේෂ දේවල් මොන හරි තියෙනවද මාළු රස කරන්න? එහෙම
3: රස කරන්නේ ගොරකල් සියඹලා, රාම්පේ කරපිංචා, ඒ ටික දානවා. ඊට අමතරව තෙල් චුට්ටකුත් දානවා.
1: හරි, ඔන්න 3 ප්‍රශ්නේ අහන්නේ මාළු ගැන. මාළු ලෝකේ තියෙන පෝෂ්‍යදායීම ආහාරවලින් එකක්. මාළුවල ප්‍රෝටීන්, ඔමේගා 3, විටමින් D වගේ පෝෂක අඩංගු වෙනවා. මේ ප්‍රශ්නේ, ආහාරයක් ලෙස දරුවන්ට මාළු ආහාරයට ලබා දීමෙන් 1. මොළය වර්ධනය වේ, 2. හෘදය වර්ධනය වේ.
2: ජයනිකාගේ අතේ තිබ රුපියල් 250ක්, 250 රුපියල් 1250ක් කරගන්න ජයනිකාට පුළුවන් වුණා අපේ බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දීලා. එතකොට ජයනිකා, මාළුවල තියෙනවනේ ඔමේගා 3 නිසා දරුවන්ගේ මොළය වර්ධනය කරගන්නත් පුළුවන්. හරි ජයනිකා, රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්නවා.
3: ගොඩක් ස්තුතියි. කතා කරයි කියලා සන්තෝෂයි මට. මේ අර තල්ලි අර අපි නිතරම ගෙවල් වල වැඩ කටයුතු කරගෙන ඉන්නහන්ට ඔයගේ අවස්ථාවක් අපිට එන වඩුයි. අපි ගෘහණිය වශයෙන් මේ වගේ අවස්ථාවක් අපිට CTFM එකෙන් ලබා දීම ගැන ගොඩාක් සන්තෝෂ වෙනවා. ගොඩාක් ස්තුතියි.
2: ස්තුතියි ජයනිකා. ජය වේවා.
3: ජය වේවා. ස්තුතියි.
4: සියතා පොකට් මනි.
1: මාෂි, හැමෝටම තියෙන ලොකු හීනයක් ටාගට් එකක් තමයි සැනසිල්ලේ නිදහසේ තමන්ගේ විශ්‍රාම දිවිය ගත කරන එක. ඒ වෙනුවෙන් හොඳ ස්ථාවර තැන්පතුවක මුදල් ඉතුරු කරන එක අනිවාර්යයෙන්ම ගොඩක් වටිනවා. මේ දේට තියෙන හොඳම විශ්වාසදායකම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අනාගතයේ වෙනුවෙන් කරන දේවල් කල් දාන්න හොඳ නැහැ. ඒ නිසා දැම්ම කෝල් එකක් ගන්න 13:19ට.
2: අනිවාර්යයෙන්ම අනාගතයේ වෙනුවෙන් කරන දේවල් කල් දාන්න හොඳ නැහැ. කිව්වා වගේ දැන් අපි අලුත් සතියකනේ ආපහු වුණ ගැහෙන රවිෂ්ක. එතකොට දැන් පොකට් මනී දිනා ගන්න නංගිල මලීලාට අපිට මැසේජ් එකක් දාන්න පුළුවන්. අපි අයමත් සරයක් නම්බර් එක මතක් කරන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපිට එවන්න මැසේජ් එකක් අපි ලෑස්ති වෙලා ඉන්නවා දැනුම වැඩි කරන ගමන් පොකට් මනී දෙන්න.
1: රයිට්, අදට එහෙනම් අපි යන්න තමයි හදන්නේ. විශේෂ සතියක් එන්නේ ඔන්න වෙසක් එක්ක. සතියන්තේ හොඳ විදිහට ගත කරන්න සුබ ප්‍රාර්ථනා කරනවා. මම රවිෂ්ක.
2: මම ආශී.

0: ගුඩ් මෝනින්. මගේ අඳුරන අංකල් කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ගෙදර ගොඩක් දවස්වලට පාටීස් පාටීස්. ඉතින් අපිටත් පොඩි ආරාධනාවක් දෙනවා. ඉතින් අපිත් ඉතින් පාටිනි. රයිට්. මගේ අංකල්ගෙන් දවසක් ඇහුවා, අංකල් ඔයා මේ හැමතිස්සෙම වගේ පාටීස් දාන්නේ ඇයි? එහෙම කියලා ඇහුවා මේ අංකල් මට කියනවා, පුතා හුස්ම වැටෙනවා කියන්නේත් සාදයක් දාන්න හොඳ හේතුවක් කියලා. Seriously. Very good morning. වෙලාව උදේ 7:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
1: CFR FM.
3: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
4: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: මේ දවස්වල අපේ රටේ තියෙන වැසි සහිත කාලගුණය නිසා රෝග කිහිපයක් පැතිරියාමේ වැඩි අවධානමක් තියෙනවා. ඒ අතර ඩෙංගු රෝගයත්, මියුන රෝගයත්, ඊට අමතර පාචන රෝගයක් සඳහන් කරන්න පුළුවන්. ඩෙංගු රෝගෙන් ආරක්ෂා වෙන්න ඔබේ නිවස අවට තියෙන මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා නිතර නිතර පිරිසිදු කරන්න. ඒ වගේම කිසිම විටකත් ජලය රැඳුණු තැන්වල නිරාවරණය දෙපා සමග ඇවිදින්න යන්න එපා. ඔබගේ දෙපා වල යම් කිසි විදියකින් සුළු තුවාලයක් හරි තියෙනවා නම් මේ වගේ ජලය එකතු වුණු තැන්වලට ළඟා වෙන්න එපා. එවැනි පරිසරන් වලදී ඔබට මියුන රෝගේ පහසුවෙන් බෝ වෙන්න පුළුවන්. ඔබ බීමට ගන්න ජලය හැම විටම උණු කර නිවාගෙන බොන්න. ඒ වගේම පිටතින් ආහාර ගැනීම හැකිතාක් දුරට සීමා කරන්න. විශේෂයෙන්ම ජලය ආශ්‍රිතව හැදෙන පලා වර්ග, එළවලු වර්ග ආහාරට ගැනීමේදී හැකි සෑම විටම හොඳින් හොදලා උයලා ගන්න. උණ, ඇඟපත වේදනාව, වමනය, පාචන වැනි රෝග ලක්ෂණ තිබේ නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: බිස්නස් වැඩට එහෙම යන්න අලුත් වාහනයක් ගත්තනම් හරි නේද?
1: ඔව් සර්. හොඳ ඉතුරුවක් තියෙන වාහනයක් ගන්න ඕනේ.
0: මොකක්ද?
1: ඇයි බජාජ් ඉලෙක්ට්‍රික් 3 wheel එක? එක charge එකෙන් කිලෝමීටර් 150ට වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනකින් charge කරන්නත් පුළුවන් නේ.
0: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. David Pieris e-mobility
2: වෙයි. පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකම warranty එකක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් warranty with guarantee.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
5: lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයිනපුර අපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics එන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732000 NIBM the City University the place to be.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 22200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 011 4 700 550 අමතන්න.
9: සියත දෙවයි

0: වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැති බර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැති බර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
6: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමඟ මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
7: ප්‍යල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: දැන් බෝක්ෂෝලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01124400414 කොන්දේසි සහිතයි. බෝක්ෂෝලස් සමතා ඔබ සමගයි.
1: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි.
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
4: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට.

0: දහතුනයි දහනමයට දැන් ගණ්ඩකු කෝල්ල එක අහන්නකු යලට මහට ගෙවන්ඩ දෙන කතාව ඇත්තද කිය. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: ලොකුගේ රුවල් ලොකුගේ
1: අරවින්ද හිටියා.
0: Good morning.
1: අරවින්ද හිටියා තමයි සුදේ වෙට්ටියාරච්ච මතක්.
0: ඕනේ.
1: ඊපදේක මිස් කෝල් එකක් තිබ්බා. අපි සුදේව වතුර එකක් දෙන්න කිව්වනේ. වතුර ගරන් ආවත් දන්නේ නැහැ.
0: මම කෝල් බෑක් කරේ නැහැ.
1: උටස් පටස් දැන් ගන්න ඕනේ. මගේම පොඩි දුර්වලතාවයක් තියෙනවා. මිනිස්සු එක එක දුර්වලකම් තියෙනවනේ හලෝ.
0: හැබැයි මම කෝල් කරලා
1: තෝරන්න ගන්න answer. අද තමයි මම දැක්කේ ඔයා මම අද උදේ අහන් හිටින්න දැන් ඔයා එනගම. මට අද තමයි මේ මේ මේ
0: මොකද?
1: ඔයාගේ අම් වටනකම් මම දැක්කා ඔයාගේ කවුද අර
0: අංකල්ගේ කතාව?
1: අන්නේ මේ නේබ අංකල් ඔයාගේ අසල්වැසි අංකල් හැමදාම පාටි දාන අංකල්.
0: Yes.
1: මේ මේ මේ මේ මට මේ මේ මාර ආසය තුන මෑන්ස්ව හම්බෙන්නේ.
0: ඒ කියන්නේ අර එයාගේ අයිඩියාස් ඒවා එතකොට සාකච්ඡා කරගන්න පුළුවන් නේ.
1: රයිට්. මොකද අංකල් කිව්වේ?
0: අංකල් කිව්වා හුස්ම වැටෙනවා නම් ඒකත් සාදයක් දාන්න
1: ඒක. ෂා.
0: වව්.
1: වෝ.
0: වෝ වෝ වෝ කියන්නේ
1: බයි. යෝ. වෝ නේදින් තවෝ එක ගන්න නේද?
0: ආ ඔයාට එතකොට කතා කරලා අයිඩියා මං දෙන්නම් නම් එකක් දෙන්නම්. මං කන්ටැක්ට් කරලා දෙන්නම්.
1: මේ අයිඩියාස් නෙමෙයි.
0: හරි.
1: හැමදාම පාටි දිනවනේ.
0: මෙයා මෙයා මෙයා.
1: ideas tang oy. ඉතත් තියන ideas tang.
0: ඔය Facebook එකේ තියෙන මන් දැක්ක ඒකම Facebook එකේ තියෙනවා.
1: ideas tang ඕන බලන් තියනවා. හරිද? පාටි හැමදාම තියෙන්නේ කොහෙද? මට අංකල් වන්දනා දෙන්නේ.
0: Definitely.
1: මේ පොඩි විස්තර කීපයක් දැනගන්න ඕනේ.
0: හරි.
1: ශ්‍රී ලංකා පොලිසිය අපිව දැනුවත් කරලා තියෙනවා කාරණා දෙක තුනක් ගැන. එකක් තමයි මේ දවස්වල සයිබ වංචාවක් යනවා.
0: ඕකේ.
1: IGP. IGP කියන්නේ පොලිසියේ ලොක්කනේ.
0: පොලිස්පති.
1: පොලිස්පතිනේ. පොලිස්පතිගේ නම පාවිච්චි කරලා සයිබ තර්ජන කරලා මුදල් කප්පම් ඉල්ලන වැඩපිළිවෙලක් ව්‍යාජ අත්සන් තියන ලියුම් දාලා ඊමේල් ගහලා මිනිස්සුන්ව බය කරලා සල්ලි ගන්න වැඩසටහනක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. එනිසා මේ අපිට පොලිසිය කියලා තිනා බය වෙන්න එපා.
0: හා ඕකේ.
1: කලබල වෙන්න එපා.
0: ඕකේ.
1: එල. එල කිරි.
0: එල ෆවුස්.
1: එල ෆවුස්. බය වෙන්න එපා.
0: හරි.
1: සැකසිත තර්ජනාත්මක පණිවිඩ වලට ගැස්සෙන්න එපා.
0: ඕකේ. නියමයි.
1: පැද්දෙන්න එපා.
0: නියමයි.
1: ප්‍රතිචාර දක්වන්න එපා.
0: හා.
1: නියමයි.
0: මර්.
1: එල. කිරි.
0: පට්ට.
1: පට්ට පට පට එවැනි ඊමේල් ලින්ක් වලට නොරැවටෙන්න.
0: හරි.
1: ඒක අපිට කියන්න කලින් මේ මුදල් අමාත්‍යංශයට
0: කියන්න නැති කියන්න නැති.
1: මම මේ වූට්ල මහත්තයන් අහන්නේ.
0: හරි.
1: මං හරි ආස නමක්. මම මේ පොලිස් ප්‍රකාශකතුමාව හම්බෙලා නැහැ මාධ්‍ය ප්‍රකාශක. මං ඉන්න ආස නම ඊ නම අමුතුයි.
0: අමුතුයි අමුතුයි.
1: වූට්ල නේ. මේ මිනිහා දන්නේ
0: නැහැ
1: මහලෝ මාධ්‍යව බහිනා එළියට
0: මගේ තාත්තා
1: ඊමේල් එකක් ගාලා කප්පමක් ඉල්ලන්න හිතලා මේලා
0: කොහොමද මම දන්නේ නැද්ද මාත් අද පොලිස් හොස්පිටල් ගිය අම්මයි තාත්තයි පොලිසියත් එක්කම
1: තාමත් පොලිසියෙන්ද යැපෙන්නේ ඈ ලැද්ද වෙන්න ඕනේ හලෝ පුද්ගලිකන්තේ රස්තාවක දරුවෝ ඉන්නව රට ඉන්න දරුවෝ
0: ඉන්නව
1: මිනිහා විශ්වාසකාරයා තාත්තා තාම පොලිස් හොස්පිටල් එකෙන්ද බෙහෙත් ගන්න
0: ඉතින් ඉන්නේ කොට යනවනේ අනේ
1: දැක්කේතර ලැද්දාවේ හතර හන්දේ
0: එයාගේ යාළුවා හම්බෙන්නේ එතනින්ද
1: ඈ
0: ඉතින් එයා ඒකට යනවා
1: මෙච්චර කෑ ගහන මගේ තාත්තා තාම නේවි හොස්පිටල් එකේ ඉඳලා
0: ඒගොල්ලෝ නවත්තන්න බෑ
1: ඒකනේ
0: මාරසිනේ
1: මට නාලාගිරිය තා ආවොත් නවත්තන්න බෑ අපේ තාත්තා එතන දැනගෙන නවත්තන්න බෑ
0: සීරියස්ලි හරි
1: ඒ ගාල යනවා ලොකු සීන් එක යන්නේ
0: මේ
1: ඒගොල්ලෝ එහෙම තමයි ඉතින් මේ අහන්නකෝ මට අපිට කියන එවැනි ඊමේල්
0: කියන්නකෝ
1: එවැනි ඊමේල් වල තර්ජනය කරලා එන ඊමේල්
0: හරි
1: ඊමේල් වල ඇති ලින්ක් ක්ලික් නොකරන්න කියලා කියන අපිට නෙමෙයි ලොක්කා මුදල් අමාත්‍යංශයට කියන්නේ ඉතලා අර 2.5 මිලියන් ඩොලර්ස් ඩොලර් දැන් කියන්නේ ඩොලර් දැන් කියවෙන්නේ නැති ගන්නට වෙලද ඩොලර් ලක්ෂ 25ක් ඔස්ට්‍රේලියාවට ගෙවන්න තිබිච්ච ලක්ෂ 25 ඔස්ට්‍රේලියාවේ වෙන ගිණුමකට ගියා කියලා හිතන් හිටියා මෙච්චර කල් මෑතකෙත් තමයි හොයාගත්තේ ඒක උස්සලා තියෙන ඔස්ට්‍රේලියාවෙන් නෙමෙයි උස්සලා නෙමෙයිනේ හොර ඊමේල් එකක යපු හොර account එකක
0: හරි
1: හොරාගේ අම්මගෙන්ම පේනහලා දාපු මට කමන්න නැද්ද ඔයාගේ ඊමේල් එක මාරුනේ කොහොමද කියලා හොරාගෙන්ම අහලා හොරාටම සල්ලි දාලා ඒකල්ලත් හිතන් හිටිය ඔස්ට්‍රේලියාවේ ගියා කියලා ඒක ගිහලා තියෙන ඇමරිකාවට
0: yes
1: ඇමරිකාවේ accounts දෙකකට ගියා කියලා
0: හරි
1: ඒ පටපල් බොරුත් කියලා FBI එකත් මැදිහත් වුණා. FBI එකේ ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා කියලා ඕක ගැන. FBI එකේ මොකද්ද ඔය එකක් දාලා තිබුණා. අපිට එහෙම එකක් කියලා නැහැ.
0: Seriously?
1: Come on, ඉන්දියක් වුණා පොඩ්ඩක්.
0: ඕ නේ, සීමාවක් තියාගන්න පචව.
1: දැන් මම මේ කතාවට එන්නම්. දැන් මේක වැඩක් නැහැ. දැන් අපිට කියනවා එවැනි ඊමේල් වලට නොරැවටෙන්න. මේ වගේ ක්‍රූෂල් ඉන්ඩස්ට්‍රීස් වල ඉන්න ඩිපාර්ට්මන්ට්ස් වල ඉන්න මිනිස්සුත් එනගත්ත තැන් මේවා. මේ කතා කරලා කියන්නේ පොලිස්පතිතුමා ඇතුළු මම මේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු මේ පොලිසියට මම මේ නිකන් කියන්නේ. ඔගොල්ලෝ මේ කියන්නේ ඔබතුමාලා මේ කියන්නේ අතිශය සාමාන්‍ය ජනතාවට. මේ ස්කෑම්ස් කරන උන්දලා උන් දන්නව කාවද අල්ලන්නේ කියලා.
0: ඒක හරි.
1: දන්නව දුර්වලම තැන. මේක මේ ඔක්කොම දන්න ඔස්තාඩ්ලට නිකන් මේ මහා දවාලේ දුන්නා නම් මේ වගේ නිවේදන අපිට ගහලා අවංකවම වැඩක් නැහැ. අවංකවම වැඩක් නැහැ. දැන් ඊයේත් කළුතර වෙඩි තැබීමක් නේ. ව්‍යාපාරිකයෙකුට ගොඩ වෙඩි තැබීමක්. ඉතින් ඕවත් හුදකලා සිද්ධි වගේ. හුදකලා සිද්ධි කියන්නේ මොනවද කියලා දැනගන්න එපේ. නේද?
0: අන්න ඒකනේ නේ.
1: මට අදටත් මතකයි. මොකද මාධ්‍යට කරුණු දක්වන මීටිමකදී මාධ්‍යවේදියෙක් සහ මට මතක විදිහට විජිත හේරත් හිටියේ. හ්ම් හ්ම්. ඇත්තට විජිත හේරත් එමෙතුමා නිකන් නෝන්ඩියට වගේ තමයි ඇහුවේ. ආ ඔයා කියන්න බලන ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද කියලා. හ්ම්. හැබැයි මාධ්‍ය විදියට දුන්න උත්තර දෙන එක නම් රඹ යන්නම දුන්නා. හ්ම්. පැහැදිලිවම එයා දුන්නා. ඉතින් ඒක කියවගෙන එන්න මේ මිනිස්සු ප්‍රශ්න අහන එක තරහගෙන තරහක් ගන්න එපා.
0: ඔව් ඒකනේ.
1: දැන් මේ මිනිස්සුන්ට කියනවා ප්‍රවේශම් වෙන්න කියලා. ඔන්න මේ තව එකක් තියෙනවා. ඔය එකක් ඒ කියන්නේ IGP ගේ පොලිස්පතිගේ නම භාවිතා කරලා සල්ලිල්ලලා තග දාලා ඊමේල් එවනවලු අත්සන් කළා. පොලිස් කෙනේ ඔයාලට බය වෙන්න එපා. මිනිස්සු බය වෙනවා. මිනිස්සු බය වෙනවා. ඔයා බය වෙන්න එපා කියන්නේ කොහොමද? මිනිස්සු බය නැහැ ඔයා.
0: බයයි අනිවාර්යෙන්.
1: නිකන් සාමාන්‍ය මිනිස්සු මේ මීඩියා එක මේ ආයතන එක දෙපාර්තමේන්තු එක මේ මෙච්චර ළඟ සම්බන්ධයක් තියලා අපිත් බය වෙනවා.
0: හිතන්නකෝ
1: මැසේජ් එකක් ආවා. මැසේජ් එකක් ආවා. ගැස්සෙනවා. තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ආවා. මිනිස්සු බය වෙනවා. බය වෙන්න එපා. එල එල කිරි. එහෙම හරියන්නේ නැහැ. ඊළඟට මේ තව නඩුවක්. හරිද? SMS WhatsApp වලින් එනවලු පොලිස් නිල දැනුම් දීමක් වගේ නිකන් ඒ ලස්සනට මේවා හදලා. දැන් නිකන් Photoshop තියෙන්න ඕනෙත් නැහැ. ChatGPT තියෙනනම් ඕන ලියුමක් පෙන්නලා ගහගත්ත හැකි මේ ලෝගෝ එක දාලා ගහලා දෙන්න සිරා ලියුමක් කියලා. ගහනවා ඇඬෙන්න.
0: තියෙන එකට වඩා හොඳට ගහලා දෙනවා.
1: දැන් අපේ තියෙනවනේ CCTV කැමරාව ඔය හන්දිවල ඒ තියෙන්නේ තැන තැනනේ. ඒක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වීමක් නෙමෙයිනේ. දැන් ඒකෙනුත් පොඩි නාඩියක් අල්ලගෙන මේ හොරු.
0: හරි, ඔකේ.
1: උන් මොනවද කරන්නේ? CCTV කැමරා ෆුටේජස් තියෙනවා ඔයා වැරදියට වාහනේ එලවුවා කියලා. ඔයා රථ වාහන නීති උල්ලංඝනය කළා තියෙනවා කියලා අපි ගාව CCTV මේ
0: පින්තූර
1: තියෙනවා.
0: හරි.
1: වහාම මෙන්න මේ වෙබ් අඩවියට කියලා මේ දඩේ ගෙවන්න කියලා එවනවලු. එතකොට අපේ තියෙනවනේ මේ රජයේ තියෙනනේ GovPay කියලා එකක්. GovPay. GovPay වෙබ් අඩවිය වගේ නිකන් උයාජ වෙබ් අඩවියක මුහුණත පෙන්නලා අර ඊමේල් එක මතක් කරගන්න ඈ. මොදල් ලමන්තෙන්සේ කට්ටියක් ආපුලානු ඒ වගේම ඊමේල් එවනවා. දැන් මං හිතන්නේ ඔය phishing කියන එක නැගලම යනවා මේ රටේ. එතනට ගිහාම ඇත්තටම අස්සෙන් ගිහලා රින්ගලා හොර වෙබ්සයිට් එකකට යන්නේ.
0: හරි.
1: ඉතින් අනේ මිනිස්සු දාලා බැංකු ඩීටේල්ස් දාලා එහම අහුවෙච්ච අය ඉන්නවලු.
0: ඒක නමාවත් අහුවෙනවා. ඒක ආවොත්.
1: අහුවෙනවා. ඔයා මොන ලෝඩ් වුණත් අහුවෙනවා.
0: ඒක.
1: ඔයා මොන ස්ටාඩ් වුණත් අහුවෙනවා මේකට.
0: හිතනවනේ වැරද්දක් වෙන්නේ නැති කියලා හිතනවා.
1: වැරදිම කර කර ඉන්නේ. පොලිසිය නැත්තම් ඩබල් ලයික් අපනවා. සිංගල් ලයික් අපේ අයියලා තියෙන අපරාධ
0: කරනවා. ඕනේ යනවා. ඒව ටික.
1: කියන්නේ අපේ නිකන් වාහනයක් කරන ඕන මිනිහට ඔය රථ වාහන වැරදි කරලා තියෙනවා CCTV කැමරා වලට අහුවෙන දේ අනිවාර්යෙන් හිතනවා කරලා. අපෙත් කිල්ලෝට වල හුණු ඩිංග නික තියෙනවනේ සර්.
0: අනිවාර්යෙන්.
1: අපි අති බයෙන් ජීවත් වෙන්නේ.
0: Yes.
1: රෙඩ් ලයිට් එක වැටිච්ච කවුරු බුක් ගාලා පොලිසිය නැත්තම් යනවා. අපි බලන්නේ රෙඩ් ලයිට් වැටිලා තියෙනවද නැද්ද කියලා නෙමෙයිනේ. අපි ඉන්නේ පොලිසිය ඇවිල්ලා ඉන්නවද නැද්ද කියලා බලන්නේ මේ මිනිස්සු වැඩ කරන්නේ.
0: කලබලේනි.
1: මම කියන්නේ අපි ඇත්ත තත්ත්වේ. අපි සිංගල් ලයින් එක ඩබල් ලයින් එකට ගරු කරන්නේ කාකි පාට ඇඳුමක් පේනවා නම් විතරයි. ඔය කොච්චර කිව්වත් නැත්තම් මේ රටේ මෙහෙම ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් දනේ.
0: ඒකනේ නේ.
1: නේද? මේ හුඬු පාරවල් වල.
0: ඕ.
1: යන්න බැරි තැන් වලින් දාගෙන රින්ගගෙන යනවා. වමේ යන්න ඕන එක දකුණේ යනවා. දකුණේ යනවා වමේ යනවා. වම් පැත්තේ පාරවල් යන්න පුළුවන්. දකුණු පැත්තේ පාරවල් යනවා. වම් පැත්තේ නවත්තන්න එපා කිව්වම ඒ පැත්තේ කොහොම හරි නවත්ත ගන්නවා. මන්සන්දි කොටුවේ තේරුමවත් දන්නේ නැහැ. මම ඔයයික පාරකව මන්සන්දි කොටුවේ තේරුම පන්සන්දි කොටුවේ තේරුම දහ දෙනකින් ඇහුවොත් මම ට්‍රැෆික් ඩීජී මහත්තයා කියන්නේ සර් මං කියන්නම් පොඩි දෙයක් දහ දෙනෙක් නවත්තලා අහන්න මං සන්දි කොටුවේ තේරුම දන්නවද කියලා මං කැට දෙල කියනවා නම දෙනෙක් දන්නේ නැහැ කියලා මං මන්නේ ජොලියට අහන ප්‍රශ්න
0: හරි ඕකේ
1: මං සන්දි කොටුව ගහලා තින්නේ ඇයි කියලා දල්ලේ
0: දල්ලේ
1: දල්ලේ දල්ලේ කොයි කාලේනම් වාහනේ ලෝනවද
0: පතෝල හිටවන්
1: මං සන්දි කොටුව තියෙන මොකද පැන පැන ඉතින් මේ අහන්නකෝ CCTV කැමරා වල වාගේ මේ රත් වාහන පරිදි හවු වෙලා තියෙනවා යන්න මේ සයිට් එකට ගෙවන්න මෙන්න මේ දඩේ මේ පොලිසිය කියනවා
0: හරි
1: ඒවට අහුවෙන්න එපා කියලා ගෙවීම් කිරීමට පෙර වෙබ් අඩවියේ සත්‍යතාවය තහවුරු කරගන්න අනේ සර් අනේ මේ මොනවද මේ කියන්නේ අපි නිකන් මේ සාමාන්‍ය මේ දෙක පහේ මිනිස්සු අපි මහ ජනතාව මහ ජනතාව කියන එකේ තේරුම දන්නවද මේ ලෝරා නැහැ කියන එක
0: මහ නිකන් දාලා තියෙන්නේ ජනතාව අපි
1: අතින් පයින් යනවාද කියලා දාපෝ කෑල්ලන්නේ මහ කියන්නේ නිකම්ම නිකන් ජනතාව මේවා මේ කම්පියුටර් ලිටරසි මිරෝ සංසාරයක් අපි දන්නේ නැහැ මොකද දන්නවද දන්නේ නැති එක එහෙම කොහොමද කියලා අරක මතක් කරන්න
0: වෙලා
1: තියෙන දේ මුදල් අමාත්‍යංශයට දීපු ටොපියම් මතක් කරා එක පේමන්ට් එක දෙපාර කට්ටිය ගෙවපුව මතක් කරා වැරදි මිනිස්සුන්ට සල්ලි ගෙවපුව මතක් කරන්නකෝ මේ ලොක්ක සල්ලි ගෙවන වැඩේම කර කර ඉන්න මිනිස්සු අපි මල බයි ඉන්නේ බොරු කියන්න ඕනේ නැහැ පන බයිනේ අනේ ආවනම් ඩක් ගාලා දිනවා
0: දෙවලා
1: අම්මෝ මේකෙන් ඔළුව නිදහස් කරගන්න එහෙම තමයි මිනිස්සු හිතන්නේ මිනිස්සුන්ගේ සපත්ත දාගෙන කල්පනා කරන්න ඕගොල්ලෝ පරිස්සම් වෙන්න බය වෙන්න එපා අපි බයයි තරහ වෙන්න එපා කිව්වා
0: ඕ බයයි බයයි
1: බැංකු තොරතුරු නොදන්නා වෙබ් අඩවි වලට ලබා නොදෙන ඇත්ත ඒ වුණාට අර වගේ ලයින් එකක් ඇවිල්ලා පොලිසිය කියලා බය කරලා ඔයා දැන් මේ ඉතින් ඕගොල්ලෝ මං කියන්නේ පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය අපිට වඩා බය වෙන ඕගොල්ලෝ මේ ඔයගලගේ කීර්ති නාමයට දෙන්නේ මේ.
0: මේකනේ නම භාවිතා කරනානේ.
1: මේ සයිබ වැරදි වලට එල්ලලා ගන්න තීරයක් ගේන්න වෙනවා. නිකන් පිටුවල් කරන. දැන් මේ පෙරද ලංකාවට එනකොට මම දැක්කා.
0: හරි.
1: මේ චීන ජාතිකයෙක්. හරි අමුතුයි මේ මිනිහා. මම නිකන් කියන්නේ එහෙම කියන්න හොඳ නැහැ. මට හරි අමුතුයි මේ මිනිහා. කොහොමද චීන වැඩි හිනා වෙන ජාතියක් නෙමෙයිනේ. අමුතු මිනිස්සෙක්. ආ සුසුගාල. මං හිතන්නේ ඒ අමුතුකම ඉමිග්‍රේෂන් ඔෆිසර් දැක්කා
0: අපේ. හරි.
1: What is the purpose of this visit? මට ඇහෙනවා දැන් මම ඉන්නේ ඊළඟට. මොකද? මිනිහා අර ඩියුටරියෙන් ගත්ත බෝතලයක් පෙන්නලා කියන බිස්නස්ලු. අහන්නකො. අපි දන්නේ මේ යක්කෝ වෙලා අපි මේ ටූරිසම් කියලා හිතාගෙන
0: ඉන්නවා
1: මට පේන්නේ ටූරිසම් නෙමෙයි මේවා ඔක්කොම අතු ගාගෙන යනවද කොහෙද ඇවිල්ලා නියම ගේම් යන්නේ මේ බලන්න මේ පාර 500 අල්ල ගන්නවා නේ
0: මූලස්ථානයක් වගේ වෙලානේ රටනේ
1: නේද ශ්‍රී ලංකා පොලිසියේ මහත්වරුන්ට මම කියන්නේ මේක ඉන්නවා දක්ෂ නිලධාරීන් හරියට විමර්ශන කරන්න අවසර දෙනවා නම් පැය 24න් කුදලගෙන ඉන්න පුළුවන් ඩයල් මේකේ ඉන්නවා අපි දන්න මිනිස්සු ඉන්නවා මේවයි රියල් චරිතේ ඉන්නවා හොඳේ සුපිරි චරිතේ ඉන්නවා බය ගැවිලා නැති මිනිස්සු ඉන්නවා ඕන තැනින් ඕන හුඹහකින් අරන් එන්න කිව්වොත් අරන් එන්න බඩු ඉන්නවා අපි නැහැ
0: මම දැන්
1: ඒවන දැන ඉන්නවා වෙන්න බෑනේ ඉතින් මේවා මිනිස්සුන්ට පාස් කරන්න එපාස වැඩක් නැහැ අපි බයයි බොරු කියන්න ඕනේ නැහනේ අසරණයි අපි ටක් ගාලා බලන්නේ ප්‍රශ්නේ මිදෙන්න අපිට මේ තියෙන ප්‍රශ්න ඇති ඩීසල් ටිකක් ගහගන්න සල්ලි ටිකක් හදාගන්න විසක් කුඩුවක් ගන්න පොඩි එකාට සල්ලි ටිකක් ඉතුරු කරන අපිට මාර ඒවා තියෙන නිසා ඇත්තම බොරු කියන්න ඕනේ නැහැ
0: නේ
1: ඒ ඇසේ මේ අරින් මෙන් දාලා කප්පන් ඉල්ලනවා තර්ජනාත්මක
0: කෝල් බය වෙන්න එපා පරිස්සම් වෙන්න
1: කිව්වට තවත් කැලලක් තියෙනවා දැන් ඊපෙරේද ඔය කවුදෝ මන් දන්නේ නවත්තන්න නැතුව ගිහිල්ලා දැන් තුනක නවත්තන්න නැතුව ගිහිල්ලා ඕපන් ෆයර් කරලා අල්ලගෙන දැන් මේ කේස් එකක් යනවා
0: හරි
1: පොලිසියට කම්ප්ලයි කරේ නැත්තම් අන්න එහෙම කැලලක් පොලිසිය ආයි කියනවා සෝදිසි කරන්නේ නේවට අවනත උනේ නැත්තම් වාහනේ සෝදිසි කරන්න උදව් උන්නේ නැත්තම් වාහනයක් නතර කරලා සෝදිසි කරන්න ගාම ඒකට කෝපරේට් කරේ නැත්තම් සහයෝගය දැක්වේ නැත්තම් ගෙදරට ඇවිල්ලා චෙක් කරන්න කිව්වම සහයෝගය දැක්වේ නැත්තම් එහෙම නැසුනොත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මට මම පොලිසියෙන් එක දෙයක් අහන්න කැමතියි ඕගොල්ලන්ගේ යුනිෆෝම් මම ඩ්‍රාමා වලත් දැකලා තියෙනවා ටෙලි ඩ්‍රාමා වලත්
0: තියෙනවනේ
1: යුනිෆෝම් මොකක් තාම ළඟින් යන්නේ තියෙනවා එහෙම කණ්ඩායමක් ගෙදරට ඇවිල්ලා ගෙදර සර්ච් කරන්න ඕනේ කියලා කිව්වම මට කියන්නකෝ සර් දෙන්නද එපාද කියලා කියන්නකෝ අපි කොහොමද දැනගන්නේ පොලිසියෙන්ද නෙමෙයිද කියලා
0: ඒක නේ
1: ඔහම තුන් හතර දෙනෙක් පාර කලුර තැනක ඉඳලා අතර නතර කර රැයට බා බා නතර කරන්න දෙපාද කියලා කියන්නේ කියන්නකෝ ඉස්සෙල්ල මොන බයේද ජීවත් වෙන්නේ කියලා හිතන්නකෝ නිකන් මේ සාධාරණ වෙන්නකෝ පොඩි පොහේ හරි තැන කොහේ හරි කියන්නේ පවු නෙමේ මිනිස්සු ඕගොල්ලෝම කියනවා බය වෙන්න එපා ඒවට ඇඹරෙන්න එපා ආයි කියන ඇඹරුන් නැත්තම් බලාගත්තා හරියට එකක් කියන්නකෝ මේව අන්තෝජටා බහිජටානේ එතකොට අමාරුයිනේ අපිට තේරුම් ගන්න බෑ මේ හොර බොරු වංචා මේ හොරුද හොරුන්ට බැරිද යුනිෆෝම් අහගෙන ඉල ගේමක් ගන්න පහුගිය කාලේ වතුර බිල් චෙක් වෝටර් මීටරේ චෙක් කරන්න ඉලෙක්ට්‍රිසිටි මොනවාද මීටරේ මාරු කරන්න කියලා එලා මොන ගේම් දුන්නද පොලිසියෙම කියනවා මේ විදිහට කණ්ඩායම් ඇවිල්ලා නිකන් පොලිසිය වගේ පෙනී හිටලා ගේම් ගහනවා කියන්නකො මේ දෙක වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියලා හංසයාට නම් කිරි වලින් වතුර බේර ගන්න පුළුවන්
0: අපිට බෑනේ
1: අපිට බෑ
0: ඒකනේ
1: ඉතින් මේවා බස්ට් කරන්න මේ වංචනික ක්‍රියාවන් කුඩු කරන එක තමයි කරන්න ඕනේ
0: ඉවරක් කරන්න නැති
1: කෙනා හැම වෙලාවෙම අපිට පරිස්සමෙන් ඉන්න අපිට පරිස්සමෙන් ඉන්න ඉතින් ඔහොම ගියොත් එහෙම කාලයක් ගිහලා අර ඇමරිකාව වගේ මේ ආයුධ නීතිගත කරලා හැම එක්කෙනාටම තමන්ගේ ආරක්ෂාව සලස ගන්න වෙපන් එකක් දෙන්න තත්ත්වෙට තමයි යන්න වෙන්නේ ඔහොම ගියොත් එහෙම ඉතින් අපි දන්නේ නැහැ නෙමේ අපිට දැන් මේ පොලිසිය දෙගල ඉතා ගන්නත් බෑ අපි බයයි SMS එනවා ඊමේල් ගහනවලු CCTV footages වල ඕගොල්ලන්ගේ රත් වාහන වැරදි තිනකොල ඒව එනවලු
0: ඇත්ත පොලිසියෙන් ඇවිල්ලා කිව්වත්
1: අපිට ඇත්ත පොලිසියෙන් ඇවිල්ලා කිව්වත් වෙන පොලිසියක් කිව්වත් අපිට තේරුම් ගන්න විදියක් නැහැ ලොකු ලොක්කොත් අහුවෙනවා නම් මේ අපි වගේ කුක්කෝගෙන මොනවා කතා කරන්නේ
0: ඒකනේ මටත් ඒ වගේම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා දවසක් පාරේ වාහනේ නවත්තලා බයිසිකලයක් නවත්තලා ඒ බයිසිකලේ ඒ මනුස්සයාගේ නැති වෙලා කවුරු හරි උස්සගෙන ගිහිල්ලා සාමාන්‍ය වාහන නවත්තන තැන පොලිසිය ඇවිල්ලා ඒ මනුස්සයාට කියනවා ඔයා දන්නේ නැද්ද ඔයාගේ වාහනේ පරිස්සම් කරගන්න කියලා
1: මට එතනදී ඕන්න මෙන්න මේ වාහනම එක්ක ඔය පොලිසිය ඉන්න ඔය පාරේ නිලධාරින්ට මේක අපිට තියෙන්න ඕනේ කොන්ෆිඩන්ස් එක මොකක් හරි වෙච්චක් දෙයක් වෙච්චකම දුවගෙන ගිහිල්ලා යුනිෆෝම් එක එල්ලෙන්න අනිස පොඩ බාන්ස මට පොඩි කරදරයක් වහම බයි මල්ලි බියනෝන්න වැරණේ මම පෙන්වුව කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒක
0: ඔව් අන්න ඒකනේ නේද
1: ඒ යුනිෆෝම් එකට දෙන ගෞරවය හැදෙන්නේ ඕන් ඔතනේ තේ පොලිසිය අපිට ගම මේ ඕගොල්ලෝ මේ පරිස්සමෙන් මේ වාහනේ ගහලා මේ පරිස්සම් ගන්න ගෙවල් වල ඇවිල්ලා මේ පරිස්සම් ගන්න ඊමේල් පරිස්සම් ගන්න පරිස්සම් ගන්න අපිට කන බොන විදියක් හොයන්නේ නැහැ ගිරාවට සර් බොරු කියන්න ඕනේ නැත්තම් බොරු කියන්න ඕනේ තරහ වෙන්න එපා ගවට මේවා ඇහුනාම ඔළුව නරක කරනවා උදේට සර් ළමයින්ගේ ප්‍රශ්නයි ගෑණියේ කෑ ගහනවා එච්ච සර්ලා මේවා එවනවා මේ පරිස්සම් ගන්න CCTV ගෙවන්න එපා උන්ට බය වෙන්න එපා ඔය පොලිසිය නෙමෙයි ඔහොම කියනවා ආය කියලා පොලිසියට නැවතු නැත්තම් දෙන්නේ බලාගෙන ඉන්න සර් මොකක් කරයි සර් අපිව බේර ගන්න සර්
0: අපිව පරිස්සම් කරන්න
1: සර් බචාව බචාව බදර් ගෑනු තින් හින්දි
0: ජීතු बचाओ मुझे माफ कर दो आई कैन समा विन
1: ओ
0: बचाओ
1: बचाओ से बचाओ
0: ईमेल එකක් ආව
1: තරදිනේකල තරදිනේකල නෙමෙයි මේකෙන් ටෙලිෆෝන් එක කපනවා කියලා එවන්නේ නැද්ද මලාට බිල ගෙවන්නේ නැහැ

අපේ හැමෝම අද මේ වගේ තැනක ඉන්නේ අපේ ආදරණීය අම්මලා තාත්තලා නිසා, අපේ තාත්තලා අනාගතය බලපු නිසා නේද? සමහරක් විට ගෙදර ඉන්න තාත්ති දැන් සමහරක් විට පෙන්ෂන් ගිහිල්ලා එයා අනාගතය බලලා ගොඩාක් තීරණ ගත්තට සමහරක් විට පොතක් කියව ගන්න දැන් චුට්ටක් ඇස් දෙක පෙනීම පොඩ්ඩක් අඩු වෙලා වෙන්න පුළුවන්. පොඩක් ඔය පොත ලං කර කර මෙහෙම දුරස් කර කර අර නිකන් හරියට ෆෝකස් කරගන්න ට්‍රයි කර කර එහෙම ඉන්නවා නම්, ෆෝන් එක බලනකොට එහෙම කරනවා නම් මොනා හරි ඇස්වල පොඩි හරි ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා දරුවෝ වගේ වශයෙන් අපිට පොඩි යුතුකමක් තියෙනවා අපේ තාත්තිලව අරගෙන යන්න විෂන් කෑයකට ගිහිල්ලා ඒ අවශ්‍ය ඇස් පරීක්ෂාව කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි අපි කණ්ණාඩි ගන්න. හරිද? ඉතින් ඒ ගැන විස්තර කියන්න තාත්තු එකගෙන යන්න, අම්මවත් එකගෙන. හරිද? විශේෂයෙන්ම ෆාදර්ස් ඩේ වෙනුවෙන් එක තියෙන්නේ ජූනි මාසේ 21 වෙනිදා. ඒ වෙනුවෙන් අපිට විෂන් කෑ අරගෙන එන ලස්සනම ලස්සන පණිවිඩය තමයි ඒක. පොඩක් දෙමව්පියෝ අපි ගැන, අපේ අනාගතය ගැන බැලුවා වගේ අපි දෙමව්පියන්ගේ පෙනීම ගැන, විශේෂයෙන්ම තාත්තලගේ පෙනීම ගැන අපි පොඩක් අවධානය වැඩියෙන් යොමු කරන්න ඕනි කාලයක්. රයිට්. ඊළඟට කලර් අප් ගැන මතක් කරන්න ඕනි. ස්ට්‍රිප් සීලින් ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. ලී පෙනුමට ඔගලන්ට ස්ට්‍රිප් සීලින් එකක් ගහ ගන්න ඕනි නම් කලර් අප් ගාව තියෙනවා ඒකට අවශ්‍ය කරන ආදේශක ප්‍රොඩක්ට්ස් ටික. රයිට්. colorup.lk.com සයිට් එකට යන වැඩි විස්තර දැනගන්න පුළුවන්. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැනත් අද අපි කතා කරමු. ඊයේ මට ආයෙත් අවස්ථාවක් ලැබුණා චෙතක් එකක් උඩ නැගලා පොඩි වීඩියෝ එකක් මම මේවා කරා. ඒක මම පස්සේ ඔයගලන්ට බලන්න දෙන්න. හැබැයි ඒ එක්ස්පීරියන්ස් එක මාරයි. ඇත්තටම අර මෙටල් බොඩි එකේ තියෙන වටිනාකම, එකේ ලුක්ස්, ඒ කියන්නේ දැන් ඒකේ තියෙන කලර්ස් ටික චතක් එකේ, ඒව හරියට ඇහැට වදිනවා, හිතට වදිනවා, දැක්කම ආස වෙනවා. ඉතින් ඒ විදිහට ක්ලාස් විදිහට තමයි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක හදලා තියෙන විශේෂම කාරණාව තමයි මේක ඉලෙක්ට්‍රික්. එක චාර්ජයකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් සුපිරිම සුපිරි ස්කූට් එකක් තමයි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක. ඊළඟට අදත් අපි කතා කරමු ඇලුමැක්ස් ගැන කතා කරන්න ඕනි. අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් තෝරගනිද්දී පොඩ්ඩක් අපි බුද්ධිමත් වෙන්න ඕනි. ඒ කියන්නේ දැන් සමහරක් දේවල් තියෙනවා ක්වලිටි එක අඩුයි, ඒ බහන්ඩ විකුණ ගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන එකම ට්‍රික් එක තමයි ඩිස්කවුන්ට් පෙන්නලා බහන්ඩ විකුණ ගන්න එක. තවත් සමහරක් බහන්ඩ තියෙන එක ක්වලිටි, ඒක විශේෂ නිකන් දෙයක් පෙන්වන්න ඕනේ නැහැ මේක විකුණන්න, මේකේ ක්වලිටියම ඇති මිනිස්සුන්ට ඒ බහන්ඩ මිලදී ගන්න. එතනෙදි මිනිස්සුත් පොඩ්ඩක් අර ඩිස්කවුන්ට් කියන එක දැක්කම, එවෙලේ වාසිය දැක්කම මිනිස්සුත් පොඩ්ඩක් අර ක්වලිටි අඩු ඩිස්කවුන්ට් වැඩි ප්‍රොඩක්ට් එකකට යන්න ඉඩකඩ තියෙනවා. ඒත් වගේ අවස්ථාවලදී අපි සෑහෙන බුද්ධිමත් වෙන්න ඕනි, මොලේ පාවිච්චි කරන්න ඕනි, කොහොමද මෙච්චර ඩිස්කවුන්ට් දීලා මේක දෙන්නේ. ඉඳ හිට ඩිස්කවුන්ට් දෙන්න පුළුවන්. මම මේ කියන්නේ හැමදාම ඩිස්කවුන්ට් දෙන සමහරක් ප්‍රොඩක්ට්ස් ගැන. ඉතින් ඇලුමිනියම් ගනිද්දී මේ ගැන පොඩක් අවධානය යොමු කරන්න. ඇලුමැක්ස් කියලා කියන්නේ ක්වලිටි එක දශමයක්වත් අඩු කරන්නේ නැතුව හරිම විදියට හදන ඇලුමිනියම් ප්‍රොඩක්ට් එක. ඉතින් ඒ නිසා ඔබේ ගෙදරට බය නැතුව දාන්න ඇලුමැක්ස්. රයිට්. බජාජ් ත්‍රිවිල් ගැන අද දවසේ අපි කතා කරමු. 36cc ඒගොල්ලගේ අලුත්ම ත්‍රිවිල් එක ගැන විස්තර තියෙනවා ඔබත් එක්ක ෂෙයා කරගන්න. මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්නවා වෙනුවට බජාජ් ත්‍රිවිල් එකක් ගන්න කියලා තමයි අපි ඔයගලන්ට මතක් කරන්නේ. දැන් අද සිකුරාදා. ඉතින් වීකෙන්ඩ් එකේ ඔයගලන්ට කාගිල්ස් එකට යන්න පුළුවන්. කාගිල්ස් ෆුඩ් සිටි මේ වීකෙන්ඩ් එක හරිම විශේෂයි. වෙසක් පෝය තියෙනවා නේද? ඉතින් ටිකක් සමහර කට්ටිය ඔය වගේ නිවාඩු දවසක් එනකොට කල්තියා ගෙදරට ඕන කරන දේවල් ටික එකතු කරලා තියාගන්න. එහෙම වුණත් කමක් නැහැ. නැත්තම් ඉතින් සෙනසුරාදා දවස් දෙකෙත් අපේ කාගිල්ස් ෆුඩ් සිටි විවෘත වෙලා තියෙනවා. ඉතින් ඔය හදිස්සියට ඕන කරන දෙයක් ගන්න යන්න පුළුවන්කම තියෙනවා. NLB එකේ ලොතරැයි ගැනත් අද මතක් කරමු. NLB කියලා කියන්නේ හැම තිස්සෙම ඔබට දිනන්න අවස්ථාව වැඩි වැඩියෙන් දෙන්න ට්‍රයි කරන ලොතරැයියක්. ඉතින් ඒ නිසා තමයි මෙච්චර NLB ලොතරැයි වල පළමු තෑග්ග, ප්‍රථම තෑග්ග, ඒ දෙකම එකයිනේ. ඊට පස්සේ තියෙන බෝනස් තැග්ගද, අර තැග්ගද, මේ තැග්ගද ළඟ ළඟ දිනුම් ලබලා ජයග්‍රහකයෝ බිහි වෙන්නේ මේ ලොතරැයියේ තියෙන ඒ දිනන්න වැඩිපුරම දෙන ඒ උත්සාහය නිසා. ඒ කියන්නේ හැම තිස්සෙම දිනන්න තමයි දෙන්නේ චාන්ස් එක. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් ලොතරැයි ගන්න, NLB ලොතරැයි ගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරමින් උදේ 7:47 කියමින් අපි පොඩි බ්‍රේක් එකකට යමු.

0: அமெரிக்கா எக்ஸாத் ஜனபதிய எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்து சிங்கப்பூர்வ வகை ரட்டவல் தா ஹத்தகட்டமே ஆவன அப்பே அலுமினியம்
1: அலுமினியம் ஓன தரம் அலுமினியம்ஸ் நம் இஸ் தரம்
2: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි
3: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
4: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
5: වෙදී අමෘතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
5: 98.2 98.4
6: හරි, අපි පෙරඩුවා වාහන ගැන කතා කරන්න ඕනේ. ඕගලන්ට තාමත් පරණ ප්‍රයිස් එකට වාහනයක් ගන්න ඕනේ නම් යන්න හයිඩ් පාර්ක් කෝණවල තියෙන පෙරඩුවා ෂෝරූම් එකට. තව ලංකාවේ තවත් තැන්වල තියෙන ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් ඒ තැන්වලට යන්න පෙරඩුවා කියලා කියන එකම එක වාහනයක් නෙමෙයි, වාහන රේන්ජ් එකක් පෙරඩුවා ගාව තියෙනවා. ඊළඟට ප්‍රයිම් ගෲප් එකේ අපි පෝට් සිටි එකේ තියෙන සුපිරිම සුපිරි ප්‍රොජෙක්ට් එක ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. ටිකක් වෙනස් විදිහට ඉන්න, ටිකක් නියම් අමුතු එහෙම ඉන්නවානේ. මේ එකම අපි එක්කම එකට ඉන්නවා, හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ටිකක් වෙනස්. ඒගොල්ලෝ චුට්ටක් අපිට වඩා උඩින් පොඩ්ඩක් පියාසර කරන්න ට්‍රයි කරනවා. ඒ වගේ කට්ටියට තමයි අපි ආරාධනා කරන්නේ. සමරක්කිට එක සැරේම අතේ ලොකු ගානක් එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි සමරක් කට්ටිය ඒ වගේ හීනවලට යන්න දෙපාරක් හිතන්නේ. අපි නම් චුට්ටක් බය වෙන ඉන්නේ, මේක මෙහෙම ගෙවා ගන්න බැරුණොත් ගගා හිත හිත ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු ළඟ අතේ සල්ලි නැතත් මේ වගේ ආයෝජන දැක්කම කොහෙන් හරි සල්ලි මොනා හරි කළා හම්බ කරගෙන ඒගොල්ලෝ යනවා ඒ හීනවලට. මෙහෙමයි, සාමාන්‍යයෙන් මම කතාවක් අහලා තිනවා 1% කරන්න ඕනි, ඉතුරු 99%ම කරගන්න විශ්වය අපිට උදව් කරනවා කියලා. ඉතින් පොඩි හරි විශ්වාසයක් තියෙනවා නම් ආසයින වර්ල්ඩ් ක්ලාස් ඇඩ්‍රස් එකක් ඔබේ කරගන්න මේ තමයි හොඳම තැන. ප්‍රයිම් ගෲප් එකේ පෝට් සිටි එකේ තියෙන ප්‍රොජෙක්ට් එක. ඉතින් අපි විස්තර කියන්නම් ඔබේ හීනය. ඉතින් එතන ඉහාට තව හීනයක් නැහැ. ඒක තමයි ඔබට ඒ කියන්නේ අපාර්ට්මන්ට් එකක් ගන්නවා කියන එකේ උපරිමය තමයි. තනින් එහාට එකක් නෑ ඉතින්, හරිද? ඉතින් ඒ නිසා උපරිමයට යන්න ඔබට ශක්තිය තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න. අපි විස්තර කන්ටැක්ට් කරන නම්බර්ස් ඒව ඔක්කොම ටික දෙන්න. ඊළඟ අද අපි මතක් කරනවා රෙෆ්‍රිජරේටර්ස් ගැන. මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ සිංගකේ තියෙන ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක ගැන. ඉතින් මේක හරි ස්පෙෂල්. හේතුව තමයි මේ ෆ්‍රිජ් එක 50%ක් විදුලිය ඉතුරු කරලා දෙනවා. හරිද? සාමාන්‍ය අපි ගෙවල් වල පාවිච්චි කරන ෆ්‍රිජ් වගේ නෙමෙයි, 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන්න මේ ස්පෙෂල් ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ඔබට මාසිකට රුපියල් 5,950ක් වගේ ගෙවලා ගෙදර අරගෙන යන්න පුළුවන්. සම්පූර්ණ ගාන වෙන්නේ රුපියල් 142,999යි. වැඩේ කරන්න යන්න සිංගයකට. ඕනර් ෆෝන්ස් ගැනත් පොඩ්ඩක් බලන්න ගිය වෙලාවක, මොකද මාකට් එකේ වැඩිපුරම ජනප්‍රියත්වයට පත්වෙච්ච ෆෝන් එක තමයි ඕනර් කියලා කියන්නේ. මොකද හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද ඕනර් හැම පාරිභෝගිකයාවම එයා නියෝජනය කරනවා. ඒ කියන්නේ බජට් ෆෝන් එකක් හෙව්වත්, ඊට පස්සේ නිකන් පොඩි මිඩල් ක්ලාස් එකේ ෆෝන් එකක් හෙව්වත්, ඊට පස්සේ හිතන්නකෝ අයිති ලක්ෂ ගණන් වල ෆෝන් එකක් හෙව්වත්, ඒ අවශ්‍යතාවයට අනුව, පාරිභෝගිකයා අවශ්‍යතාවයට අනුව ෆෝන්ස් ගන්න ඕනර් ගාව තියෙනවා. ඕනර් ගන්න මනුස්සයා දිගටම ගන්නේ ඕනර් තමයි. මොකද ඒකේ ක්වලිටි එක දැනුණාට පස්සේ ඒක චේන්ජ් කරන්න හිතෙන්නේ නැහැ, රයිට්? ඉතින් ඕනර් ෆෝන්ස් වල X9D එක ගැන අපි කතා කරනවා, බිම වැටුණාට කැඩෙන්නේ නැති සුපිරිම සුපිරි ෆෝන් එක ගැන. ඊළඟට තවම නාද අපි කතා කරන්න ඕනි අපි හච් ගැනත් මතක් කරමු. හච් කියලා කියන්නේ ඉතින් සුපිරි පැකේජ් එකක් කියලා දන්නවනේ, හච් 15. අපි වැඩිපුරම යූස් කරන ඇප්ස් 15කට අන්ලිමිටඩ් ඩේටා දෙනවා රුපියල් 1,199කට. රයිට්? ඉතින් දැන් වෙලාව උදේ 7:53. ඉස්සර පොඩි කාලේ නම් මේ වගේ වෙලාව වෙනකොට අපි වෙසක් කූඩු හදනවා නේද, අලවනවා, ඊට පස්සේ තොරන් හදනවා. මම නම් පොඩි හරි රූකඩ සංදර්ශන ඒ වගේ කරනවා, සල්ලු යන් හදනවා. ඉතින් හරි ෂෝක් කාලයක්. ඉතින් ඔබේ දරුවටත් ඒ සුන්දර වෙසක් කාලයනේ සුන්දර හැඟීම් ඔබේ දරුවටත් අමතක වෙන්න දෙන්න එපා. එයාටත් ඒක එක්ස්පීරියන්ස් කරන්න දෙන්න, ඒක හරි වටිනවා. ඉතින් මේ සින්දු අහන්නකෝ, එතකොට තවත් ඒ ගැන ආසාව වැඩි වෙයි.

0: හතයි විනාඩි පනස්හතයි අපි දැන් පත්තරේ බලන්න ඕනි. ඊට කලින් මතක් කරන්න ඕනි කමර්ෂල් බෑන්ක් එක ඔන්න ඔබට මතක් කරනවා මෙදා සැරේ සල්ලි ඉතුරු කරන්න ඕනි. හරිද? ෆික්ස් ඩිපෝසිට් දාන්න ඕනි. බිකෝස් අපිට ගන්න තියෙන ඉහළම පොලියක් ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 11%ක් දක්වා පොලිය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔය හැම තැනම නිකන් තියෙනවා එක එක කවුන්ට් වල පොඩ පොඩ තියෙනවා නිසල්ලි. ඔය ටික ඔක්කොම එකතු කරලා දාන්න. කමර්ෂල් බෑන්ක් එකේ දාන්න, account එකක් ආරම්භ කරලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. දවස් 100-200 වගේ කෙටි කාලීනව ආයෝජනය කරන්නත් පුළුවන්. ඒ වගේම දවස් 300-400-500 වගේ දිගු කාලීනව ඔබට ගැළපෙන විදිහට ආයෝජනය කරන්න පුළුවන් තෝරගන්න. ඒක ඔබේ නිදහස. හරිද? ඒ විතරක් නෙමෙයි කමර්ෂල් බෑන්ක් එකේ ඒගොල්ලන්ගේ තියෙනවා කොම් බෑන්ක් ඩිජිටල් එහෙම නැත්නම් ෆ්ලෑෂ් ඇප් එක. මේ හරහා ආයෝජනය කරෝතින් අමතර පොලියකුත් මේකටත් වඩා අමතර පොලියකුත් ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. 1,05,000 හරි ඊට වැඩි මුදලක් හරි තමයි ආයෝජනය කරන්න ඕනි කමර්ෂල් බෑන්ක් එකේ. වැඩි විස්තර දැනගන්න අපි නම් එකකුත් දෙන්නම්. මේක නම් අහන්න මොනි කතාවක්. හරිද? විස්තර දැනගන්න, ඔබේ ප්ලෑන් එක ගැන අහගන්න, වෙලාවක් දාගෙන ගිහිලා කමර්ෂල් බෑන්ක් එකේ මේ වැඩේට අත ගහන්න. හරිද? කල්ද දානං ඉන්න එපා. 13:16 කියන නම්බරයකට කතා කරනම්. හරි, 13:16.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
1: අනුග්‍රහය.
3: CDB රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
5: Good morning ආචාර්ය. සතියක් ගෙවිලා ඉවරයි නේද? අද සිකුරාද දවසේ අපි අද ඉතරම නිවුස් වලින් සරුසාර දවසක් නෙවෙයි.
0: හරි.
5: නිවාඩු දවස් දෙකක් අතර මැද්දට වැටිච්ච සිකුරාදාවක්
0: නේ.
5: ඒතරම් මේ ප්‍රවෘත්ති එහෙම නැහැ. ඉතින් නිවුස් වලට පත්‍රයේ තියෙන ඒවට යන්න කලින් මතක් කරලා ඉන්නම්, අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ගෙන්වා බෙදා හරින GWM වාහන රේන්ජ් එක මතක් කරන්න ඕනේ ගැන. හවල් H6, හවල් H6 GT, ටැංක් 500, ටැංක් 300 කියලා වාහන කීපයක් හඳුන්වා දීලා තියෙනවා. මෙතන හයිබ්‍රිඩ් වාහන තියෙනවා, ප්ලගින් හයිබ්‍රිඩ්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වාහන එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් යන්න GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට. යුනියන් ප්ලේස් එකේ හයිඩ් පාක් කෝන එකේ තමයි තියෙන්නේ. ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම ගිහිල්ලා බලලා තේරුම් ගන්න මොකද්ද මේ GWM වාහනවල තියෙන විශේෂත්වය කියලා. මෙතන ඉඳන් අතන්ට යන්න නම් මොකේ හරි යන්න පුළුවන්. හැබැයි ඔයා යන ගමනේ පහසුව, ඔයා යන ගමනේ වාහනේ ඇතුලේ ඔයාට තියෙන කන්ට්‍රෝල් එක, වාහනය විසින් ඔයාට දෙන ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක, අන්න ඒක ලේසියකට හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි. GWM එකෙන් ඔයාට දෙන ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක ඉතාම විශිෂ්ටයි. ඉතින් මේක අත්දැකලම බලලා ඊට පස්සේ බලන්නකො මොකද කරන්න කියලා. දැනට කතා කරන්න 01177868666ට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා බලන්න. බය නැතුව ගන්න පුළුවන් වාහනයක් GWM කියලා කියන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් තමයි ගෙන්වා බෙදා හරින්නේ. දිවයින පුරා වසර ගණනාවක් තිස්සේ විශ්වාසය දිනාගත්ත ඩේවිඩ් පීරිස් එක්ක GWM එකක් ට්‍රයි කරලා බලන්න. ඒ අතරේ මතක් කරන්නම් ස්විස් ටෙක් ඇලුමිනියම් ප්‍රමෝ එක ගැන. ඔයා මේ දවස්වල ගෙදරක් හදනව නම්, ඔෆිස් එකක් හදනව නම්, අලුත් වැඩයක් කටයුත්තක් කරනව නම්, ඒකේ මොන හරි ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩ තියෙනව නම්, ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න ස්විස් ටෙක් ඇලුමිනියම් එක්ක මේ වැඩේ කරන්න කීයක් යනවද කියලා බලලා කොටේෂන් එකක් දෙන්න කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ කොටේෂන් එක 076-780-7000ට වට්සැප් කරන්න. වට්සැප් කරලා ඔයාගේ වැඩේ ඔයා කරගෙන යන්න. ඊට පස්සේ ස්විස් ටෙක් එකෙන් ඇවිල්ලා වැඩේ බලලා රුපියල් මිලියන 2.5 වෙනකන් ඔයාට කෑෂ් බැක් එකක් දෙන්න ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ස්විස් ටෙක් ඇලුමිනියම් සමග ඔයාගේ වැඩෙත් ලස්සනට කරගෙන රුපියල් මිලියන 2.5 කෑෂ් බැක් එකක් දිනා ගන්න. සල්ලි හදිස්සියක් තියෙන වෙලාවට අතේ තියෙන රත්තරන් ටික අරගෙන යන්න CDB එකකට ගිහිල්ලා එතන තියලා CDB gold loan එකක් ගන්න. රන් පවුමකට 325,000ක ඉහළ බත්තිකාරමක් පිරිනමන CDB ඒ මදිවට දැන් පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ආපහු ඔයාගේ අතට දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. 01177388 තමයි CDB දුරකථන ෂණික ඇමතුම් අංකය. ඉතිං කෝල් කරලා බලන්න, වැඩි විස්තර දැනගන්න. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
0: හරි, අපිට දැන් පුළුවන් පත්තරේ බලන්න.
5: මං ගන්නවා දිවයින පත්තරේ ඉස්සෙල්ලාම අතට. කළුතර ඝාතනය ප්‍රේම දඩයමක්ද කියලා පුවතක් තමාද ප්‍රධාන ප්‍රවෘත්ති දිවයින පත්තරේ. ව්‍යාපාරිකයාට වෙඩි තබා මරලා ඝාතකයන් පලාගිය මෝටර රථය නෑබඩ දමා ගිහින් හජ්ජ උත්සවය වෙනුවෙන් යාඥා කර සිය නිවෙස බලා යමින් සිටි ව්‍යාපාරිකයෙකු කළුතර වෙට්ටුම කඩේ ප්‍රදේශයේදී ඊයේ පාතාල කුලී ඝාතකයන් විසින් වෙඩි තබා ඝාතනය කිරීම පෞද්ගලික ආරවුලක් මත ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුවෙලා තියෙන බව තමයි මූලික විමර්ශනවලින් හෙළි වෙලා තියෙන්නේ. ඉතින් වෙඩි තියාගන්නවා, ඉතින් තාම තියාගන්න දැන් හැබැයි දිනපතා නෑ නේද? මේක මේ දවසට එක ගානේ ගොල්ලෝ කරගෙන හිටියා. දැන් එපඩ කාලෙකට සැරයක් තමයි වාර්තා වෙන්නේ. හොඳයි, ඉතින් හොඳ තත්ත්වයක් හැමදාම පාරේ මිනිස්සු වෙඩි තියාගෙන මැරෙන එක එහෙම රටක හොඳ තත්ත්වයක් නෙවෙයිනේ. දැන් ටික ටික ඒක අඩුවේගෙන යනවා, හැබැයි තාම තියෙනවා. ඒ අතරේ ඩුබායි වලින් පිටුවහල් කළ තවත් හතක් ඇඳිවත පිටින් දිවයිනට ඉරානයට පක්ෂපාතී පුවත් ප්‍රචාරය කිරීම, ඩුබායි රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාර වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදාහැරීම වගේ කාරණා උඩ මේ අය අත්අඩංගුවට පත් වුණේ. එයාගේ සියලු වටිනා භාණ්ඩ ඩුබායි පොලිසිය විසින් අරගෙන කියලා තමයි මේ ප්‍රවෘත්තියේ වාර්තා වෙන්නේ. හත් දෙනාව ලංකාවට දැන් එවලා තියෙන බව තමයි කියන්නේ. ඒ ටිකක් තත්ත්ව දරුණුයි. යුද්ධමය තත්ත්වය ඇවිලි ඇවිලි ගියාට ඒ සම්බන්ධයෙන් ඉරානයට පක්ෂපාතී පුවත් එහෙම පළ කරන්න, එහෙම පළ වෙලා තියෙන ඒවට ඉරානයට පක්ෂපාතී විදිහට කමෙන්ට් කරන්න එහෙම ඔට්ටු නෑ. එහෙයින් කට්ටිය ඉතින් ඒ වගේ කාරණා පිළිබඳ පරිස්සමෙන් අර අපි කියනවනේ මේ දේශේ හැටියට වාසය කියලා. ඉතින් සමහර තැන්වලදී පොඩ්ඩක් ඔළුව පහත් කරගෙන පරිස්සමෙන් ඉන්න සිද්ධ වෙනවා.
0: මෙහෙ කරන දේවල් හැමතැනම කරන්න
5: ඕනේ. මේ නටන සෙල්ලම් හැමතැනම නටන්න හම්බෙන්නේ
0: නෑ.
5: දිනමින පත්‍රයට වංගි ළඟට එනවා. රජයේ මුද්‍රණාලය රාජ්‍ය මාධ්‍ය අත්‍යවශ්‍ය සේවා කරයි ජනපදිකෙන් විශේෂ ගැසට්ටුවක් කියලා අද පළවෙනි පුවත දිනමිනේ. හැබැයි මේක ටිකක් මේ දැන් කරන වැඩක් නෙවෙයි. මට ආටිකල් එක කිව්වම තේරෙන විදිහට දිට්වා සුලිකුණාටුවෙන් පස්සේ රාජ්‍ය ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කළා. ඒකේ ඒ ගැසට්ටුවේ දිගුව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව IMF ෆර්මුදලෙන් ඩොලර් මිලියන 695ක් අපිට ලැබෙන්න නියමිත බව දිනමින වාර්තා කරනවා. පස්වැනි 6වැනි සමාලෝචන සාර්ථකව අවසන්, ඒ සමාලෝචන දෙක අවසන් වුණාට පස්සේ වාරික දෙකේ එකතුව මං හිතන්නේ ඩොලර් මිලියන 695ක් අපිට දැන් ලැබෙන්නට නියමිතයි. පොඩි හුස්මක් කටක් ගන්න පුළුවන් වෙයි. තව ගල්ලංගුරු නැව් කීයක් විතර ගන්න පුළුවන් දැන් ඒකෙන් නේද? අර විදිහේ ගල්ලංගුරු නැව්
0: ආසයි.
5: ඒ විදිහේ වරගේ පා නේද? ඔව්, සල්ලි තිබ්බත් කරන්න හොඳ නැති වැඩ අතේ සතේ නැති වෙලාවට කරන්න. ඉතින් අනේ මන් දන්නේ. අරුණ පත්‍රයට මං
0: යනවා.
5: මානව හිමිකම් කඩකලැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ප්‍රවාහන ලේකම් ඉල්ලා අස්සෙයි. ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ චූදිත එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය දුරෙන් ඉවත් වීමට තීරණය කරලා තියෙනවලු. ඒක තමයි අද දිවයින හෙඩ්ලයින් එක හැටියට වාර්තා කරන්න. ඊට අමතරව මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා දිවයිනේ සමාජ අරුණ පත්‍රයේ හෙඩ්ලයින් එක. මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා ඊළඟට අරුණේ. තමිලන් ඇතුළු පුවත්පත් හතක් කොටි සමරුම පෙන්වුවත් ආණ්ඩුව පියවරක් ගත්තේ නැහැ. මදුර විතානගෙන් පැමිණිල්ලක්. ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන ඉකුත් 19 වෙනිදා තමිලන් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් සර්ව ජනබලය මෙහෙයුම් ප්‍රධානී කෝබලන් සර්ව ජනබලය මෙහෙයුම් ප්‍රධානී මදුර විතානගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒක කියනවා වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී ඉකුද්දා ත්‍රස්තවාදී සමරුමක් සිදු කිරීමට අදාළව තමිලන් පුවත්පතේ පළ වූ වාර්තාවක් අල්ලාගෙන ජාතික ජනබලවේග මන්ත්‍රීවරයා ඉකුත් 19 වෙනිදා පාර්ලිමේන්තුවේදීත් එදින රාත්‍රී දේශපාලන වැඩසටහනකදීත් මේ ගැන යම් ප්‍රකාශ කළ බවද මදුර විතානගේ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියලා තියෙනවා. ඉතින් තමිලන් පුවත්පත විතරන්නේ තව පුවත්පත් හතක් මේක වාර්තා කළා. රජයට ඒක නවත්ත ගන්න බැරි වුණා හැම ගකින්. හැබැයි රොෂාන් අක්මීමනගේ ඒ ප්‍රකාශය අපි දැක්කා. ඒකෙදි රොෂාන් අක්මීමන ඇත්තටම කියන්නේ මේ තමිලන් පුවත්පතේ ඒක වාර්තා කරලා තිබිච්ච එක බොරුවක් කියලා නෙවෙයි, එකම ආයතනට එකම හිමිකාරයට අයිති දෙමළ පුවත්පතේ ඒ ප්‍රවෘත්තිය එක ආකාරයකටත්, සිංහල පුවත්පතේ එක ආකාරයකටත්, එතකොට දෙමළ පුවත්පතේ ඒක විරු සමරුමක් හැටියටත්, සිංහල පුවත්පතේ ඒක නිකන් ත්‍රස්ත සමරුමක් හැටියටත් ඇංගල් දෙකකින්, එහෙම නැත්නම් සිංහල පුවත්පතේ සිංහල ජාතිවාදයට සිංහල ජාතිවාදයේ ලකුණු එකතු කරන විදිහටත්, තමිලන් පුවත්පතේ දෙමළ ජාතිවාදයේ ලකුණු එකතු කරන විදිහටත් ප්‍රවෘත්තිය පළ වෙලා තිබුණා කියලා තමයි රොෂාන් අක්මීමන ඒ කතාවේදී කියන්නේ. ඉතින් මදුර විතානගේ පක්ෂයේ දේශපාලන පක්ෂයේ ලොක්කාගේ තමයි පත්‍ර දෙකම. ඉතින් ඇත්තටම මදුරට ඒක පොලිසියෙන් අහන්න ඕනේ නැහැ, තමන්ගේ දේශපාලන පක්ෂ නායකයෙක්ගෙන් ඕනනම් අහන්න පුළුවන්. ඇයි බස් ඒ පත්‍ර දෙකේ දෙවිදියකට ඒක දාලා තිබුණේ කියලා මම දන්නේ, ආ පොලිසියෙන් අහලා තියෙනවා, බලමු මොකද වෙන්නේ කියලා. ජවිපේ බොරුවට රැවටි ජනතාව 6 වෙනි ඛේදවාචකයට මූණ දුන්නා කියලා විපක්ෂ නායක කියනවා. පාස්කු ප්‍රහාරයේ සිට මැද පෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක 5කට මුහුණ දුන් මෙරට ජනතාව සයවන ඛේදවාචකය වන ජනතා විමුක්ති පෙරමුණේ බොරුකාර දේශපාලනයට හසුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා. මාතර අකුරැස්සේ පැවතිච්ච ජනහමුවකදී තමයි කියන්නේ. එතෙන්දි මතක් කරනවා රට බංකොලොත් කරපු අයට විරුද්ධව සජබ නඩු දැම්ම අය, ඒ බංකොලොත් කරපු අය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා කියලාත් කියනවා. මං හිතන්නේ ඒ ඔක්කොම කරපු අපිට බලය දෙන්න නැතුව මේ බොරු කියපු ජේවිපියකට බලය දුන්න කියලා නෝක් කඩුවක් තමයි මං හිතන්නේ එතුම කියලා තියෙනවා. ඔය තමයි අද දවසේ ප්‍රවෘත්ති. එන්නම් ලබන සඳුදට
0: අනිවාර්යෙන්
5: සුබ සතියන්තයක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත් හසා.
1: අනුග්‍රහය.
3: සීඩීවි රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: හරි, අපි පැල්වත්ත කිරි ගැනත් මතක් කරන්න ඕනි. පැල්වත්ත කිරි ඔබ දන්නවා හොඳ උකු රසට කිරි එකක්, ඔගලන් අසයින් බොන කිරිත එකක් එහෙම ඕනේ නම් පැල්වත්ත කිරි පිටියක මාකට් එකේ තියෙනවා අඩුම මිලට ඕගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. සහ ඒක තමයි තියෙන අලුත්ම එක, කියන්නේ අලුත්ම කියන්නේ නිෂ්පාදිත දිනේ අලුත්ම කිරි එක. රයිට්, වෙලාව උදේ 8:10.
6: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ, හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ටොප් ස්ටෝරි.
1: රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්. මාතර තියගොඩ මිදෙලවල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව එම ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. සර්වඥ ධාතු පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙත්තේ අද පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වායි. එහෙතුවෙන් මාතර සිට මිද්දනිය සහ හක්මන දෙසට රථවාහන ධාවනය සීමා කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. ඉරාන හමුදාවට සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අරමුදල් සපයන බවට චෝදනා කරමින් ආයතන සහ පාර්ශ්ව කිහිපයකට සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. මෙම සම්බාධක ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්. එයටතේ ඉරාන ඛනිජ තෙල් හා ඛනිජ රසායනික නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා පවතින ආයතන 8ක් සහ නෞකා 8කට සම්බාධක පැනවුණා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ටොමි පිගොට් CX කියන මෙහි සටහනක් තබමින් සඳහන් කළේ ඉරානය සමග තෙල් වෙළඳාම සිදු කරන ඕනෑම පාර්ශ්වයකට ඇමරිකාවේ සම්බාධකවල

0: Katren, සියතා දිවයින පුරා.
1: ඉතින් මෙහෙමයි දැන් මිනිහෙක් දෙන්නෙක්ව හරි මේ ස්කෑම් එකකින් බේරගන්න වාටයි මටයි කරන්න පුළුවන් මොකක් හරි පොඩි දෙයක් තියෙනවා නම් අපි කරන්න එපා.
2: හරි, ඔව් ඒක හරි.
1: මේ අපේ ලිස්නර්ස්ලානේ end of the day. අවුරුද්ද අන්තිමට අවුරුද්ද. end of
2: the day අපේ මිනිස්සුන්ට තමයි මේක වෙන්නේ. ඉන්ද අපිට දරා ගන්න බෑනේ එක.
1: නේද? අනේ ගෙවන්න තියෙන ඔක්කොම ටැක්ස් ගෙවලා, වැඩ් ගෙවලා, අර වගේ වල මේ වගේ. මේ පොඩි මේ
2: සොච්චමක් ඉතුරු වෙනවා.
1: මල්ලක කඩලා අල්ලක ගෙදර ගිනින මිනිස්සු. ඕකත් අනේ බැංකුවේ දාලා තියන්නේ. ඒකත් ස්කෑම් කරලා හරි මෙහෙන් පිෂින් කියයි, ඒවා කියයි, මේවා කියයි. ඒකත් යනවා. ලොක්කොත් අහුවෙනවා. අපිට අහුවෙන්න එපා කියලා වැඩක් නැහැ. අපි කොහොමත් අහුවෙනවා. යකඩ මල්ලට ගොල්ලෝ ගැහුවනම් පම් මල්ල ගැන කතා කරලා වැඩක් නැහැ නේ මහත්මයා.
2: ඉතින්
1: අපි හරි අස දියණිය අසරණයි අම්මේ.
2: යස්.
1: මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ? හරිද?
2: රයිට්.
1: ඉතින් මේ ඔය නිරෝෂ් ආනන්ද කියන මහත්මයාට මම පොඩ්ඩක් කතා කරා. එයා තමයි ශ්‍රී ලංකා සර්ට් එකේ කියන්නේ ඒකේ ඉන්න චීෆ් ඉන්ෆර්මේෂන් සිකියුරිටි ඔෆිසර්. එතුමාට කතා කරලා මේ මම පොඩි විස්තරයක් ඇහුවා.
2: එතුමාට
1: ඒවල තිබුණා ඔය CCTV දර්ශන වලින් ට්‍රැෆික් වයලේට් කරපු ඒවා, ට්‍රැෆික් regulations violate කරපු ඒවා, එහෙම නැත්නම් traffic law එකක් violate කරපු එකක් කියලා ඔය දාලා එවන. මං කිව්වේ CCTV එකට අහු වෙලා තියෙනවා, ඔයා රථ වාහන නීතියක් උල්ලංඝනය කරලා තියෙනවා, වහාම මේක ගෙවන්න. ඒ message එක එන විදිය.
2: ආ ඕකේ.
1: ඒ යවව message එක නිරෝෂ් ආනන්ද මහත්මයා මට එව්වා. Thank you very much නිරෝෂ් ආනන්ද මහත්මයා.
2: ඕකේ.
1: දැන් මං ඒක කියවන්න.
2: හරි.
1: ඉංග්‍රීසියෙන් නෙවන්නේ මේකනේ, තවත් මේකේ බර වැඩි වෙන්නේ.
2: ඒකනේ ඩග්ගාල ගෙවනවනේ.
1: එතකොට ඉංග්‍රීසියෙන් වුණාම තව ඉක්මනට ගෙවනවා. මේක තියෙනවා මෙහෙම.
2: හරි.
1: මහත්තුරු අහගන්න, මෙන්න මෙහෙමයි මේ හොර මැසේජ් එක එන්නේ. Person to Sri Lanka's Motor Traffic Act. පැහැදිලි කරන් යන්න ඕනේ.
2: කිව්වත් කමක් නැහැ නේ.
1: Sri Lanka motor රථ පනතට අනුකූලව. හොඳේ.
2: හරි.
1: We hereby officially notify you. අපි රාජකාරිමේ වශයෙන් දන්නුනා.
2: හරි.
1: That a vehicle registered in your name has been identified as having violated road traffic regulations.
2: කඩ කරලා කියලා ඔන්න ඇවිල්ලා ඔයාගේ details ටික.
1: අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි ඔබට දන්වා සිටින්න කැමැති. ඔයා රථ වාහන නීති කඩ කරලා තියෙනවා කියලා.
2: හරි.
1: This violation was automatically detected and recorded by a fixed traffic surveillance system. ඒගොල්ලෝ CCTV කැමරා device code කියලා මුන්ගේ වැඩ කියන්නේ වරහන් ඇතුලේ දාලා තියෙනවා device code. ඒ කියන්නේ අර කැමරාව identify කරන්න ඔය office වලත් ඔයා දැකලා තියෙන නම්බර ගහලා තියෙනවා. ඒ වගේ ගත්ත මේගේ නම්බර තියෙනවා. අඳුර ගන්න එපා. ගහලා device code කියලා VRM කියලා නම්බරයකුත් දාලා
2: පටන් ගන්න තැන.
1: අප්පට.
2: හරිනේ.
1: කොහෙද ඒක තියුනේ? තැන කියන්නේ.
2: ඔව්
1: ඔව්. ඒක හරි තිබුණා වෙන්න පුළුවන් නේ.
2: Yes.
1: එහෙම දාලා. To weave details regarding the violation and to pay the associated fine, please visit the following link kiyala rajayata adala gavpay wage ma link ekak ewala thiyena lassana mang e link e click kala balawa dan nan e link e close kala thiyenne
2: hari onna yanawa ithin
1: dan yanawa gihin balnawa mona hari pinturath ehemen ada patla thiyena danna eka man dannne ne in accordance with the current road traffic regulations තියෙන නීතියට අනුව ප්ලීස් එන්ෂුවර් දැට් ද ෆයින් ඊස් සෙටල්ඩ් විදින් 14 ඩේස් ෆ්‍රේම්වර්ක් එක තුළ බඩු තියෙන.
2: හරි.
1: ෆේලියර් ටු පේ ගෙවන්න නැත්තම් විදින් දිස් ටයිම් ෆ්‍රේම් විල් රිසල්ට් ගෙව්වේ නැත්තම් වෙලාවට සිද්ධ වෙන දේ මේකයි කියලා කියනවා.
2: හරි.
1: ඉන් ද මැටර් බීන් රිෆර්ඩ් ඩිරෙක්ට්ලි ටු ද ලෝකල් කෝට් ෆෝ ඇජුඩිකේෂන්. ඇජුඩිකේෂන් කියලා කියන්නේ යම් විනිසුරුවරයෙක් ඉදිරි කියන්නේ උඹ උසාවි ගෙනියනවා කියලා තමයි මේ කියන්නේ. And the initiation of enforcement of proceedings. ඕන පොරක් ගෙවනවා පුතා.
2: මේ ගෙවනක මම
1: දැන් මේ යකඩෝ ගෙවන්න එපා හොර එක.
2: අම්මෝ මං ඔය අහගෙන ඉඳලා ගෙවන්නේ.
1: කරන හොරකම් මොනවා කරලාද මොන ට්‍රැෆික් මේවා වයොලේට් කළාද කියලා දන්නේ නැහැ නේ මේ යෝධිත් ඉදින්.
2: උඩින් යන්නේ
1: නීති කඩලා තියෙන්නේ. අල්ලන්නකො මෙයාව. අල්ලන්න දඟගේ දඬුවම් සියුමැලි වැඩි නම්
2: මොකද්ද?
1: පයි වැඩි කරන්න එපා. මගේ පාට් මේ වෙනවා. දඬුවම් දෙන්න.
2: මාව දඬුවම්
1: පොඩි දඩයක් ගහන්න. මෙහෙමයි මට දඩ ගහන්නත් මේවා කරන්න එපා. මොකද මේ දඩ අපෙන් ඉල්ල ගන්න.
2: නෑ නෑ මම පුළුවන් තරම් මේවා කරන්න හොඳට ඉනවා. හරි.
1: To access the video footage of the violation and to pay the fine, please reply with 1.
2: හරිනේ.
1: 1 දැම්මා නම් 1A1. සුපිරියක් නොවේද පින්වතුනි? ඕන දැන් කියෙව්වා. ඉතින් මචං උඹලා දැනුත් අහුවෙනවා නම් මට නම් කර. ඇත්තට මට කරන්න දෙන මට කරන්න පුළුවන් හැටි මම මේ කරන්නේ. ෂෙයා කරන්න ඕනේ. යෝෂ් thank you very much. මේක අපිට ෂෙයා කරාට උන් අපිත් ෂෙයා කරා. අපේ කෑල්ල අපි කරා. පුළුවන් නම් මෙන්න මේක මේ චුට්ටක් දාන්න.
2: අපි දාමු.
1: මේක දාන්න අපි මැක්සිමම් මේක දෙමු. මිනිස්සු 100ක් 200ක් හරි බේරේ. අපේ ප්‍රෝග්‍රෑම් එක 50කට අහනව නැත. ඈ? කතාරමු. අපිට හොරා කවුද පොලිස් කවුද කියලා හොයාගන්න බැරි තැනක අපි ඉන්නේ සර්. ඉතින් භයානකයි කියලා සර්ලට හිතෙන්නේ නැද්ද? ඕගොල්ලන්ගේ යුනිෆෝම් එක, ඕගොල්ලන්ගේ ලෝගෝ, ඕගොල්ලන්ගේ අත්සම්ම පාවිච්චි කරලා මේ ගේම් ගහනවා නම් අපිට යන කල නිකන් හිතන්න. හරිද?
2: අපි කවුද එතකොට
1: නේ? මං ඉස්සර අහලා තියෙනවා.
2: හරි.
1: ඩුබායි වල හොරකමක් වුණොත්. පැය භාගයක් මන් දන්නේ ඊටත් වඩා අඩුද මන් දා? පැය භාගයක් ඇතුළත අල්ලනවලු කොහේ මොනවා වෙලා තිබුණා? ඒව සහ එල්ලුවට පස්සේ දෙන දඬුවම්.
2: රයිට්.
1: මම කියන්නේ මම යෝජනා කරන්නද? මේ සයිබර් කේස් එක හරියන්නේ නැහැ. අර ඉස්සර මතකද? ඔය කොහේ හරි ඉන්න මොකාකර ක්‍රිකට් ටීම් එකකට වර්ල්ඩ් රෙකෝඩ් දෙක තුනක් තියාගන්න ඕන නම් ටක් ගාලා ලංකාවේ ටීම් එකත් එක්ක මැච් එකක් ගහනවා මෙහෙ එනවා. ඇවිල්ලා ගාලා ඇවිල්ලා ක්‍රිකට් ටීම් එකටත් ගහලා අම්පයර්ලටත් ගහලා බලන් ඉන්න උන්ටත් ගහලා තමයි යන්නේ. අර බංග්ලාදේශේනේ කාලයක් අපි වීදුරුත් කඩලා
2: ගියා. ඔව් ඒක නේද. ඒගොල්ල ෆෝම් වෙනවා. අපි හරහා ෆෝම් වෙනවා.
1: ඒල ෆෝම් වල පොරවල් වෙලා යනවා.
2: යස්.
1: ඉස්සර මිනිස්සු ලංකාවට ටූරිස්ට්න සීගිරිය බලන්න. දැන් එන්නේ ස්කෑම් කරන්න. කොයිද ස්කෑම් කරන්නේ ලංකාවට යන්නේ?
2: හොඳ තෝතන්නක් නේ. හොඳ තෝතන්නක්.
1: මේක තිප්පලක් වේගෙන යන බව පේන්න තියෙනවා. මෙහෙම හාර 500 අහුවෙනවනේ.
2: ඒකනේ අනේ.
1: දැන් අපිට බයයි මේ එන සංචාරකයෝ ගැන. සංචාරක කර්මාන්ත කියලා අපි ස්කෑම් කර්මාන්තයකට බෙල්ල තියලද කියලා මම මේ හිතන්නේ.
2: ඒ කියන්නේ සල්ලි හම්බ කරනවද අපි සල්ලි පුදනවද? මොකද්ද වෙන්නේ නේද?
1: දැන් ගොඩක් රටවලට අපි වීසා ෆී ගන්නෙත් නැහැ.
2: ඒකනේ නේ.
1: ඔයා හිතන්නේ. ඉතින් දැන් අපි මේ අසරණ වෙලා ඉන්නේ.
2: දැන් ওই වගේ මේලක
1: අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.
2: අනිවාර්යයෙන්.
1: අපි අසරණ වෙලා වගේ. මේක මේ පේනවට වඩා ගොඩක් ඩීප් ප්‍රශ්නයක්. පේනවට වඩා ගොඩක් ඩීප් මේක තියෙන තැන. මේකට මොනව හරි කරන්න වෙනවා. දැන් නිකන් ඔළුව අත ගාලා නිකන් දඬුවම් දීලා රටින් පිටුවල් කරලා හරියන්නේ නැහැ. ලංකාවේ නීතියක් ගේන්න දැන් සයිබර් සිකියුරිටි අපිට හදාගෙන යන අතරේ මේ වගේ එකකට අහු වුණාම මොකද්ද දෙන්න පුළුවන්? ඔය කසපාර කියන එක ගේන්න කන්න නියමෙටම තියෙනවා මේ සිංගප්පූරුවේ නිලධාරින් තරුණ කොල්ලෝ පුරුදු වෙනවා මේ කස්සපාර ගහන විදිය ගැන. එකයි දෙන්න ඕනේ. පැයිලා යන්නේ.
2: අපේත් හොඳ කසකාරයෝ ඉන්නවනේ නේද?
1: ඔව්. අපිට කසකාර වෙනින් ගේන්න පෙරහැරවල යන කට්ටි මන්දිර ටික එකතු කරගත්තා නම් ඇති. දෙන්න පුළුවන් ලොඳ යන්න. එකක් ගහලා යවන්න බෙහෙත් දාලා. ආයේ මෙහෙ එන්නේ
2: නැහැ.
1: මොකක් කර ගේන්න? දැන් ඕනේ නීතිය. මිනිස්සු ලැජ්ජාව බය නැති මිනිස්සුන්ට නීතිය සහ දඬුවම ඇරෙන්න වෙන විකල්පයක් නැහැ ලෝකේ. ලෝකේ හැදිච්ච රටවල් ලොක්කෝම හැදුවේ දඩ සහ
2: නීතිය. බය.
1: දඩ සහ දඬුවම්.
2: ඕකේ.
1: දඩ සහ දඬුවම් වලින් තමයි හැදුනේ. මේ එක රටකවත් ඉන්න මිනිස්සු හාව නෙමෙයි. ඔය දඩ සහ දඬුවම් කියන එක අයින් කරපු ගමන් නියම තත්ත්වේ ඕන රටක ඉන්න මිනිස්සුන්ගෙන් බලා ගන්න පුළුවන්. එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි.
2: ඔය මිනිස්සුත් බලනවා ඇතිනේ මෙහි තියෙන පනිෂ්මන්ට් මොනවද
1: කියලා. මොනවද කියලා? රුපියල් 20 ගෙවන පනිෂ්මන්ට් තියෙනවා තාම අදටත්. රුපියල් 100 ගෙවලා යන්න පුළුවන් පනිෂ්මන්ට් තියෙනවා අදටත්. ඉතින් මේ කවුද අපේ මේ මේ මේ මේ අධිකරණම තියෙන්නේ? අපේ හර්ෂණ මහත්මයා. හර්ෂණ මහත්මයා. අපි දන්නගෙන මහත්මේ. මේ අපිට හර්ෂණ අයියේ කියලා කියන්නේ දැන් එහෙම කියන්න හොඳ නැහැ. ඇමතුමා. මොනවා හරි කළා අලුතෙන් නීති පොතක් ලියලා හරි මේ කසපාර කියන එක ගේන්න. ස්කෑම් වලට ස්කෑම් කළා අහුනොත් ඔය වගේ මේ පිටුවල් කරන්න කලින් පෝලිමට තියලා දවස් දාලා පුළුවන් නම් ගෝල් ෆේස් ගෙනල්ලා හරි රිදෙන්න දීලා යවන්න. ආයි මෙහෙ එන්නේ නැහැ ඔවා කරන්න. මේක රැකගමු.
2: අර හිටපු ජනාධිපතිතුමාගේ මඩුවල්
1: ඉතරයි තියෙන්නේ. අපේ භාෂාව කතා කරන රටවල් කොහෙත් තියෙන්නේ.
2: ඒකනේ.
1: නේද? අපේ රටේ ඉතින් තමිල් භාෂාව කතා කරනවා තව රටවල් ඕන් තරම් තියෙනවා. වෙන භාෂාවක් කතා කරන ඕන් තරම් තියෙනවා. සිංහල පොඩ්ඩක් එහෙම මෙහෙම කරගෙන අපි ඉන්නේ. අපි ඔබාර ගන්න මිනිහෙකුත් නැහැ. අපිට තියෙන්නේ මේක විතරයි.
2: ඒකනේ.
1: මේක සුද්ධ කරගෙන යයි උහුම ගියොත් එමෙට අනිද්දට. පේනවනේ දෙන සුද්ධි. රජයේ කාර්යාලවලට සුද්ධ දෙන්න පුළුවන් නැතිනම් අපි වගේ මිනිස්සු ගැන අහන්න එපා. අහලා වැඩක් නැහැ. නේද?
2: ඒකනේ. දැන් මේ වගේ මේල් එකක් ආවම අපි මොකද කරන්නේ? දැන් ඔකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඊට
1: පස්සේ අපිට අඳුම තරමේ නම්බරයක් දෙන්නක කතා කරන්න කොට නම්බරයක් මොකක් කරේ කවන්නේ. මොකද 19 ගහන්න ඕනේ. ඒ ආයේ කිම්බියුලස් නෙන්නේ සෝසරිය නෝ. සෝසරිය තමයි යන්න වෙන්නේ මෙහෙම කියලා දෙපාරක් කියලා.
2: මොකක් කරේ නේද? දැන් මේල් එක ආවට පස්සේ අපි හරි අපි දැන් දන්නවා ඇක්ෂන් එකකට යන්නේ නැහැ.
1: මේ ස්කෑමරයන්ට හිතෙන බුදු සන්තෝ ලංකාව හිතන්න එපා කසෙන් දෙනවා අර දැක්කන අපේ කුට දීලා තාම මේ කට ඇරිලා තියෙන්නේ වැදිච්ච පාරට කියලා. එහෙම කරන්න බැරිද? මේක රකින්න මොකක් හරි කරන්නකෝ.
2: තවනම් පැතිරෙන්න දෙන්න එපා මේක. පෝ වසංගතයක් වගේ.
1: මොකද මේක ලංකාව ටාගට් වෙලා ඉවරයි කියලා හිතෙන්නේ. අනිත් එක මේ කුඩු වයිස් සහුණු විදිය බාන්නකෝ. ෆැක්ටරි වගේ නේ මේවා. මේක තිප්පල වෙලා.
2: හේකනේ නේද?
1: අරුන්දල කරපු වැඩ හරි හරි ඔක්කොම හරි කවුරු කරා හරි මොනාර දැන් තැනට ඇවිල්ලානේ.
2: ඒකනේ නේ දැන්
1: ස්කෑම් ගැන අහන්නේ මේ මෙවුම් මෑතක ඉඳනනේ අපි මේ ලෙවල් එකේ.
2: යස්.
1: ඉතින් මේකයි වැඩේ. මිනිස්සු අහුවෙනවා හෝල් සේල්. කොහොම ගියත් තනි තනි පුද්ගලයා අතින් ගියත් දෙපාර්තමේන්තු මට්ටමින් අමාත්‍ය අමාත්‍යංශ මට්ටමින් ගියත්
2: හරි
1: යන්නේ මේ රටේ තියෙන සොච්චම මේ. ඉතින් මේ සම්බන්ධයෙන් මීට වඩා අපිට පරිස්සම් වෙන්න ඌගුළු මේ පොඩු කල්පනාවෙන් ඉන්න වගේ වගේ මේ වගේ කතා කියන්නේ නැතුව කෙරෙන වැඩක් කතා කරමුද?
2: ඒකනේ.
1: මිනිසුන්ට විශ්වාසයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්නකෝ.
2: ඔව් නේ නේද? නිදහස ඕනිනේ මිනිසුන්ට.
1: යුද්ධ දෙවිච්ච කාලේට එහානේ.
2: ඒකනේ නේ. ඒවන ෆේස්බුක්
1: යුද්ධ දෙවිච්ච කාලේ අපි දන්න යුද්ධ දැන් තියෙන අරේ නේ දැන් තියෙන මේ මූලතිව් දැන් තියෙන්නේ නම්දි කඩාල එහෙම අපි දැන් මේක කොහෙ තියනවද කියලා අහගන්න මේ ස්කෑම්. හැම මිනිහාගේ ෆෝන් එකේ ස්කෑම්.
2: ඒකනේ නේ.
1: ඉතින් පිටරයි තිනු තරහා ගන්න එපා ඉතින් අපි. බයයි අපි බයයි නේද?
2: මොන හරි කරන්න පුළුවන් දෙයක් නේ
1: නේද? මේ මේ කෙල්ල වෙවුලනවා. වෙවුලලා පෙන්නන්න වෙවුලලා පෙන්නන්න. ඒක නම් සීතල වෙඩි වෙලාද කොයි?

0: හැකර
1: මෙච්චර ලස්සන මහන්සේලා ඔයලා කිව්වා
0: හරි
1: තැන්කියු කියන්න යාළු වෙන්නේ නැහැ කියන්න කොච්චර හොඳ පණිවිඩයක් කියලා
0: මගේ ඩේට් ඔෆ් කරලා නිහින්නේ නේ බලන්න
1: ස්කෑමර් යම කාපිය
0: ස්කෑමර් යා
1: අර මම කියන්නේ ස්කෑමර් යම කාපිය කිසිම තැන්කියු බ්‍රෝ වගේ දෙනියමයි දෙයක් දැන ඒවනේ
0: අහුවලා වෙන්නේ නැති භාගයක් මං හිතන්නේ කියනකොට ලේට්
1: ඇත් ආ එකක් ආවා ඒකත් එවල තියෙන නිරෝධමය
0: ඇත්තට ස්කෑමර් එකට අහුවෙච්ච නැති පවුලක් හොයාගන්න බැරි තරම් අපෙත් අයියා අහුවලා
1: තියෙනවා කියලා වැඩන්නේ අහුව වගා කියන්නේ කම්පියුටර් කාර්යය
0: නේ ඒත් අහුවලා තියෙනවා
1: වැඩන්නේ ඒ හැකියාවල් වැඩන්නේ මෙතනට
0: ඒකනේ
1: නේ නේද මිනිස්සුන්ගේ බය කියන තැනට තමයි මිනිස්සු අල්ලන්නේ මිනිස්සුන්ගේ වීක්ම පොයින්ට් එක අල්ලන්න ඔය ස්කෑමරයා ස්කෑමරයාව නයාම කාපිය
0: නේ තැන්කියු කියලා වෙලා ස්කෑමරෙක්
1: ඈ
0: යා මම ස්කෑමරෙක් කියලා
1: අපි පොරොත් එක යාළුවෝ
0: මං ඒ වැඩේ කරන්නම්කෝ
2: හයි
0: හයි
1: දැන් තමයි වන්
0: කවන්න
1: බලත් මම කතා කරලා වැඩක් නැහැ බෑ
0: මේවනේ ඔය ස්කෑම් එකකට අහු වුණොත් කාටවත් කියන්නේ නැහනේ. ඒක රහසිගතව තමයි තියාගන්නේ. පිටින් ලැජ්ජාවක්
1: වගේ. පයිපා ෂෙයා කරන්න. මේ ස්කෑම් එක අනිවාර්යයෙන්ම Taman ස්කෑම් වුණේ කොහමද කියලා අඩුම 10 දෙනෙකුට කියන වගකීම තියාගන්න. ඔබ එතනින් 3-4 දෙනෙක්වත් බේරගන්න.
0: Yes ඒක හරි.
1: ස්කෑම් වුණා කියලා ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අපි දැන් පහුගිය දවස්වල දැක්කනේ කාව දහුණේ කියලා.
0: හරි.
1: ඒ නිසා මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු මේකට අහු වුණා කියලා ලැජ්ජ වෙන්න එපා. අපි ගාව තියෙන තොරතුරු ෂෙයා කරලා අපි මිනිස්සුන්ව සන්නද්ධ කරන්න ඕනේ දැනුමේ.
0: Yes.
1: අපි ඒක කරමු.
0: ඒක හරි.
1: අපි කරන්නේ ඔබ ස්කෑම් එකකට අවුලා මොන හරි දෙයක් වුණොත් ඒක ලැජ්ජාවක් වගේ හිතන්න එපා. ඒ කියන්නේ ඔබ මොන පොරක් වුණත් ඒ ස්කෑම් එකකට අහු වෙනවා කියන ඉතාලම සරල තැනක
0: තියෙන්නේ.
1: ඕන වෙලාවක ඒක වෙන්න පුළුවන්. අලුත් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඔබ නොදන්නා නම්බර් වලින් එන WhatsApp calls විශේෂම රටකට ගියාම ආන්සර් කරන්න එපා.
0: හා okay.
1: රටකට ගියාම ඔබ නොදන්නා නම්බර පොලිමට එනවා තියෙනවානේ ආන්සර් කරන්න එපා. මොකද WhatsApp හරහා ඔබ කනෙක්ට් වෙනවා කියන්නේම ඔබ ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඔබේ ඇතුලේ තියෙන apps ඔක්කොම මේ සිස්ටම් එක ඇතුලේ තියෙන්නේ. දොර අරගත්තොත් ඊට පස්සේ කතා කරන්න එපා. සමහර මිනිස්සු තමන්ගේ PIN නම්බර් එක අමතක කරනකොට ඒකත් ෆෝන් එකේ සේව් කරලා තියෙන්නේ. තමන්ගේ බැංකින් app එකේ user name password මොකද hina වෙන්නේ? මොකද hina වෙන්නේ?
0: කරලා තියෙන්නේ.
1: කොරලා තියෙන්නේ. හොඳටම කරගෙන තියෙන්නේ.
0: ස්කෑමරයෝ එන්න නම් එපා.
1: ස්කෑමරයෝ නයාම කාපන්. ඈ බැංකු account, ඒවේ password ඔක්කොම ෆෝන් එකේ සේව් කරලා. මේ ලෝ සිහියක් තියෙන බුබුවාලා නෙමෙයිනේ අපි.
0: කාඩ් එකේ ෆොටෝ පවා දාගෙන ඉන්නේ ෆෝන් එකේ.
1: අනිවාර්ය සේවා. ඉතින් මේ මිනිහට තියෙන ස්කෑමරයට ඉඳගෙන ටයිප් කරලා සල්ලි ගෙවලා ඔක්කොම කරලා අකුලගෙන නැගිටලා යන්න. අපි ඇවිල්ලා බිලි වෙලා ඉවරයි දැන්.
0: සීරියස්ලි අනේ බය හිතෙනවා.
1: මේක ගැන අපි කරන්න පුළුවන් හැමදේම කරනවා. දැනුම වැදගත්. දැනුම ඉතාම වැදගත්. කරුණාකරලා ඔබ ස්කෑම් එකකට ආව වුණා නම් කරුණාකරලා ෂෙයා කරන්න. කරුණාකරලා ෂෙයා කරගන්න. දන්නම පස් දිනකට කියන්නකෝ.
0: හරි ඔකේ. ඒ වගේ වීඩියෝස් උත් තින ඕන තරම්. දැන් අපි වීඩියෝස් බලනකොට TikTok එකේම එක එක උපදූපත් බලන්න ඒවා ආස දේවල් තියෙනනේ. හැබැයි මේවා ගැන හොඳ වීඩියෝස් තියෙනවා. මම YouTube එකෙත් දැක්කා. එහෙම අහු වෙන්න පුළුවන් අවස්ථා මෙන්න කියලා මාර දිග වීඩියෝ එකක් මම දැක්කා.
1: ඒවා කොච්චර දණන් හිටියද?
0: හරි ඔකේ.
1: අපි අහු වෙන්න පුළුවන් සීමාවෙමයි
0: හැම වෙලාවෙම ඉන්නේ. Yes ඒක හරි. මං කියන්නේ අර ඒව ගැන පොඩ්ඩක් අපි හොයලා බලලා පොඩ්ඩක් ඒ ගැන අප්ඩේට් වුණොත්
1: ඉස්සර හොරු වෙනවා ගල්ින්නක් අරන් එලා ගේ හාරලා මුට්ටියක් දාලා මුට්ටියට පොළු පාරක් වැදුන්නේ නැත්තම් ගේ සුද්ධ කරන් යනවා පොඩි දෙයයි අයිතිකාරයෝනිදී කිසිම කරදරයක්
0: නැහැ හරි
1: ඔය ඉතින් ෆිසිකල් දෙයක් නියුස්සගෙන යන්නේ
0: හරි
1: ඔච්චරයි හොරකම ඊට පස්සේ මාලයක් කඩාගෙන දුවනවා වගේ එකක් තිබුණා දැන් ඒව මුකුත් නැහැ ටයි දාලා සුදු ඇඳලා දිගට ඇඳලා AC එක ඇතුලේ මැෂිමත් තියාගෙන තමයි දැන් ගේම යන්නේ. ඒක කොයි වෙලාවේ කොහම වුණත් ඒක කිසිසේත්ම හොරු මුවාවෙන් එන්නේ නැහනේ.
0: මූණ වහගෙන ඇස් වහගෙන නිකන්
1: අර ඉස්සර කාටුන් වල අඳින්නේ කළු රෙදි පටියක හිල් දෙයක් කපලා එහෙම හොරු වෙන්නේ නැහැ දැන්.
0: යා.
1: දැන් හොරු ඇවිල්ලා අතට අත දීලා ඉඳගෙන කොෆි එකක් මොන ගමන් හොරකම් කරන්නේ. බැංකුවට ඇවිල්ලා ඉඳගෙන හලෝ හාය සීනියර් සම් වෑ කියන ගමන් තමයි හොරකම යන්නේ.
0: අම්බෝ.
1: ඕන් ඩිජිටල් වීමේ ඊළඟ නඩුව තමයි ඔය.
0: Yes.
1: හරි.
0: Okay.
1: ඩිජිටල් වෙන එක හොඳයි.
0: හොඳයි.
1: ඩිජිටල් වෙන එක නරකයි. ඔක තාම තියෙන ඉන්ටර්ච්චරයි. දැනට ඔය ඇති නැත්නම් මේ තවටික කතා කරොත් මේකට ඔබව ස්කෑම්
0: ඇතුළට එනවා ස්කෑමර්ස්. රයිට්, මට අර කියන්න ඕනේ උනේ දැන් ඇත්තට අපිට එහෙම වීඩියෝස් බලන්න අපිට හොඳ දේවල් දැනගන්න අප්ඩේට් වෙන්න හොඳම මාර්ග තියෙනවා අපිට මේ TikTok කරහා Facebook එකෙන් එහෙම නැත්නම් YouTube එකෙන් අපිට ගොඩක් තොරතුරු එකතු කරගන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් මොකක් හරි ප්‍රශ්නයක්
1: එනකොට ඒක කියන්නේ ඌරගේ මාළු ඌරගේ පිට තියලා කපනවා.
0: හරියට හරි. අපිට එහෙම කරන්න පුළුවන්.
1: ඉතාම අවදානම් සහගත ඩිජිටල් platform එක ඇතුළෙන්ම ඩිජිටල් ගැනම ඉගෙන ගන්න පුළුවන්. That's a good thing.
0: ඒක කරන්න නේද? ඒකට හොඳ පැකේජ් එකක් අපි කියලා තියෙන්නේ H15 ගැන. ඕගලන්ට ඇත්ත තරම් data use කරන්න පුළුවන් මාසෙකට රුපියල් 1199 එකට. ඉවරුණාද? ඊළඟ මාසේ දාගත්තා.
1: දැන් මේ client අපි ගාව නැහැ මේ වෙලාවේ. නමුත් මේක මම කියන්නේ.
0: හරි.
1: අපි අනුග්‍රාහක බවතුන් එක්ක ඉන්නේ සල්ලි ගෙවන්නේ වලට විතරක් නෙවෙයි. අනිත් වෙලාවට අපි යාලා මතක් වෙනවා. මට මතක නැහැ ආයතනයේ නම, මට ප්‍රොඩක්ට් එකේ නම මතකයි. මේ Kaspersky කියලා එකක් අහලා තියෙනවා නේද?
0: Yes, yes.
1: Kaspersky. ඒක ෆෝන් එකකට දැන්වත් දාගන්න.
0: ඒක හරි.
1: අපි දැන් ඔය ඒ කාලේ කියන එක ඇඩ් වගේ ඕගලන්ට හිතෙන්නේ සමහර ලා නෑනේ. මෙහෙමයි ලොක්ක දැන් නිකන් මේ අතින් අල්ලලා නවත්තන්න පුළුවන් ඒව නෙමේ ස්කෑම් කියන්නේ. අඩුම තරමේ ඒ ඒ ඇල්ගොරිතම්ස් වල තියෙන සමහර පොඩි පොඩි අමුතු කෑලි අඳුන ගන්න.
0: හරි.
1: ඔබට පුළුවන්. අනවශ්‍ය වෙබ්සයිට් එකකට ඔබට යන්න දෙන්නේ නෑ. නීත්‍යානුකූල නැති වෙබ්සයිට් එකකට ඔබට ගෙනියන්න ඔබට ඔබට බලහත්කාරයෙන් සිකියුරිටි ඕෆ් කරලා ගියොත් තරන්න යන්න දෙන්නේ නැහැ. ඒ වගේ ඔබේ ලැප්ටොප් එකට විශේෂයෙන්ම ඔබේ ෆෝන් එකට ෆෝන් එකම තමයි බලන්න ඕනේ. ඔබ මේ ගොඩාක් දේවල් මේක කරනවා.
0: ඒක
1: Kaspersky සිකියුරිටි තියෙනවා. ඒක තියෙන ප්‍රීමියම් වර්ෂන් එක මට මතකද රුපියල් 4500ක් ඔය ගානක්
0: වුණේ. ඒ වගේ ගානක්. Yes. හරි.
1: මට මතක් වුණොත් ඒ ආයතනේ මොකද්ද කියලා මං අවංකව අනිවාර්යෙන්ම මේ නමත් ඕනනම් කියන්න නොම්බරේකුත් හොයලා දෙන්නම්. ඒක ඇඩ් එකක් අපිට මේ අද දුන්නද නැද්ද කියන එකට වඩා මේක මාර වැදගත්. Kaspersky මේක අපි දන්න එකක් කියන්නේ. තව
0: ඒ වගේ සිකියුරිටි සිස්ටම්ස් තියෙනවනේ නේ. මේක දන්න
1: Kaspersky ඉතාම මේ සයිබර් සිකියුරිටි කතාවට හොඳ ටෝම් ඔප්ටිමයිස් කරලා තියෙන්නේ. අනේ ඔය තියෙන සතේ බේරගන්න. අර පොඩි ගාන වේදම් කරන්න මේවා වෙන්න එපා.
0: ඔව්.
1: හරි ඒක සිකියුරිටි තරමේ තව ගොඩාක් එක එක ප්‍රයෝජන තියෙනවා මේ Kaspersky software එකේ.
0: හරි.
1: ඒක දාගන්න. මේ කී කාඩ් එක විතරයි ඔබ සල්ලි දීලා ගන්න ඕනේ software එක download කරන්න තියෙන app එකක් විදියට.
0: හරි.
1: ෆෝන් එක බලා ගන්නවා. ඔබ පිස්සු කෙලියත් මේ Kaspersky ඔබට පිස්සු නටන්න දෙන්නේ නැහැ. මේ මේ මේව අරගෙන ගොම් පාට් දාන්න දෙන්නේ
0: නැහැ.
1: ඒ ඒ ඒ ඒ පිස්සුද කියලා අහනවා.
0: ඒ සරණුත් කියන.
1: ඔව්. එයා කොටින්ම මේ එනේව නවත් පුළුවන්.
0: හරි.
1: නවත්තර කරගන්න පුළුවන් සීලු දෙ. දොර කොට දෙම නවත්තනවා.
0: පරිස්සම් වෙන්න කියලා කියන්නේ එයා නවත්තන.
1: එයා නවත්ත ගන්නවා.
0: Yes.
1: දැන් මේ අපිට කියන්නේ පරිස්සම් වෙන්න කියලා.
0: හ්ම්.
1: Kaspersky දා ගන්න. පොලිසිය දාගත්තා වගේ තමයි ෆෝන් එකට.
0: හරි. හා ඔකේ. ළඟට හච් ගැන තව චූටි විස්තරයක් කරන්නම්. රුපියල් 1199 ට අපි බලමු මොනවද හම්බෙන ඇප්ස් 15 කියලා. WhatsApp තියෙනවා, Viber, Imo, Telegram, Messenger, Discord. ඊට පස්සේ අපි ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ යූස් කරනවා X, LinkedIn වගේ ඇප්ස්. ඊට අමතරව LinkedIn. හරිද?
1: මොකද ස්කෑමර් එක කපලද?
0: ඊට පස්සේ ChatGPT සහ Gemini අපි AI යූස් කරනකොට වැඩිපුරම යූස් කරන ඇප්ස් දෙක. ඊටත් පස්සේ අපි TikTok එකද, Snapchat ද, YouTube ද, Instagram ද, Facebook ද මේවා social life එකේ පාවිච්චි කරනවා. ඔක්කොම තියෙනවා නේද?
1: තියෙනවා.
0: ඔක්කොම ටික තියෙනවා. රුපියල් 1199යි මාසිකව ගෙවන්න ඕනේ H15 package එකට.
1: මාස දෙකකට කිට්ටු වෙන කාලෙකට පස්සේ මම්මගේ චෙතක් එක charge කරා ඊයේ.
0: Congratulations. සාදයක් දාන්න ඒකත් හේතුවක්. මාස දෙකකට පස්සේ.
1: මම බලන්න මේ කවද්ද මම මේ බැටරිය වහින්නේ කියලා. ඒකත් වැඩක් නේ.
0: ඒකනේ.
1: මං හිතුවා මේක දෙවේලෙ charge කරන්න ඕනේ නැති කියලා. චෙතක් එක දෙවේලෙ charge කරන්න ඕනේ නැහැ. මේකට ලස්සන නමක් තියෙනවා නේද මේ මේ මේ.
0: මොකද්ද?
1: මේ මේ කවුරු දන්න කෙනෙක් අපි ඔබට දැනුවත් කරනවා. ඒ කියන්නේ bike එකේ යනවා charge කරගෙන. charge කරගෙන ගිහලා අපි accelerator අතාරිනකොට ආයි charge වෙන්න ගන්නවා බැටරිය.
0: recharge.
1: අනේ මිස් මේ ස්කෑමර් යම කාරණා. රීචාර්ජ් කියලා නිකන් ඒ දැක් ගාවේ වෙන ලොකු මිනිහා වෙන්න එපා. දන්න දෙයක් තියෙනවා
0: දන්න.
1: දන්න මිනිහෙක්ගෙන් ඉගෙන ගන්න. තේරෙනවද? ලොක් පොල් පොල් දතුයි. අරවයි මේවයි. ඕව තමයි තියෙන්නේ. නමයි.
0: හරි ඔකේ.
1: ඉතින් මේ ඒක එහෙම චාර්ජ් වෙනවා. ඒ නිසා තමයි ලේසියෙන් පහසුවෙන් බැටරිය බහින්නේ නැත්තේ. බැටරියේ බැටරිය බලන් ඉන්නේ යන් ස්ටාර්ට් කරපු වෙලාව ඉඳලා බහින්න නෙවෙයි ඒක. ඒක තියෙනවා මැකනිසම් එකක් චෙතක් එක ඇවිල්ලා.
0: හරි.
1: යන ගමනුත් චාර්ජ් වෙනවා. කොළ මඩින ගමන් හුලං කරනවා. ඒක ගැලපෙන්නේ නැතුව ඇති.
0: හරි.
1: ප්‍රශ්නයක් නැහැ. යන ගමන් චාර්ජ්
0: වෙනවා. යා ඔකේ.
1: යතුර දාපු ගමන් රෑස් රංගල් ඩිජිටල් ස්ක්‍රීන් එක
0: හරි
1: ඔක්කොම එනවා. කොච්චර චාර්ජ් ද බැටරිය, කොච්චර දැනට කිලෝමීටර් ගන්න දුවලා තියෙනවද, දැන් ඔය තියෙන එකේ මොනවා කරගන්න පුළුවන්ද, මොකද්ද මෝඩ් එක, අනිත් එක රිවර්ස් ස්විච් එක, බ්‍රේක් එක ඔබලා රිවර්ස් එක ඔබන්න තියෙන ඔක්කොම බොත්තම්
0: පැයට කිලෝමීටර් 3ක වේගයක
1: රිවර්ස් එක ගත්තා. ඒක සමහරලාමට
0: හරි
1: පස්සට ගන්න අමාරුයි. කකුල් දෙකේ බලන්නේ මෙච්චර කල් අපි ඔය ස්කූටර් බයික් ඔක්කොම දැන් එහෙම නෙමෙයි. එන්ජිමෙන් ඔබට පාලනය කරගන්න පුළුවන්. පැයකට කිලෝමීටර් 3ක් කියන්නේ නිකන් ඇවිදින වේගයක්.
0: චූටි වලයක් දෙනවා.
1: නේද? අපි සාමාන්‍යයෙන් ඇවිදින වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 5ක් විතර වගේ
0: නේ. හරි.
1: 5ක් උඩරිම 6ක් තමයි. හයියෙන් ඇවිදලා සාමාන්‍යයෙන් ඇවිදින්නේ පැයට කිලෝමීටර් 5ක වගේ වේගෙන් තමයි මිනිහෙක් ඇවිදින්නේ.
0: හරි. මමත් යනවා ඒ වගේ. මට හැබිට වල වැඩි නේ
1: වේගය. ඔය ශරීරය උස්සගෙන පැයට කිලෝමීටර් භාගයක්.
0: මහත නෑනේ අනේ.
1: මහත නෑ. කකුල් පන නෑනේ මම දැක්කනේ. හොඳ ස්ටෝරේජ් එකක් තියෙන නිසා මට හෙල්මට් එක අරමෙහි තියලා බයිසිකලේ ඉල්ලලා මේක නැති වෙයිද කියලා හිතන්න ඕනේ. බයික් එක නවත්තලා හෙල්මට් එක ඇතුළට දාලා වහලා තියෙන අනු ලට්ටපට්ට කලමන පර්ස් ඔක්කොම දාලා වහලා හැන්ඩල් එක ලොක් කරලා යතුරු අරන් ගියාම බයිසිකලේ හිරේ දැම්මම කාටවත් මොනවත් ගන්න බෑ. ඕන් තරක නවත්තල යනවා. මේ ලොරියක් අරන් ඇවිල්ලා උත්තරගෙන ගියත් කරන් දෙයක් නැහැ. අනිත් එක මිනිස්සුන්ගේ පේන් පොයින්ට්ස් ගැන චෙතක් හදනකොට හිතලා
0: තියෙනවා.
1: ඕනම ස්කූටර් එකක තියෙන ලොකුම ප්‍රශ්නයක් වුණේ පිටිපස්සේ රෝදි හදිස්සියේ පැච් එකක් දාන ගලවන්න උණු. කෑලි ගොඩාක් ගලවන්න උණු. මේගොල්ලෝ තනි යන්නේ මේක ගලවලා බැටරියලු. ටයර් එකේ එනේ ගලවලා බැටරිය මාරු කරනවා.
0: ටයර් එක
1: මොහොතට හදලා මාරු කරන්න පුළුවන් වෙන පහසුකම දීලා තියෙනවා.
0: ඕකේ නයිස්.
1: තේනවද? තැන් ඒ බයික් එකේ ස්ටෑන්ඩ් එක ගැහුවොත් එහෙම බයික් එකේ මේවා ටග් ගාලා එන්ජින් එක ඩිස්කනෙක්ට් වෙනවා. එන්ජිම නෙමෙයි මේ මෝටරේ.
0: හරි. යන්න බෑ.
1: මෝටරේ ඩිස්කනෙක්ට් වෙනවා.
0: ඕකේ.
1: මොන මෝඩ් එකේ තිබිලා නිකන් ස්ටෑන්ඩ් එක වැරදිලා වැදුනොත් ටග් ගාලා සිස්ටම් එක ඩිස්කනෙක්ට් කරනවා. යන්න බෑ. හොඳ ඉඩයි. සීට් එක හදලා තියෙන හොඳ සැපට යන්න. දුර යන්න ඕන නම්. ඇයි තින්ක චාර්ජින් කිලෝමීටර් 121ක් යනවා කියන්නේ. යන්න දෙන්නේ නැති කම්මිෂන් නැත්තම් හයිවේ එකේ දාගත්තා නම් ගාල්ලි ගිය හැකි කොළඹ.
0: හරි ඕකේ.
1: යන්න දෙන්නේ නැහැ බයිසිකල් වල. කිලෝමීටර් 121ක් යන හොඳ මේකක්. අනික තමයි මේ අමුතු ස්පෙෂල් චාර්ජර් හදලා නැහැ. සමහර බයිසිකල් වලට චාර්ජර් හදලා තියෙනවා. ට්‍රාන්ස්ෆෝමරයක් හොයා ගන්න ඕනේ ඒක චාර්ජ් කරන්න. මේ ගෙදර නිකන් ෆෝන් චාර්ජර් එකට ওই ගහන සොකට් එක තියෙන.
0: හරි.
1: ඒකට ගහලා ගොහින් වයර් ටික දිගට තියෙනවා. ඒකත් මාර සහනයක්. වයර් එක කොටුනොත් එහෙම බයිසිකලේ ගිහිල්ලා මේ සුඩු තියලා චාර්ජ් කරන්න යනවනේ. ඉන්න තැන ඉඳලා මේ වැල වගේ ඇදගෙන ඇවිල්ලා
0: චාර්ජ් කරගන්න
1: නියමයි. හොඳ දේවල් මං කියන්නේ.
0: හරි.
1: ප්‍රැක්ටිකල් දේවල්. අනිත් එක බයික් එක ලස්සනයි. ලස්සන ගැන නම් කතා කරන්න එපා. ඒ තමයි ඩේවිඩ් පීරිස් ලංකාවට ගෙනාපු ලස්සනම බයික් එක.
0: චතක්
1: ඉලෙක්ට්‍රික්. 100% ඉලෙක්ට්‍රික්.
0: හරි.
1: ඔබට පෙට්‍රල් ගහන්න ඕන කියන හිසරදය ඉවරයි කියලා හිතා ගන්න දවසක ඔබෝක ගන්නවා. දැන් ඔය කල්පනා කර කර හිටියට ගණ්ඩම වෙනවා. ඕං.
0: රයිට් ඔයාගේ නහය උඩ උපල්ලපයක් තියෙනවා නේද අරින්ද? හා.
1: ඒ උපල්ලපන්නේ මේ පිම්පල්ලා කරලා ඒක එහෙම හිටියා. ආ. උපල්ලපන්නේ මේ.
0: සමහරවෙ මූනේ උපල්ලප එහෙම තියෙනවා නේද? ඒගොල්ලෝ හරි වාසනාවන්තයි කියනවානේ. හරිද? මගේ තියෙනවා එක. මෙතන නිකට ගාව.
1: ඔය උපල්ලපන්නේ ඉන්නේක්. ඔක පුච්චගෙන හලා ගන්න. අර ડોක්ටර් උවයි සම්මෙන්න. එයා හොඳයි.
0: හරි මන් දන්නේ මේ උපල්ලපය. රයිට්.
1: ඔක කියනකොට මම පැනලා යන්නේ. මටම පෙන්නන මේ පොස් කෙඩියක් වගේ එල්ලෙල්ල දිනවා. උපල්ලප එහෙම එල්ලෙනවා. ඈ? වොක් ගහේ දෙල් හැදිලා
0: වගේ. යා එපා. මට අප්පිලිය.
1: වොක් ගහේ දෙල් හැදිලා අයි අයි අයි ගාලා. මේ උපල්ලප උපන් ගෙඩියක්.
0: රයිට් රයිට්. මම මේ ආසයි වාසනාව ගැන කතා කරන්න අරවින්ද. වාසනාව කියන එක අපිට නිකන් අපිට දෙනවා පොඩි පොඩි සිග්නල් දෙනවා. නිකන් සමහර දවසට උදේට හිතනවා අද නම් මාර දවසක්.
1: අද මගේ මොනේ මේ තියෙන මොකද්ද මෙතන? මොකද තියෙන?
0: මොකද්ද?
1: රවුල. ඒ වගේ වෙන්නේ
0: නැහැ. රවුලනේ.
1: ඒ වගේ වෙන්නේ නැහැ. එතන උපල්ලපයක් තියෙනවා පේන ලස්සන.
0: අනේ එතන උපල්ලපයක්
1: නැහැ. නළුවෙක් කර නළුවෙක් කර තියෙන මේ වගේ. මේ මං ඒ නළුවා නෙවෙයි.
0: එතන ආග උපල්ලපයක් තියෙන්නේ.
1: රවුල. ඒක ලොකුවට නංග.
0: ඒව තියෙනවා සමහර කාලවලට අරවින්ද මට වෙනවා.
1: ඉස්සර.
0: හරි.
1: චිත්‍රපටේ නිලියෝ.
0: ආ
1: මේ නිකටට පල්ලෙන් 33ක් තියලා උපල්ලම ඇඳලා තියෙනවා.
0: යස්.
1: ෆිල්ම් එකේ මුල හරිය තියෙනවා අග හරිය නෑ.
0: ඒ වගේ වාසනාවේ සංකේත විදිහට නිකන් දකින්න. වෙලාවකට මට උදේ නැගිටලා ඔෆිස් එනකොට එහෙම මට පේනවා එකම ඉලක්කම හැමතැනම පේනවා. නිකං වාහනවලත් නොම්බර නිකං එකම ළඟළඟ ඉලක්ක. මට හිතනවා මේවා අපිට පොඩි පොඩි සිග්නල්ස්. අද ලොතරැයියක් ගන්න මෙන්න මේ තමයි වාගේ අද වාසනාවන්ත අංක සෙට් එක. මට හිතනවා විශ්වෙන් මට පොඩි ආරාධනාවක් කරනවා ලොතරැයියක් ගන්න කියලා.
1: ඔයා උදේට එළියට එනකොටම ඔයාට හම්බෙන පළවෙනි වාහනේ.
0: Yes.
1: ඒක නොම්බරේ මතක තියාගන්න.
0: හරි.
1: එහෙනම් මේක විශ්වෙ මටක් පණවිඩයක්.
0: පණවිඩයක්.
1: මේ මේ නොම්බර තියෙන මේ නොම්බර ටික තියෙන ලොතරැයියක් වගේ. ජීවිතේට හොයා ගන්න හම්බෙන්නේ නැහැ ඒ වගේ. ඒ නිසා නිකම් මල විකාර කරන්න නැතුව.
0: හරි.
1: ලොතරැයි කූඩුවක් හරි ඔය ලොතරැයි විකුණන මල්ලි කෙනෙක්ගේ ගාවට ගිහලා ලොතරැයි පහක් ගන්න එක જાතියෙන් අරගෙන එක චෙක් කරන්න. මතක ඇතුව මේ ඇදිලාද කියලා බලන්න. සමහර මිනිස්සු ඇදිච්ච ලොතරැයි පර්ස් එකේ දාන් ඉන්නවා මාස ගණන්.
0: හරි ෂොක්.
1: හරිද? ඉතින් අන්තිමට මේ සල්ලි ඔක්කොම මට හම්බෙන්නේ. ඕන් දැන් බලයි. හරිද? මට හම්බ වෙනකොනේ. එහෙම බලලා බලලා අන්තිමට ඕගොල්ලෝ ගත්තේ නැත්නම් ඒ සල්ලි මට
0: හම්බෙන්නේ.
1: හ්ම් හ්ම්. ඒ එහෙම කිව්වම පර්ස් එක ඉරලා ගන්න. ඒ වගේ කාටවත් හම්බෙන්නේ නැහැ. ඔබම ගියොත් තමයි හම්බෙන්නේ. මම දන්නේ මේ ටැග් දෙන්න එක්ස්පයරි ඩේට් එකක් තියෙනවද කියලා.
0: හරි.
1: ඕන් නම් ඒක හොයලා කියන්න. හ්ම්.
0: ඕකේ. එහෙනම් ගන්න NLB ලොතරැයි දැන් වෙලා උදේ 8:49යි.

0: ලයිස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට ්‍රයිව් එක පෙරඩවාක්සියා ලීඩරකට කිලෝමිට විසිපාකට වැඩිදුරක් සමඟ මිලරුපියල් අසූ දෙලක්ෂ පනස් දහසකට තිවයින පුරාපේට යුනිමෝ එන්ටප්‍රයිසස් ප්‍රදර්ශනා ගරහරහා පෙර පැවති බිලටම ලබාගන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීව එකක් හොයනවනම් ඇයිදැන් තිස්තක ගන්නේ සිගයකින් අගල් හතලි ටීව එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

0: පිළිකවර්ධන textiles.
1: ඉතුරුම් ගිනුමකට 10% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයෙන් සමගින් සුපිරිසිදු රණින් නිමවූ ස්වර්ණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0112 753 44.7.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් නෙන Bajaj Vigo Electric 3-Road Rataya David Pierce E-Mobility Vethin 0114 700 550

0: වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩර්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩර්ඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සංගා
6: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
7: ලවසන් කලසිස් වෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM ද සිටි යුනිවර්සිටි, The place to be.
8: නාඩේ මාංශෙන් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මමතන්න 13:19 සර්වෝදය development finance
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාර්ගික රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
1: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග්ජුවල සතකින් අනෙකිත ඉමනාව රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර් ශාඛාවකින් මේ 29 වනදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
11: දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතාන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
12: වත් 44ක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
13: 98.2 98.4 සියත

0: අද විසි නොවය
1: ඒ උදෙම කියන්න ඕනේ බල්ල
0: කියන්න අද විසි නොවය අද විසි නොවය අද මොකද විශේෂත්ති කියන අද විසි නොවය
1: හට තියෙන ඒකනේ
0: අද විසි නොවය අරවින්ද
1: විසි නොවය තමයි බං හෙට තියෙන ඉතින් ගියේ 28 පෙරේද 27
0: අද විසි නොවය මම ආයෝරි කියන්නේ සමහරවිට ඔබේ වයිෆුත් මෙහෙම අද දවසේ ඔබට කියයි
1: මෙතන වයිෆ් කියන
0: අද විසි නොවය
1: මේ අද විසි නොවය නේද නෙමෙයි විසි නොවය නේද අද විසි නොවය තමයි අද ඒ 29ක් ගැන නෙමෙයි කතා කරන්නේ අදාර වෝග් ජුවලර්ස් එකේ වැඩේ තියෙන අන්තිම දවස.
0: යස්.
1: ඒගොල්ලෝ කිව්වනේ රුපියල් ලක්ෂ 10කට වැඩි 10කට වඩා වැඩි වටිනාකමක් තියෙන.
0: හරි.
1: දියමන්ති හෝ මැණික් අල්ලපු ස්වර්ණාභරණ ගත්තොත් රුපියල් 40,000ක කෑෂ් වවුචර් එකක් ලැබෙනවා. කෑෂ් වවුචර් එක. ඕන් දැක් කරගන්න. ඊළඟ ලක්ෂ 15කට වැඩි නම් ඔබ ගන්න ආටිකල් එක. ඩයමන්ඩ්ස් එහෙම නැත්නම් මැණික් ගල්ස්. ජෙම්ස්ල කොච්චර ලස්සන ඒවා තියෙනවද?
0: යස් ඒකනේ.
1: ජෙම්ස් කියන්නේ දවසක ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකක්.
0: එහෙම තියෙනවා ක්ලාසස් එහෙම තියෙනවනේ.
1: මම දන්න මහත්මයෙකුත් ඉන්නවා
0: එයා. ආ ඔකේ.
1: එයා උගන්වනවා. මැණික් අඳුන ගන්න විදිය, මැණික් කපන විදිය.
0: හරි ඔකේ. ඊට පස්සේ ඒගොල්ලන්ව අරගෙන යනවා රත්නපුරේ. ගිහිල්ල ඉවරලා ඒගලන්ට මාකට් එකට දානවලු. ඒ මගේ ඉගෙන ගන්න යාළුවෙක් ඉන්නවා. ඊට පස්සේ ඒගලන්ට අර තෝරගන්න ඒගොල්ලෝ ගණන් මේව කරන
1: කල්ලු ගල් තිරිවාන හැම හොඳ ඒවා කියලා ලොකු ගණන් ගේවල අරන් එනවා ඒ වගේ යාළුවෝ.
0: නෑ ඒගොල්ලෝ ගන්නවා දැන්
1: මම. ඔයාගේ යාළුවෝ. ඈ යාළුවෝ කාගේද? යාළුවෝ ඔයාගේ. හිතා ගන්නකෝ. ඈ
0: ඒගලන්ට මොලේ.
1: ද කලු ගලක් උස්සන් යනනේ. ගෙවුඩයක් හම්බුණා. බාසුන් නෑ කෙනෙක් බලලා. මේ මූ කලු ගලක් නෑ. ජෙමලොජි කියන එක ඉගෙන ගන්න දවසක ලස්සනයි.
0: රයිට් ඕකේ.
1: සමහර සබ්ජෙක්ට්ස් මැරෙන්න කලින් ඉගෙන ගන්න පොඩි එක එක සබ්ජෙක්ට්ස් මැරෙන්න කලින් එකක් දෙයක් ඉගෙන ගන්න. තව පුළුවන් නම් එක ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. දැන් මේ දවස්වල මට ඩෝලින්ගු මග ඇරුණා. ජපන් බැරි වෙගෙන එන්නේ.
0: ඕකේ.
1: කොහොම ගියොත් මන් දන්නේ
0: නැහැ. අපිට අර ස්විච් උනානේ කොරියා වලට. ඒකනේ උනේ.
1: කොරියෙන් ඉගෙන ගන්න මම මහන්සි වුණේ නැහැ. වචන දෙකයි දන්නේ. ඒක කරකෝ කරකෝ ඉන්නවා. ජපන්ට යද්දන්න. දැන් ඒක අමතක ඉගෙන යන්නේ. consistency is the key. චුට්ටක් නිතරම කරනවා නම් වැඩේ හරියනවා. හැමදාම පොඩ පොඩ විනාඩි 5ව 10ව හැමදාම කරනවා. ගොඩාක් ඉගෙන ගත්ත හැකි. හරි, ඒක වෙන කතාවක්.
0: ඒතර
1: ජෙමලොජි එන වැඩක් නැහැ. දැන් දියමන්ති සහ අනිතකෝ ආව දන්නවද? Vogue එකේ හොඳම දියමන්ති ඔබට හැම වෙලාවෙම හම්බ වෙනවා. certified දියමන්ති. පොඩි සර්ටිෆිකට් එකක් දෙනවා දන්නවද ඒකට? මම දන්න විදිහට ඒගොල්ලෝ දෙන මැණික් ගල් වලටත් එහෙම සර්ටිෆිකට් එක දෙනවා.
0: ඕකේ.
1: ආයෙත් අවංකභාවය 100% integrity maximum level. විශ්වාසයේ 99 කෑලි නෑ, 98 ඒවා නෑ.
0: හරි.
1: විශ්වාසය කියන්නේ 100ට. 100. Vogue jewelers එකකින් වා ඕන දෙයක් ගන්න 100යි. හරියට 100% දෙනවා. Vogue jewelers එකෙන් කවරි කසාද බඳ ගත්තත් කවන්නේ 100%.
0: 100.
1: 100%. හරිද? ඉතින් අහන්නකෝ. ලක්ෂ 15කට වැඩිය වටින දියමන්ති සහ
0: මැණික්
1: ගල්. මැණික් සහ නෙමෙයි දියමන්ති හෝ මැණික් ගල්, දියමන්ති සහ මැණික් ගල් වටේම.
0: අල්ලපු ආභරණ ගන්නකොට.
1: ගත්තොත්.
0: හරි.
1: ලක්ෂ 15කට වැඩි නම් ආටිකල් එකේ වටිනාකම රුපියල් 70,000ක කෑෂ් වවුචර් එකක් ඔබට මේ වෙලාවෙම හම්බ වෙනවා. කැමති දෙයක් කරගන්න.
0: අද අවසන් දවස.
1: අද ඉවරයි, අද ඉවරයි. ආයෙත් අව දවසක ඒ දවස අපි දන්නේ නේ.
0: හරි.
1: එතකොට පරණ රත්තරන් දීලා අලුත් මිලට මාරු කරගන්න. ඔව්, අද අවසන් දවස. හැදුම් කුලයක් නැතුව චේන් ගන්න, වලලු ගන්න අද අවසන් දවස Vogue එකේ. මේ Vogue එක දැකලා බය වෙන්න එපා. Vogue එක ලස්සනට හදලා තියෙන ඉන පාරිභෝගිකයට එක්ස්පීරියන්ස් එකක් දෙන්න මිසක් ඒ හදපු සල්ලි පාරිභෝගිකකම් කපා ගන්න නෙවෙයි. එහෙම එකක් නෙමෙයි.
0: ඔව් නේ.
1: ඒගොල්ලෝ බොහොම සාධාරණ ලාභයක් තියාගෙන බිස්නස් කරන ආයතනයක්. පෙනුමට හදලා තියෙනවා ඒක ඇත්ත. එහෙම තමයි බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනේ. බ්‍රෑන්ඩ් බල්ල කර වෙන්න ඕනේ නැහැ යන්න ඇතුළට. ගිහිල්ලා අහන්න. අපි හැමෝටම ගන්න පුළුවන් දෙයක් ඕන වෙලාවක එතන තියෙනවා. මම දන්නවා අපි අර කඩේ සයිස් එක බලලා ෂොප් එකේ අර ග්ලාස් කර්ටන් එක බලලා ෆසාඩ් එක බලලා විතර බුදු අම්මෝ බුදු අම්මෝ මෙව්වාට යන්න බෑ කියලා ඉතින් යනවා.
0: ගියේ තියන්න බෑ.
1: ගිහිල්ලා අර චූටි නිකන් පෙට්ටි කඩ වගේ
0: ඔයවා
1: ගිහිල්ලා ගිහිල්ලා මේවා ඉතින් ලොකුවට එහෙම කරලා නෑනේ. ඈ මේවා තමයි අඩුවට මැත්තේ. ඔව් ඒවා තමයි අඩුවට මැත්තේ. ඒගොල්ල හැමදේම අඩුයි. කොලිටිය අඩුයි. කැරට් ගාන අඩුයි. හැමෝමත් නෑ. අවංකව කරන මිනිස්සු දිහුත් ඕක අස්සේ ඉන්නවා. බොරු කරලා තියෙන මිනිස්සු ප්‍රමාණය අහුනාම රත්තරන් කියලා කැරට් 22 කියලා මිනිස්සුන්ට කැරට් 19 20 කරකෝලා තියෙනේවා.
0: හ්ම් හ්ම්. ආ
1: මුළු මානෙම කැරට් 22කින් ගිහලා ගාන්තු කැරට් නිකන් 19කින් විතර ෂේප් කරනවා. ඔබට අහුවෙන්නේ නැහැ. හැබැයි බර බලන්නේ ඒකටත් එක්ක. අපි සාමාන්‍යයෙන් දැන් බර ගැන අපිට අවබෝධයක් නැහනේ. මිලිග්‍රෑම් ගැන අපිට තේරෙන්නේ නැහැ. පවුමක් කියන්නේ ග්‍රෑම් මටක්නේ. පවුමක් කියන්නේ ග්‍රෑම් මට. අපි පවුම් භාගෙන් කාලින් පවා එක එක දේවල් හදනවා. එතකොට මිලිග්‍රෑම් කියන ඒවා සෙට් වෙනවා. මිලිග්‍රෑම් නිකන් අගේ ළඟට ආපුවාමත් අපි ග්‍රෑම් එකකටම දාලා ගහලා දානවා. අපි දන්නේ නැහැ. නැති බරටත් ඔබ ගෙවනවා. ඒ තරහාදි ඇත්තවද නැද්ද කියලා ඔබ දන්නේ ඔබ ඉස්සරහා කිරනවා. හරි හරි හරි ගාලා අරන් එනවා. ඇයි ඔබට සිහිය තියන්නේ ඒ වටේ?
0: ඒ කියන්නේ නැති බරට ගෙවලා තව පොඩිණිය අතන වාසියකුත් දෙනවා
1: ඒගොල්ලෝ. ඔව්. ආ එහෙම ඔක්කොම කළා. ඒ කියන්නේ අනවශ්‍ය අතිශය අසාධාරණ ලාභයක් ඒ කුණු බඩුවලෙන් තියාගෙන රත්තරන් කියලා ඔබට විකුණලා. ඒකෙන් පොඩි කෑල්ලක් ඩිස්කවුන්ට් කරලා ඔබට පෙන්නනවා. ඔබට ඊට වැඩිය දෙයක් නැහැ. කවදා හරි මෙන්න මේ වගේ ආරංචි එකට පරණ රත්තරන් අරන් ඇවිල්ලා වෝග්ගෙන් අලුත් රත්තරන් ගන්න පුළුවන් කියලා ඇවිල්ලා තියලා පරීක්ෂා කරන තමයි දැනගන්නේ රත්තරන් නෙමෙයි ඇතුලේ පුරවලා තියෙන පස් කියලා. අහුවෙච්ච මිනිස්සුන් තරන් ඉන්නවා.
0: පවු නේද?
1: ඉතින් දන්න දේවල් අපි හැමදේම ඔබට කියනවා. වෝග් ජුවලර් ශාඛා කීපයක් තියෙනවා ලංකාපුර. ඒ තැනකට යන්න ආයි මං කියනවා. තැන දැනලා දැකලා බය වෙන්න එපා. ගියොත් වචන ගිහිල්ලා අහන්න. ඔබ පුදුම වෙයි. ඒ ගණන් වලට තියෙනවා නේද මේ? ආයි ගණන් වලට අපිට ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා නේද කියලා.
0: Yes, definitely.
1: ඔබ එහෙම හිතනවා නම් බජට් එක ගැන.
0: Right.
1: බජට් එකට කෙලවරක් නැතුව යන්න පුළුවන්. පොඩි බජට් වලටත් බඩු තියෙනවා. වෝග් ජුවලර්ස් අනිත් චූටි එකකුණත් හරි ලස්සනට කරලා තියෙනවා.
0: අනිත් එක වෝග් ජුවලර්ස් නමත් එක්ක නියන්නේ. ඒක වෙන කතාවක්.
1: ඒක ගහලා තියෙන පොඩි ඉන්ට වෝග් ජුවලර්ස් කියන නම ඒකට සල්ලි ගන්න charge කරන තුරන ඒකට තියෙන වටිනාකම පොඩිද කියලා හිතන්නකො.
0: ඒක නේද? Right. මට පුළුවන් ඔබේ ගෙදර විදුලි බිල අඩු කරලා දෙන්න. ලෑස්තිද මාත් එක්ක? වැඩි ඔයාගේ විදුලි බිල කීයද අරවින්ද ගෙදර සාමාන්‍ය?
1: මට ලයිට් බිල් එන්නේ.
0: ආ ඕනේ ඔයා මේ
1: කරන්න ඕන දේවල් අපි වෙලාවට කරලා දෙන්න. ඉවරද?
0: ඔබේ ගෙදර විදුලි බිල වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ගෙදර තියෙන ඔය පරණ ෆ්‍රිජ් එක.
1: සෝලා ගැහුවා කියලා නෑ. ලයිට් කන මොනවා හරි හතරක් පහක් අය කරගත්තොත් සෝලා ගහලා කොට යන්නේ.
0: ඕ බෑ ඒක හරි.
1: කියන්නේ දැන් මම පාවිච්චි කරන්නේ net metering කියන සිස්ටම් එකනේ.
0: හරි.
1: උත්පාදනය කරන විදුලිය මා විසින් සහ මා විසින් පාවිච්චි කරන ලද විදුලිය අතර පරතරයක් තිබුණොත් මං ගෙවන්න ඕනේ.
0: ඕකේ.
1: එතකොට මම ගෙදර ගිහින්ලා හයි කරගත්තොත් එහම ලයිට් දැක්කහම කෙල පෙරන උපකරණ ලයිට් කමු කියලා. එහෙම කල්ප්‍රිට්ස් ලාව අපි ගෙවල් වල ගෙනියන සමහර වෙලාවට දන්නවද?
0: ඒක හරි.
1: අපි දන්නේ නැතුව ඒ වගේ කල්ප්‍රිට්ස් අපි ගෙවල් වල ගෙනියනවා.
0: ඊට පස්සෙ ඉතින් ලুকু බිල් ගෙවනවා.
1: සම්ද බිල් ලහුවෙන්නේ.
0: Yes.
1: අනේ ඒව බලන්න ඕනේ. දැන් සිගර එක අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු
0: ඩිජිටල් ඉන්වර්ටර්
1: 267ක් නේද ඒකේ ලීටර් ගන්න. දැන් sorry 276ක් ලීටර්. ලීටරේ වතුර බෝතල් 276ක් ලෝඩ් කරන්න බලන ෆ්‍රිජ් එක. මට ඔබට ඊට වඩා සරල කරන්න තේරෙන්නේ නැහැ.
0: හරි okay.
1: 2 door ෆ්‍රිජ් එකක්. අපිට ඒව වැඩක් නැහැ. අපි දොර 2 4 8 10 ඒවා දැකලා තිනවා. මේක වැදගත්ම කැලල මේක ඩිජිටල් ඉන්වර්ටර් විදුලිය පිරිමහිනවා සාමාන්‍ය රෙෆ්‍රිජරේටර් එකකට වඩා 150ක්. ඌට වඩා හොඳ ෆ්‍රිජ් කොහෙන්ද හොයන්නේ? සිංගරකට ගිහලා ගන්න. මේ අතේ තියෙන සල්ලි ටික නාස්ති කරගන්න එපා ලයිට් බිල් වලට. එහෙම සල්ලි ලයිට් බිල් වලට දාන්න සල්ලි අපි තාම හම්බ කරන්නේ නැහැ. බිල් වැඩි වෙන සැරේට කවුරුත් අපිට පඩි වැඩි කර කර දුන්නේ නැහැ නේ ලොක්කා.
0: ඒකනේ.
1: ඒ නිසා තියෙන සොච්චම පේනවනේ. ටැක්ස් වලින් කැලක් යනවා.
0: හරි.
1: වැට් වලින් කැලක් යනවා. ස්කෑම් කළා කැලක් යනවා. දැන් දීපල්ලකෝ ලයිට් බිලටත් ඉතුරු කැල. කන්නේ මොන වෙන්ද? ඇඟිලි තමයි කන්නේ. කොහොමද?
0: Yes.
1: ඉතින් මේ ෆ්‍රිජ් එකක් ගන්නකොට යන්න සිංගරකට සිංගරකේ තියෙනවා. ඉතින් ෆ්‍රිජ් කිව්වාමත් එලෝ සංසාරේට ලෝකේ තියෙන ඔක්කොම නම් ටික තියෙනවා එතන. පොඩ්ඩක් බලලා තේරුම් ගන්න. කොහොමද විදුලිය කොච්චර විදුලිය මේව කරනවද? දැන් සිංගරක ටග් ගාලා ඒගොල්ලන්ට තේරුණා මිනිස්සු වෙනුවෙන් මොන හරි
0: කලන්න ඕනේ මේ
1: වෙලාවට කියලා 142999යි. එතන ඉඳලා උඩට ගන්නත් බඩු ඇති. ඉතින් ඔබට මේ වාරිකයක් හදා ගන්න පුළුවන් කාඩ් එකක් තියෙන්න ඕනේ නැහැ. ෆ්‍රිජ් එකක් ගන්න සිගරකට ගිහිල්ලා සිම්පල් බේකින් ගන්න පුළුවන් රුපියල් 5950 සිට ඉහළට. ඒ කියන්නේ ඉහළට යන්නේ කොහොමද වාරිකේ? ඔබ කොට කාලෙකින් ගෙවන්න යනවනේ වාරිකේ උඩට යනවනේ. උපරිම කාලෙට ගියොත් 5950යි වාරිකේ සෙට් වෙන්නේ. වාරික ගැන අපි හැමදාම කියන එක මන්ත්‍රේව ගැදත් කියනවා. හැම වෙලාවෙම වාරිකේ ඔබට පහසුවෙන් ගෙවන්න පුළුවන් ගානට වඩා රුපියල් 4500ක් අඩුවෙන් තියාගන්න. එතකොට ඔවා හිසරද නෙවෙයි බැංකෝට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න. ඒත් කාලේ බල්ල හරියට මේ මාස ගාන සිගරටේ සල්ලි ටික දාන්න කියලා. ඔබ දන්නේම නැහැ ෆ්‍රිජ් එක ගෙදර පිටිපස්සෙන් ගාන ගෙවෙනවා.
0: හරි.
1: පොඩි ගානක් ඉතුරු වෙනවා. ඔබ නිකන් එහෙම විනාශ කරපු සල්ලි ටික වැඩකට දාලා තියෙනවා ඔබ.
0: සතුටුයි.
1: දැන් වෙලාව 9:00 වෙන ඈ 9:00 විනාඩි 9:00.

0: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2700 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
6: විවාහේ කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
7: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 01-1-2-86-59-94.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඩිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කුන්දේසි සහිතයි.
11: සියත දිවයින පුරා

0: FM
1: උදේ 9යි විනාඩි 12යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: යෝග කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ මෙවන විට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ගසා තීරයේ 60% භූමි ප්‍රමාණයක් පාලනය කරමින් සිටින බවයි. පියවරෙන් පියවර ඉදිරියට යමින් හමස් සංවිධානයට බලපෑම් එල්ල කරන බවද නෙතන්‍යාහු පැවසුවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමස් සංවිධානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමේ කොන්දේසිවලට පටහැනි බයි. එම ගිවිසුමට අනුව ඊශ්‍රායල හමුදාවට පාලනය කිරීම සඳහා ගාසා තීරයේ හිමිව ඇති භූමි ප්‍රමාණය දළ වශයෙන් 53%. සටන් විරාමය ක්‍රියාත්මකවද පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් මිය ගියා.
1: Theater Top Story.

0: මේ පැයි සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: බලමු ඩිස්කවුන්ට් වලට අහු වෙන අය. ඩිස්කවුන්ට් හොඳයි.
2: හරි.
1: ඩිස්කවුන්ට් හොඳයි මේ. තක් ගාලා පාවිච්චි කළා ඉවර කරන. පාවිච්චි කළා විසි කරන.
2: හරි, ඔකේ.
1: දවසට දෙකට තුනට. නිකන් day to day. අපි තුමු අද මොකක් හරි කෑම කඩයක ඩිස්කවුන්ට් තියෙනවා.
2: රයිට්.
1: කෑව ඉවරයි.
2: ඔව් ඔව්.
1: හැබැයි මේ ඩිස්කවුන්ට් සෙල්ලම ඩිස්කවුන්ට් හොඳයි. ඩිස්කවුන්ට් නැහැ කියන හොඳ නැහැ කියනෝ නෙමෙයි. ඩිස්කවුන්ට් හොඳයි. හැබැයි මේ ඩිස්කවුන්ට් කරන එක සමහර වෙලාවට වියදම් කරපු සල්ලි ටික ආපහු දෙනවා කියන ඒවා. ඒව දීර්ඝකාලීනව පවතී කියලා හිතාගෙන ගන්න ප්‍රොඩක්ට්ස් වලට අර කාල බිල ඉවර කරන ප්‍රොඩක්ට්ස් වලට තරම් වලංගුද කියලා ඔබ හිතන්න ඕනේ.
2: Yes. ඕනේ පොඩි හිතන්න කැලක් තියෙනවා ඒකේ.
1: අපි ජීවිත කාලයකට කියලා හිතාගෙන ගන්න දේවල් කීපයක් අපි ගාව තියෙනවා. අපි ගයක් හදන ජීවිත කාලෙට.
2: හරි.
1: කිසිම මිනිහෙක් අවුරුදු පහක් මේක ඉන්න ඊට පස්සේ මේක කඩලා වෙන එකක් හදනවා. මම දන්න මිනිස්සු නම් එහෙම ගෙවල් හදන්නේ නැහැ.
2: හරි.
1: එහෙම යාළුවෝ මිත්‍රයෝ ඉන්නව නම් ඔබ සන්තෝෂෙන්න, يعني යක්කුන්ට කරන සල්ලි වලට කරන දෙයක් නැතුව ඔය කරනවා ඇත්තේ. කිසිම මිනිහෙක් ඒ වගේ දේවල් කරන්නේ නැහැ දෙතුන් පාර කරන්න. අපි වහලයක් ගැහුවොත් ගහන්නේ ආයි වහල දිහා බලන්න ඕනේ නැහැ කියලා හිතාගෙන. වාහනයක් ගන්නකොට අපි ගන්න පොඩි කාලයක් හිතාගෙනද ගන්න?
2: ඒකනේ නේ.
1: හොඳ ගානකට කැරකුණොත් දීලා දැම්මට හුඟක් වෙලාවට මිනිහෙක් අවුරුදු 5කට එහා වාහනයක් ගන්නත් හිතෙනවා.
2: Yes.
1: ලංකාවේ නම් අවුරුදු 10 12 15 වෙනක නැතිං.
2: 20ක් තියාගන්න මිනිස්සු ඉන්නවනේ.
1: 20 නෙමෙයි. ඔයා තාම පාරේ ශ්‍රී නම්බර දැකලා
2: නැද්ද? දැකලා තියනවනේ නේ. ලස්සන
1: මොන කාලේ ආපුවද? කොහමාර තියන් ඉන්නවා. එහෙම ඒවා තියෙනවා.
2: හරි.
1: ඇලුමිනියම් සම්බන්ධවත් මට මේ කතාව කියන්න ඕනේ. ඔබට කවදාරි දවසක මම දන්නේ දෙයිද කියලා ඇලුමෙක්ස් එකෙන් පොඩි හරි ඩිස්කවුන්ට් එකක් දුන්නොත් බය වෙන්න එපා. මොකද ඇලුමෙක්ස් කවදාවත් මේ ඩිස්කවුන්ට් ගැන ලොකෝට කතා කරන කම්පැනි එකක් නෙවෙයි. ඒගොල්ලන්ගේ ප්‍රධානම මාතෘකාව ක්වොලිටි කියන එක. මොකද ඒගොල්ලෝ දැකලා තියෙනවා ක්වොලිටි නැති ප්‍රොඩක්ට්ස් නිසා මිනිස්සුන්ට වෙන ප්‍රශ්න.
2: Yes, okay.
1: දැන් හිතන්නකෝ ඇලුමිනියම් වලින් ඔබ තෝරගන්නවා ලස්සන මේ වුඩන් ෆිනිෂ් එකට. ලී පෙනුමම තියෙන ඇලුමිනියම් තියෙනවනේ.
2: හරි, ඔකේ.
1: ඒක ලස්සන කෝටින් එකක්. අතලේ තියන්නේ හොඳම ඇලුමිනියම් එක. ලස්සනට ඔබ තල්ලු කරලා අරින්න පුළුවන්, අකුලලා අරින්න පුළුවන්.
2: හරි.
1: දැන් මිනිස්සුන් ඕනේ ගෙවල් වල බිත්ති අඩු කරන්නනේ. ඒ නිසා වෙන පදාසක මහා විශාල ෆ්‍රෙන්ච් වින්ඩෝ ටයිප්. ඒකට ෆ්‍රෙන්ච් වින්ඩෝ ටයිප් එක තමයි ඒක.
2: හරි.
1: ලොකු දොරවල් මෙහෙම තල්ලු කරලා එකට සෙට් වෙලා ඔන්න තනි කෑල්ලට ඔක්කොම චැනල් වලින් වැහෙනවා. සාගරේ වගේ ගෙදර ඕපන් වෙනවා ගාඩන් එකට.
2: රයිට්. එකම යායක්. ගෙයයි ගාඩන් එකයි කියන්නේ දැන් එකම යායක්.
1: එහෙම ලස්සනයිනේ.
2: ලස්සනයි.
1: ඉතින් ඒ වගේ මැකනිසම් එක. අවුල් ගියොත් මොකද කරන්නේ? වදන්නද ඇලුමිනියම් එකක් හැමෝටම හයි කරන්න බෑ. හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් ගහව වෙන්න ඕනේ.
2: ආ රයිට්.
1: ඇලුමිනියම් එකකට බිත්තිය හදන්න ඕන විදිහක් තියෙනවා. ඒක සෙට් කරන ක්‍රමයක් තියෙනවා. හිතන්නකෝ මේ ජීවිත කාලයක් මේක හිතාගෙන නෙමේ දාන්නේ. මාස 7 8න් දොර තල්ලු කරගන්න බැරි වුණොත්. අර දාපු චැනල් ඇද වුණොත්. මොකද්ද තියෙන විකල්ප කියන්නකෝ මට. තලලා හදන්න බෑ.
2: ගලවලා අලුත් එකකට තමයි යන්න වෙන්නේ.
1: අර ඒ වගේ සද්දන්ත ඇකිලෙන, ඒ කියන්නේ අපිට ෆෝල්ඩබල් නැත්නම් ෆෝල්ඩින් වින්ඩෝස්, හරි ෆෝල්ඩින් ඩෝස් හරි එහෙම කියනවා. ඉතන කොයිකක අර දාලා තියෙන සරරේරු බාලේව.
2: හරි.
1: දොර පාත් වුණා. දැන් දොර අකුලන්න බෑ පුතා. ඇකිලෙන්නේ නැහැ. ඇයි සරරේරු පැත්ත පාත් වෙලා. ඔබට හිතෙන්නේ මොකද්ද දැන් කරන්න වෙනවා කියලා හිතෙන්නේ? මොකද කරන්නේ?
2: මුල සිට
1: ගලවන්න ඕනේ. ඔබ හිතනවාද ඒක ලේසි පහසු වැඩක් කියලා? ඔබ හිතනවාද ඒක පැයෙන් ඉවර කරන්න පුළුවන් කියලා? ඔබ හිතනවාද කාට හරි ගෙදරට ඇවිල්ලා ඩගා මොනාද මේ පොඩි දෙවල් නෑ ඇස්ට්‍රස් ෆ්‍රොම් ග්‍රනඩා දැන් හරි සර්? නෑ. ඔබ දවසක් දෙකක් දොර නැතුව ඉන්න වෙනවා ඔබට දැන්. ඉටිකොලයක් ගහගෙන. හොඳයිද? සැපද? අන්න ඒකයි කියන්නේ.
2: රයිට්.
1: ඇලුමිනියම් වගේ තවත් ඇලුමිනියම් විතරක් නෙමෙයි. තවත් ඒ වගේ ಜಾති කීපයක් තමයි ටයිල්. ඒ වගේ ಜಾති ගණනාවක් තියෙනවා. ඒ වගේ ලිස්ට් එකක් දවසක ඕනනම් කියන්න. ඒවා අපි දාන්නේ only once. ආයි ඒව දිහා බලන්ඩවත් හිතලා නෙමෙයි ඒව හයි කරන්න. ඔබට ඇලුමිනියම් ඒ ලෙවල් එකෙන් නම් ඔබ හිතන්න.
2: යා.
1: හයි කරා අහවරයි. ආයි නෑ බැලිල්ලක්. එහෙනම් ඇලුමෙක්ස්. මොකද ඒගොල්ලෝ එදා ඉඳම්ම කොලිටි ගැන කරදර වෙන නිසා ඒගොල්ලන්ට මේක මිනිස්සුන්ට කියාගන්න හැමදාම අපි කියලා වැඩක් නෑ. ඒගොල්ලෝ හිතුවා සමහර අය අපි රෙකමෙන්ඩේෂන් ඉල්ලනවානේ. අපි වුණත් කෙනෙක් ආශ්‍රය කරනකොට සෙට් වුණාම අපි එයාගෙන ටිකක් වැඩියෙන් දන්න කෙනෙක්ගෙන් අහනවා මේ මිනිහා කොහොමද මචං
2: කියලා.
1: කසාද බඳින්න ගියාම ගෙවල් වලින් ඉස්සර චෙක් කරනවා. කොහොමද ඔය ෆැමිලි එක කාගෙන් දහන්නේ? විශ්වාසවන්තම මිනිස්සෙක්ගෙන් අහන.
2: හරි.
1: අපිට හොඳටම විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ගෙන් තමයි අපි ඒ රෙකමෙන්ඩේෂන් එක ගන්න.
2: නැත්නම්
1: ඔයාගෙන් ඔයා හොඳයිද කියලා ඇහුවාම ඔයා කොහොමත් කියන්නේ ඔයා හොඳයි කියලා.
2: මං ගැන
1: අහනවා. ඔයා කොහොම මරසියන ඔයාගේ?
2: මං ගැන ඔයාගෙන් අහනවා. කොහොමද මෙයා හොඳයිද කියලා.
1: ඔය ඔය කෙල්ලෝ හිනා වෙලා ඔය පැටියෝ පැටියෝ ගාලා මේ කොහොමද හොඳයිද? මං කියන්නේ අම්මේ මේ මල්ලි.
2: ඔහේ.
1: අනේ මල්ලි.
2: මොකද කියන්නේ?
1: යෝවා මගෙන් නම් අහන්න එපා.
2: හා
1: මං එහෙම කියනවා.
2: ඉතින් හොඳයි කියන්න පුළුවන්නේ.
1: හොඳයි කියන්න පුළුවන්ද?
2: මේවට.
1: මොකක් බල්ලද හොඳයි කියන්නේ? මොකද්ද හොඳ?
2: ගවන්න
1: ගවන්න. මගෙන් හවනා. අයියා සුදු සුදුයි කියන්නේ මල්ලි කඩදාසි වගේ සුදු. ඒකත් අයි මේ කොහොමද ඒ කෙල්ල මිත හොඳයිද? ඔය පැටියෝ හරි ආදරයක් පෙන්වන ඒ ඇත්ත දිනුවින්දයි. අනේ මල්ලි මේ ඕවා මගෙන් අහන්න.
2: හරි නරකයනේ. හරිම නරකයි.
1: ඉත මොකද නරකයි?
2: නෑ හරි කම නෝන් කතාව කරගෙන යන්න.
1: මගෙන් ඕවා මගෙන් අහන්න එපා. මොකද ඒකෙන් අදහස් වෙන්නේ?
2: අහන්න එපා කියලානේ.
1: අහන්න එපා කියන එක අදහස් වෙන්නේ. ඒ නිසා
2: because
1: ඇලුමික්ස් කල්පනා කරා මේ අපිම අපේ පම්පෝරි ගහලා වැඩක් නැහැ නේ. ගත්ත ඒගොල්ලන්ගේ ඔක්කොම ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් එක, ඔක්කොම ඇලුමිනියම් ඇක්සසරි, ගත්තමලු ලෝඩ් එකම අරන් ගියා යූකේ යවුවා. අරන් ගියා කියන්නේ මේ කිහිල්ල ගහගෙන අරන් යනවා. ඒක කන්ටේනර් එක දාලා අරන්
2: ගියා.
1: මෙන්න අපේ ඇලුමිනියම් සිස්ටම්ස් ඔක්කොම ටික මෙතන තියෙනවා. සර නේරුවේ අල්ලුවේ අරක මේක ඉඳලා වීදුරු කෑරි ඉඳලා ඔක්කොම ඇලුමිනියම් පට්ටි නැටි ඔක්කොම ටික තියෙනවා.
2: පරීක්ෂා කරන්න.
1: මේවා ඕනම තත්වයක් යටතේ.
2: යස්.
1: ක්වොලිටි එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ නේද කියලා බලලා අපිට කියන්න ඕගොල්ලෝ බලලා කියන්න කියලා. ලෝකෙම ඇලුමිනියම් චෙක් කරන පිළිගත්ම ආයතනයට යූකැස් එකට ගිහලා දුන්නා. ඒගොල්ලෝ අද වෙනකොට සර්ටිෆයි කරලා තියෙනවා. ඕනම කන්ඩිෂන් එකක් යටතේ ඇලුමෙක්ස් ගන්න ඇලුමෙක්ස් තමයි බාන්නේ කියලා.
2: යා. ප්‍රීති
1: විරයි. ඩිස්කවුන්ට් පස්සේ යන්න ඕනේව තියෙනවා. හැම එකටම ඩිස්කවුන්ට් සෙල්ලම හරියන්නේ
2: නැහැ. ඕකේ.
1: අපි දැනන් ඉන්න ඕන අපි බුද්ධිමත් පාරිභෝගිකයෝ වෙමින් ඉන්න ඕනේ.
2: හරි.
1: නැත්තම් අපිට දෙනවා කොහෙලා කරි.
2: නැත්තත්.
1: දන්නවද? අපේ පොඩි වීක්නස් එකක් පෙන්නොත් එලාගෙන දෙන්න අපි. කට කටගාලා දෙන්න. අවුවිතින් අපි
2: අපේ තාත්ති ආරවින්ද හරිම මේ ඔය වෙසක් කූඩු හදන වැඩ වලට හරිම එක්ස්පර්ට්.
1: දැන්
2: ඉතින් හැම අවුරුද්දකම වගේ මම තාත්තිත් එක්ක තමයි වෙසක් කූඩු අලවන වැඩ ටික කරන්නේ. හැබැයි මේ සැරේ මම පොඩ්ඩක් බලාගෙන ඉඳලා තාත්ති වෙසක් කූඩු අලවන චුට්ටක් පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් පිහිද අනිත් එක ලයින්ස් පොඩ්ඩක් ඇද වෙනවා හැම වෙනවා. මට හිතුණා තාත්තිගේ ඇස් දෙක සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් ඇවිල්ලා ඇත්ටි වගේ එකක් දැන් මට හිතෙනවා අරවින්ද. නැත්නම් වෙනදට ලස්සනට මේ වැඩේ කරනවා.
1: අටපට්ටමක් කියලා වෙන එකක් දාලා තියෙන්නේ.
2: නෑ හැම ලොකු වෙනසක් නෑ. හැබැයි ආ අමාරුවෙන් ඇස් දෙක යාට මහන්සි වගේ කියලා හිතනවා.
1: අටපට්ටමක් කියලා හිතාගෙන අම්මගේ වටේම මේ වලවලද කවුකල
2: ජරපෙනි මේ එකක් නෑ.
1: මේ අටපට්ටමක් හරි නෑ.
2: එච්ච
1: පරණ අටපට්ටමක්.
2: මම ඉමෝෂනල් කතාවක් ඉන්නේ.
1: ඕගොල්ලන්ගේ පවුලත් එක මොන ඉමෝෂනල්දනේ.
2: අපේ තාත්ති අපේ
1: මල ජෝක් පවුල
2: ඉන්නකොට අපේ තාත්තා
1: තාත්තා යන කතාවල මට hina වෙනවා හරි
2: තාත්තා
1: යන තරනවා මට hina වෙනවා ඒ කරන වැඩවල
2: නෑ යා ගෑස් පෙන්නන්න ඕනේ විෂන් කෑ එකට අරන් යන්න ඕනේ අනිතික ෆාදර්ස් ඩේ එකක් එනවනේ නේද ඔව් ෆාදර්ස් ඩේ එක ටාගට් කරලා තාත්තා එක්කන් යන්න ඕනේ විෂන් කෑ
1: තාත්තානේ පවුලේ රැකවල
2: එයා තමයි අපේ අනාගතේ ඔක්කොම හදලා දුන්නේ
1: එයා තමයි ඔක්කොම බලාගෙන ඉන්නේ රැකවලා ගෑස් දෙක බේර ගන්න ඕනේ අපි පවුලට පොඩි වගකීමක් තියෙනවා
2: ඒ
1: තාත්තලාගේ තියෙන පොඩි වැඩක් පවුල රකින්න උඩ පැනලා ඉන්නවා සීන් එකේ තමන්ගේ රැකවරණය ගැන හිතන්නේ තාත්තා කෙනෙක් නේද? ඇස් දෙක ගැන බලා ගන්න නැද්ද? ඔයාගේ ඇස් දෙක තියෙන්න ඕනේ මේ පවුල රැක ගන්න. හරිද? ඔයා අනිවාර්යයෙන්ම විෂන් කෑකට ගිහිල්ලා අඩුම තරම මේ ෆාදර්ස් ඩේ එකට දැන් පොඩ්ඩක් තාත්තිය පුෂ් කරන්න. අප්පච්චිය පොඩ්ඩක් පුෂ් කරන්න. 40 පැනලා වගේ නම් අනිවාර්යයෙන්ම. ඒ කාලේ තමයි ඔය ඇස්වල ඔය 40 සැඳලිය කියන කතාව ඇත්තටම බොරු නෙවෙයි ඈ. ඒකේ පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා. සමහර අයට බරපතලම ගන්න ඉෆෙක්ට්ස් එනවා. ඒ වන්දිය බලන්නේ
2: නෑ මට තාම ඇවිල්ලා නැති ඉඳ මං කල්පනා කරා
1: මටත් පුළුවන් ඔයා දිහා බලන් ඉන්න ඕන ඒ වගේ. ඔයගෙනක මෝඩෙක් වගේ මන් දිහා බලන් ඉන්න එපා මේ කියන දේවල් අහගන්න. තාත්තා නෙමෙයි ඉතල ඔයා යන්න විසන් කෑයකට. අතපත ගාලා ඉන්නේ දොර හොයා ගන්න බෑ අදටත්. කොන්සෝල් එකේ හරි බටන් එක නෙමෙයි උබන්නේ. වෙන මිනිස් ඕන්නේ ආය නෙමෙයි ගෙබුවාම.
2: වෙන channel එකේ ඉන්නේ.
1: තිබ්බනම් මේක වෙන channel උත් ඇහෙන ඇත්තටම මේ. පේන්නේ නෑ මෙලෝ සංසාරය.
2: මම මොනවත් කිව්වත් මම මොකක්වත්
1: කරන්නේ. මං කියන්නේ.
2: නෑ මට experience එක නැති නිසා මං අහන් හිටියයි. 40
1: experience එක දැන් ඇවිල්ලා තියෙනවා.
2: නෑ තාම.
1: ඔව්.
2: ආවම බලමු.
1: මුන්දලට නැති නෑ පේන්නේ නෑ කියලා දන්නේ නැහැ.
2: නෑ ඒක
1: මෙහෙම තමයි පේනවත් එක. දැන් ඒ හිතන්නේ. ඉතින් මෙහෙම තමයි පේනවත් එක.
2: නෑ ඇස්වල ඒක තියනවානේ. අපිට පේන විදියටනේ අපිට සාපේක්ෂව බලන්න
1: ඕනේ. කවුරුත් දන්නේ නැද්ද කියන මේ මනුස්සයාට වර්ණන්දතාවය තියෙනවා. කළු කොළයි රතු යඳුන ගන්න බෑ. ඒකනේ බැරි තැන් වල චන්ත දාන්නේ.
2: කහයි
1: තව කියනවා ඕම් බලන්න.
2: කහයි සුදුයි යඳුන ගන්න බෑ. ඒකනේ දත්තහවක්.
1: ඉතින් අහන්නකෝ.
2: හරි.
1: තාත්තලා ෆුල් සීන් එකේ ඉන්නේ.
2: යා ඕකේ.
1: ඒගොල්ලෝ බලන්නේ කොහොමද කොහොමද මේ පාර කොහොම හරි කරලා මොන හරි ඉතුරු කරගෙන මෙයා ගෙදර තින්ත ටික කාලා දාන්න. මේ දැන් කාලයක් තිස්සේ ෆෑන් එක වැඩ කරන්නේ නැහැ ඒක හදා ගන්න
2: ඕනේ. හරි ඕකේ.
1: මේ තාත්තර ගොළු දුවන විදිය. දැන් ආයිත් පාරක් අලුත් ටර්ම් එකට කොල්ලගේ සල්ලි ටික දාන්න ඕනේ ස්කෝල්ට ගියේ පාරත් ස්කෝලෙන් කතා කරලා වාත කරා. පොඩි එකාව පන්තියට ගත්තේ නැහැ. ඒ වගේවත් යනවනේ ඔය ප්‍රයිවට් ස්කූල්ස් වල.
2: හරි ඕකේ.
1: පොඩි එකාව එළියට දානවා. ගෙවල නැත්තා.
2: අනේ.
1: කතා කරන්න එපා මාර සමාජයෙන් මේක. ඔව තාත්තල ගොළු වල දුවනවා පෙන්නන්නේ එන්න චන්ඩියා වගේ ඉන්නවා. තමන් ගැන හිතන්න. අඩම තන ඔය සපත්තු අරන් බාන්නකෝ. ඒ අඩිය නෑ ඒක.
2: ඔව් නේද?
1: ගොඩාක් තාත්තලගේ සපත්තු වල අඩිය නෑ. ඇත්තටම ඔය වටේ තියෙන හැම විතර. කකුල් දෙක බිම ගැවි ගැවි ඔය
2: යන්නේ. අනේ බෝ.
1: දන්නවද?
2: හරි.
1: ෂර්ට් දෙකක් තුනක් තියාගෙන හොදගෙන වේලගෙන මැච ගහගෙන උදේට සටපට ගාලා මැදගෙන ඕ ඇඳන් යනවා ඉතින්. දෙන ඕන දෙයක් කනවා. වයිෆ් දෙන ඕන එකක් අඳිනවා. ඒ බලන්නේ මොනවද? ඒ ගැළපෙනවද නැද්ද?
2: හරි.
1: බෙල්ට් එකට සපත්තුව මැච් නෙහීව නැහැ. ලනෝකෙන් ගැට ගහන් හරි යනවා. ඔය මනුස්සයා කවදාවත් ඇස් දෙක චෙක් කරගන්නේ නැහැ. මම මේ ගෙවල් වල මිනිස්සුන්ට කියන්නේ. ෆාදර්ස් ඩේ නම් තියෙන්නේ ලබන මාසේ 3 ඉරිදානේ.
2: ඔව් 21 තමයි වැටෙන්නේ.
1: ඒක බලවල ඉන්න එපා.
2: හරි.
1: තාත්තේ කියලා හරි බබා කියලා හරි මොකක් හරි කියලා පොඩ්ඩක් ඇස් දෙක චෙක් කරගන්න. තාත්තා ඇස් දෙක හොඳට පේනවනම් දරුවෝ සතුටු වෙන්න. මගේ තාත්තා ඇස් දෙක පේනවා. තාත්තලා තාත්තේ හොඳයි. ඇස් දෙක නම් අවුලක් නැහැ හොඳයි. ඒ සන්තෝෂේ ගන්න. ඒක චෙක් කරගන්න විෂන් කෑයකට යන්න. ප්‍රශ්නයක් තියෙනවනම් ඒ විෂන් කෑගේ ප්‍රශ්නේ පෙන්නලා දෙයි. එතකොට හිමීට දවස් දෙකක් දාගන්න. කන්නඩි කුට්ටමක් ගන්න එකට මේ ගෙවල් දොරවල් විකුණන්න ඕනේ නැහැ. විෂන් කෑයකේ හැමෝටම ගන්න කන්නඩි ෆ්‍රේම් එකක් හැමෝටම අෆෝඩ් කරන්න පුළුවන් ලෙවල් එකේ ලෙන්ස් එකක් ලෙන්සස්ත් තියෙනවා. ලක්ෂ ගණන් වලට යන ෆ්‍රේම් තියෙනවා. ලක්ෂ ගණන් වලට යන ලෙන්සස් තියෙනවා. ඒ වගේ මේ දාස් ගණන් වලින් රුපියල් 7-10ට කරගෙන වැඩ ඉවර කරන්න පුළුවන් ඒවත් තියෙනවා. අනිත් එක ඇහැ කියන එක අපි කාලයකට කලින් අතර එන්ට්‍රොෆි කියලා එකක්. මේ ලෝකේ හැමදේම පිළිවිලින් අවුලට යන්නේ. ඇස් පේන්නේ නැතුව තිබිලා පේන්න පටන් ගන්නෑ. ඇස් පිනිපෙනී තිබිලා පේන්නේ නැතුවයි යන්නේ. ඇවිදින්න පුළුවන්කම තියලා ඇවිදින්න බැරි වෙන්නයි යන්නේ. හැම ඇතිලා තියලා හැම ඇකිලෙන්නයි යන්නේ. මේ වගේ ඒක නෙවෙයි ක්‍රීම් ගාලා අරගෙන යකලා තියන්නේ අන්තිම නැටේ තීන්තක් ගෙනල්ලා ගාලා ඔය මේ ඉන්නේ මුළු කොරියාවෙම තියෙන මේ වගේම හරි ගියේ නෑ දැන් මේ මේ මේ මේ ඩියුලක්ස් එකේ මේ තීන් තරම් ගිහිල්ලත් ගානවා
2: මම වචනක්වත් කතා කරේ නෑ
1: වචනයක්වත් කතා කරන්න බැරි වෙන්නේ මේ දීගෙන නෑ තේරෙන්නේ නැද්ද මේ ඒකනේ
2: හරි යන්න විෂන් කේ ආයකට
1: තාත්තා ගැස්ට් එක බලන්න ඕනේ පුතේ දරුවෙක් බිරිඳක් විදියට හස්බන්ඩ්ව පොඩ්ඩක් බලන්න හස්බන්ඩ් ළඟ අපිට ගෙනවා අපිත් හස්බන්ඩ් නනේ අපිට තියෙන ඔය පොදු ටිකක් බැලෙන්නේ නැහැනේ අපි යන. අපි හිතන ඒගොල්ලන්ට කරලා වෙලාවක් තිබ්බොත් බලන්න. ඒ වෙලාව කවදාවත් එන්නේ නැහැ. ඇස් දෙක පේන්නේ නැතුව යනකම් මේ වෙලාව වෙන්නේ. ඒ නිසා ඇස් දෙක පෙන්වන්න. එක්කන් ගිහිල්ලා චෙක් කරන්න. ප්‍රශ්නයක් නැත්තම්
2: සනසීමයි
1: කියලා කිව්ද? විෂන් කෑයන්.
2: අරවින්ද බාන මේක මැච් කරනවාද කියලා. දිස්නා මොනසිංහ පෝට් සිටි කොලඹෝ
1: ගැලපෙන්නේ. විස්තාමනසේක බෝගහවිල පාර බෝක්කුව යට
2: කිරිපිටිය
1: කොස්ගහට උණු වතුර දාපු හන්දිය කොට්ටා ඕ
2: මනේ මගේ කොහොම හරි මං ඒ ලයින් එකට එනවා විස්තාමනසේ
1: වාට ඇඩ්‍රස් එකනේ ඇඩ්‍රස් එකට ඔයාව ගැලපෙන්නේ
2: කොලඹෝ ශ්‍රී ලංකා
1: මේ තේරෙනා නේද
2: ඕ මයි ගොඩ්
1: මෙන්න මේ ගොරකසන්නේ ගිහලා ඔයා ගිහලා මේ මේ
2: පළපදියම් වෙන්න කලින් ගන්න
1: මේ ලංකාවේ මෙහෙව් ඇඩ්‍රස් එකක් ඔබට දෙපාරක් ගන්න බෑ ඔය ඇඩ්‍රස් එක තියෙන උතන්ට විතරයි.
2: හරිද?
1: ඕක අමුතු දිස්ත්‍රික්කයක්නේ. මේක මුළු ලෝකෙම හැගහගෙන ඉන්න තැනක්. ඔතන ඇඩ්‍රස් එකක් ගන්න අපි විතර නෙමෙයි ලෝකෙම ඉන්න මිනිස්සු try කරනවා.
2: ආ ඒකනේ.
1: ඔතන එනවා apartments සෑහෙන ප්‍රමාණයක් එනවා.
2: හරි.
1: හැබැයි වැඩේ තියෙන්නේ මේක announce කරපු ගමන් tag ගාලා prime pen නැතන්න ගත්ත හොඳම location එක දැන් ඉතින් කතා කරලා වැඩක් නැහැ. දැන් අපි ප්‍රයිම් එකට පැනලා තමයි අපි දැන් මේක ගන්න ඕනේ.
2: අපිට ඉස්සරහින් පේනවා ඉන්දියන් සාගරය. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා
1: ඉන්දියන් සාගරය මේ ඈත පේනවා.
2: Right.
1: එහෙම ඉන්දියන් සාගරය මෙහෙම මෙහෙම ඇවිල්ලා කැනල් එකක් හැදෙනවා. ඒ කැනල් එක යන්නේ අපේ ප්‍රයිම් එකේ අලුත හැදෙන මේක apartment complex එක ඉස්සරහින්.
2: හරි okay.
1: එහෙම වම් පැත්තට මෙහෙම එනවා කැලක්. මේක දෙකට බෙදලා යන්නේ.
2: Yes.
1: පාලම යටින්.
2: හරි.
1: පාලම තියෙන්නේ මේක මේ මේ ප්‍රයිම් එකේ අලුතෙන් හැදෙන port city ke hadena apartment complex ek issara
2: hari okay
1: wangata patte thinne marino ek etana ta okkoma ha rural neuda speed boats the luxury yachts okkoma eyo tika thamai thiyenne etana vena vibe ekak ehema vibe ekak thiyena vena tarak lankawai mata matak wenna ne
2: mata venice matak wenawa ehema katha karaddi
1: venice ge mokadda wala venice matak wenna kiyana godak ena me show ekak nawaththan venice matak wenna kiyala iwara karannako metane ge onne api venice ingama koena
2: ewat e wage ne
1: මගෙන් අහන්නේ මොකද්ද ඉතින්? වෙනිසි මොකද්ද මතක? වෙනිසි වෙලෙන්දද?
2: රයිට්.
1: දන්නේ තියව කියන්න එපා. දන්නේ තියව කියන්න වෙලාවක එක්කන් යන්නම් ඕනනම් කොහේ හරි එකට.
2: හරි හරි.
1: මොනවා හරි කටට එනවා කියලා මෙතන ඉඳන් බකමෝන වගේ මන් දිහා බලන් ඉන්නව වැරදුනාද? හරි ගියාද? මොනවා හරි එකක් දාලා බලනවා හරි ගියොත් එහෙමයි නැත්තම්. වෙනිසි මේ මොකද්ද වෙනිසි මොකක්ද? වෙනිසි වෙලෙන්දා. වෙනිසි වෙලෙන්දා. ඒක අදාල නැහැ මේකට.
2: හරිද? ලස්සනම ලස්සනයි.
1: ඒ තරම් වෝටර් බොඩිස් ගොඩක් හැමෝටම සෙට් වෙන විදිහට වෙන ලොකේෂන් එකක් පෝට් සිටි එක ඇතුලේ නැහැ.
2: හරි okay.
1: පෝට් සිටි ඇතුලේ නැහැ. එහෙනම් ඔබට ඕනේ ඒ ඇඩ්‍රස් එකයි ඒ ලක්ෂරි එකයි ඊට පස්සේ අර රියැලිටි කියන්නේ අර වෙන කාටවත් නැති තැනකයි මේක එහෙම එකක් නම් ඕනේ.
2: මෙන්න ප්ලේස් එක.
1: මේ නම්බර එක කතා කරන්නකො.
2: මේකට රින් එක.
1: කෝල් එකක්
2: දෙන්න. 0715.
1: ගොඩක් ඉන්න.
2: ඇයි?
1: ගොඩක් නැහැ. මොකද ඕකේ තියෙන සේරම apartments එක ලංකාවට හම්බෙන්නේ නැහැ. මම දන්න විදියට.
2: හරි okay.
1: එක කොටසක් තමයි දෙන්න. ඊතර කොටස කොහොමද යන්නේ අනිත් රටවල් වලට?
2: ඒ හින්දා ඉක්මන් කරන්න
1: අද මට ආරංචි වෙලා තියෙන විදියට එහෙමයි මම ඒක නිවැරදි කරන්න වැරදීමක් වුණා නම්.
2: හරි okay.
1: සේරම apartments එක අපිට ගන්න හම්බෙන්නේ
2: නැහැ. හැබැයි කොහොමුණත් ඉක්මන් වෙන එක හොඳයිනේ. ඉක්මනට වැඩේ කරගන්න. කතා කරන්න නේ. 0715242 242 prime group එකට call එකක් දෙන්න. 0715242 242 අපි පොඩි break එකක් කරන් යමු. දැන් 9:00 විනාඩි 38 දැන්.

0: ලයිෆ් ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
1: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය David Pilis E-Mobility වෙති 011-4700-550.
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
6: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
7: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
9: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම අමතන්න 0112-200-200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක මෝටරය ලීටර 35ක storage පහසුකම David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114-700-550 අමතන්න.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සංතයි.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය දැන් රටපුරා වේදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
9: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
10: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
12: සියත දිවයින.

0: ஐஸ்கிரீம் தான் சலாக்.
1: ஆ ஓ அப்படி கரெக்ட். ஐஸ்கிரீம் தான் சலாக்.
0: என்ன என்ன ஐஸ்கிரீம் கண்ண என்ன
1: என்ன හැබැයි දෙක දෙක කන්න එපා එකක් කාලා යන්න.
0: දෙක දෙක අපිට කන්න තියෙන.
1: තේනවා.
0: හරි.
1: එන්න එන්න ஐஸ்கிரீம் කන්න. මේ අපේ මේ පරිසරය ඇතුල් වෙන තැනම මුණු පිටි හරස් පාරේ.
0: හරි ඔකේ.
1: අපි චූටියට කරනවා ඒක. අපි ජොලියට කරන එකක් ඒක.
0: නිකන් මූණ වෙනස් කරලා දෙවෙනි පාරම මේව කරන්න එන්න එපා. අපිට ටග් ගාලා අපි දාලා තියෙන සිකියුරිටි සිස්ටම් එකක් අපිට අඳුර ගන්න පුළුවන්.
1: ඒ කියන්නේ අවිල්ල තම් ප්‍රින්ට් එක තියන්න ඕනේ. රෙජිස්ටර් වෙලා තමයි කන්න ඕනේ.
0: කන්න ඕනේ. එහෙම
1: කවුරුවත් එන්නේ ගන්න.
0: නැත්තම් අපි ඉන්නේ.
1: අපි වැඩ කීපයක් කතා කර හිටිය දැන් අපි අර ඇලුමික්ස් ගැන කතා කරද්දි දීර්ඝ කාලීනව ආයිත් පාරක් එකට යෙදෙන්න වෙලාවක් නැහැනේ අපිට.
0: Yes.
1: අපේ මේ day to day life එකේ කරන්න තියෙන වැඩ ටිකට හැමතිස්සෙම හිතන එකක් තමයි වෙලාවමදි කියලා. ඔය අතර තමයි ගෙවල් හදන්නේ. ඔය අතර තමයි වාහන ගන්න. ඔය අතර තමයි වහලවල් ගහන්නේ. ඒ වගේ දීර්ඝ කාලීන වැඩත් අපි කරනවා. තින්ත ගානේවා.
0: හරි.
1: දැන් තින්ත ගෑව වුණත් අපි අද ගානවා, හෙටත් ගානවා, ලබන සතියෙත් ගානවා. අපිට ඒවත් වෙලාව නැහැ.
0: Yes.
1: See, මේ හැම එකකම product එක ගැන ඔබට පොඩි අදහසක් හැම වෙලාවෙම තියෙන්න ඕනේ.
0: ඔයා කියන කල්පවැත්ම ගැන.
1: ඔබ මේ ලාභයට වඩා කල්පවත්ම කියන එකට මේ quantity over quality හොයන තැනට හිමීට ජීවිතේ කොහොම හරි shift කරගන්නකෝ.
0: හරි.
1: ඔය පොඩි discount කැලලකින් එවෙලෙපත් වෙලා එන නිකන් අර dopamine එක නෙමෙයි. දීර්ඝ කාලීනව ඔබට ජොලියක් දැනෙනවා හැම වෙලාවෙම. මම වෙලාවට කල්පනා කළා මෙහෙම කළේ කියලා. දැන් මගේ ගාව තියෙනවා. ගත්ත සපත්තු කුට්ටමක් තියෙනවා. දැන් පාවිච්චි කරලා තියෙනවා මං අවුරුදු 7කට වැඩිය. අදටත් එහෙමම තියෙනවා. මම කිසිම එක දැකලා ආපනාර හොඳ පර්චස් එකක් මං කරපු.
0: හරි ඔකේ.
1: බඩු හොඳයි. අදත් ස්ටයිල් එක තියෙනවා, අඩිය එහෙමම තියෙනවා.
0: හරි.
1: අන්න බඩු. ඒ වගේ තමයි දැන් වහලේ. වහලේ ගහගෙන වනවෙච්ච මිනිස්සු ගැන දුකයි. මමත් ඒ සෙට් එකේ ඉන්න
0: මිනිස්සු. මමත් ඉන්නවා එතන.
1: දැන් මම 17 කල්පනා කරා. දැන් මම මගේ දේ කියන්න. දැන් මම කල්පනා කරනවා වහලේ මගේ තියෙන parallel සිවිලිමක් තියෙන්නේ. ඒකේ damage වෙලා තියෙනවා. ඒකට ලී දාලා තියෙන්නේ. ලී තන සමහර ඒවා දිරලා සමහර වෙෙන් දැන් කුඩු වැටෙනවා. ඒවත් අභාවයට පත් වෙමින් යන්නේ.
0: හරි.
1: මම බාසුන්නෑ කෙනෙක් ගෙනල්ලා පෙන්නුවාම මට කිව්වා මහත්තයා මේකේ ලී කෑල්ලක් ගනවත් ඔයා හිතන්නේ

0: මොකද වහලවල් ගලෝපුහම
1: හරි
0: එහෙම මෙහෙන් බාලලී එලලී ඒවා මේ වහුවෙච්චේව
1: හරි
0: හරියට ශීර්ෂික ගහපු නැතිව ඒව අහුවෙන්න මහත්තයා වහලේ ගලවනකොට තමයි කිව්වා.
1: ඕකේ.
0: ආ මේ ටික බේරගෙන මේ ටික ගහන හැම එකක් නැහැ කිව්වා.
1: ඒක නදහස අයින් කරා.
0: වහලටම රෙඩි වෙන්න කිව්වා. මහත්තයාගේ වෙලාව හොඳ නම් ටිකක් ඉතුරු කරගන්න පුළුවන් කිව්වා. ඔන්න. ඒ තත්ත්වෙට වැටෙන්න ඕනද?
1: කොහමද ඔයාගේ වෙලාව හොඳයි? වැටෙන්න
0: ඕන නම් මගේ හොඳ වෙලාව නෙවෙයි. ඒ තත්ත්වෙට වැටෙන්න ඕන නම් එන්න. එන්න අපේ ගෙදර එන්නකෝ. අපේ ගෙදර වෙලා ඒ අපේ ගෙදර ඕගොල්ලෝ බාර ගන්න. අලුතෙන් හදන ගෙදර අපිට හදන්න. හරියට.
1: අලුතෙන් ගෙයක් හදනකොට මතක තියාගන්න ඔබ සිවිලිම සම්බන්ධයෙන් ගන්න තීරණය හරිම වැදගත්.
0: හරි. දැන් අලුත්ම මොඩර්න්ම එක තමයි මේ ස්ට්‍රිප් සීලින් එක ගහන එක.
1: හරි.
0: ලී පෙනුම තියෙන ලස්සන පටි වලින් පරාලවලට උඩින් වහලට සමාන්තරව ගහන. අපි ෆිනිෂින් සිවිලිම කියන්නේ ඕකට තමයි. නේ? පැරලල් කිව්වත්, ෆිනිෂින් කිව්වත්, ස්ට්‍රිප් සීලින් කිව්වත් ඕක තමයි.
1: හරි. ඕකේ.
0: සමහර අය මන් දන්නවා ඒත් ඉතින් අර පැරලල් ගහන්නේ නැතුව මේ බිත්ති මට්ටමට ලස්සනට ස්ට්‍රිප් සීලිම ගහන අයත් ඉන්නවා. ගහන විදිය මොනවා වුණත් ප්‍රොඩක්ට් එක ගැන කියන්නම්. මේක ලීය වගේ පෙනුම තිබුණාට ඔබ වුණත් අහුවෙනවා බලපු ගම. මේක ලී ආදේශකයක්. ලී වල තියෙන සියලුම දුර්වලතා අයින් කරපු. ලී වල දිරණ එක, ලී ඇද ගහන එක, ලී ඇඹරෙන එක, ලී වල පාට වෙනස් වෙන එක ඉඳලා කල්පවතින් නැතින ගුල්ලු ගහනවා නම් මනම් වේය කන ඒවා. ඒවා මොනක්වත් නැහැ. මේ ඒ ඔක්කොම ඉම්ප්‍රූව් වෙලා ඒ පැතිවලින් සියලුම වීක්නස් අතෑරලා හැදෙන ලී වලට හදලා දීපු ආදේශකය.
1: Color up.
0: කොස් පෙනුමට, තේක්ක පෙනුමට, බුරුම තේක්ක පෙනුමට,
1: මහෝගනි
0: පෙනුමට ඔය හතරෙන් තමයි දැනට තියෙන්නේ.
1: Right.
0: ඔබට ඔබේ ස්ට්‍රිප් සීලින් එක ගහ ගන්න පුළුවන්. මේක ගිනි ගන්නෑ. මේක හෝදන්න පුළුවන්. මේකට වතුර උරන්නේ
1: නෑ. Right. ඔක්කොම විසඳලා තියෙන්නේ නේ. නියමයි.
0: වහලෙත් එක්ක යනකොට ඒක බලන්න. එතකොට මේක හයි කරන්න ලේසි.
1: හරි.
0: දැන් බාසුන් නැහැලෙම මේවත් එක වැඩ කරන්න ආසයි. දඟලන්න ඕනේ නෑ. ඒකට මේකට පුරුද්දන්න. ඒකට මේ කැලණ එකක් තිබ්බම ටක් ගාලා සෙට්
1: වෙනවා. හරි ඔකේ.
0: මැග්නටික් වගේ ටක් ගාලා අර ටංග් ඇන් ග්‍රූ සිස්ටම් එකකින් කනෙක්ට් වෙනවා. අනිත් එක ඇද නෑනේ. ඇද ගහන්නේ නෑ කියලා කිව්වනේ මුලින්ම.
1: ඒ
0: ඇද නෑ. ඔබේ වහලේ ඇදයි නම් තමයි. ස්ට්‍රිප් සීලින් එක නම් ඇද වෙන්නේ නෑ කොහොමටත්.
1: ලස්සනම ලස්සනයි අනේ.
0: colorup.lk.com සයිට් එකේ විස්තර තියෙනවා. මෙන්න මේ නම්බරින් ඉතුරු විස්තර ගන්න පුළුවන් නේද මිස් මිස්කාව නම්බරේ.
1: Yes sir, definitely මට පුළුවන් නම්බර් එක දෙන්න 011157487738. මම ඊ කතා කරා මේ commercial bank එකට 13:16 කියන නම්බර් එකට කතා කරලා මම පොඩි chat එකක් දැම්මා. දැන් ඒගොල්ලන්ගේ ඊයේ දවසේ අපිට දැනගන්න ලැබුණා 11% දක්වා ඉහළ පොලියක් දෙනවා කියලා fixed deposit වලට. මම කෙලින්ම ඇහුවා. Hi, good morning. මට දැනගන්න පුළුවන් ද fixed deposit වලට ඔයගලගේ පොලිය කොයි වගේද කියලා? යකෝ 11% දක්වා ගන්න පුළුවන් මිස්. මම කිව්වා මට සාමාන්‍යයෙන් කෙටි කාලීනව තමයි මට මේ fixed deposit එක දාන්න ඕනේ. මම දවස් 100ක් 200ක් වගේ දාන්න මට පුළුවන්. Yes, of course මිස්. ඔයාට ඒක කරන්න පුළුවන්. සහ දීර්ඝ කාලීනවත් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් දවස් 300.
0: දැන් 11% දෙන්නේ කොච්චර කාලයකටද කියලා ඇහුවේ නැහැ.
1: ඒක අහන්න යනකොටම මට ඒක අහගන්න බැරුණා ඇත්ත වශයෙන්ම කිව්වොත්.
0: මොකද ඒක අහන්න යනකොට මොකද වටුනේ?
1: ඒ කියන්නේ ඒත් එක්ක ඉතින් වෙන වෙන දේවල් උත් කතා කරලා එහෙම වෙලා ඊට පස්සේ මට පොඩ්ඩක්
0: ඇත්ත වෙන දේවල් නෙමෙයි කතා කරගන්න පටන් ගත්ත දේ කතා කරන්නේ.
1: ඔව් ඉතින් එහෙම තමයි ඉතින් අපි අර ගොඩක් සුහදශීලීව කතා බහ කරා.
0: ඉතින් වැඩේ උන්නේ නැහැ කොහොම හරි.
1: නෑ දැන් වැඩේ කරගන්න අද මම යනවා.
0: සල්ලි දාන එක වෙන්නේ
1: නැත්නම්. නෑ අද මම යනවා commercial bank එකට. අද
0: යන්න ඕනේ නැහැ ඉතින් 13:16 අහගන්න පුළුවන් යන්න කලින්. ඉතින් එකපාරම ගිහිල්ලා කරගන්න එකනේ.
1: ඔව් ඉතින්
0: එහෙම ජීවිතේ
1: හැමෝම
0: අහන්න ඕනේ 111ක පොලිය හම්බෙන්නේ කොහොමද කියලා නේ අහන්න ඕනේ. 111ක් කියන්නේ මිනිස්සු ගත්ත සමහර ලෝන්ස් උත් තියෙනවා 9.5ට 10ට. ගත්ත ලෝන් තියෙනවනේ. ඉතින් තියෙන අතිරු සල්ලියක් දාලා 111 මේක ඩිපොසිට් එකක් දාන්නකෝ. මේකෙන් ඒක ගෙවල දානවා.
1: ඒකනේ අනේ.
0: ඒ ගෙවල දාලත් කීයක් හරි ඉතුරු
1: වෙනවා. Yes.
0: මොකද කියන්නේ?
1: මොකද කියන්නේ?
0: මොකද කියන්නේ? මේ හැමදාම මේ මේ මේ මේ අවුරුදු එන්නේ නැහැ හොඳේ.
1: ඔව් අවස්ථාව ලැබිලා
0: තියෙනවා. නත්තල් හැමදාම නැහැ. දැන් මේ නත්තල් වගේ සීන් එකක්
1: යන්නේ. හරි.
0: මේ හොඳම පොලියක් 111ක් දක්වා ඉහළ පොලියක්. ඒක ඔබ දාන කාලේ දාන ගානනුව වෙනස් වෙන්න ඕනේ. ඒකන දක්වා කියන වචනේ ඇවිල්ලා
1: තියෙනවා. Yes.
0: 105කට හෝ ඊට වැඩි මුදලකින් ඔබට මේක පටන් ගන්න පුළුවන්. හොඳම දේ මම කියන්නම්. මේ අපේ මේ කතා අහ ඉන්න වෙලාවකුත් නැහැ ඔබට. මේ 105ක් අතේ තියෙනවා නම් 13:16 කතා කරන්න. කතා කරලා අහන්න.
1: හරි.
0: 111 පොලිය ගන්න ඕනේ. කොහොමද ගන්න කියලා අහන්න.
1: Yes.
0: දැනට දාලා තියන්න. දැනට දාලා තියන්න. අතන මෙතන පොඩි ගණන් වලට දාපු fixed deposits වලින් ගලවලා හරි මේකට දාන්න. Fixed deposit. දැන් මේ ප්‍රතිපත්තිය වෙනස් වුණත්
1: හරි.
0: පොඩයින දවස් 500කට වැඩි දිගු කාලීන. ඕ! දිග දාන්න බලන්න.
1: 500 දෙනවනේ.
0: 500 කියන්නම නිකන් ගත්තොත් එහෙම අවුරුදු ගහම ආරක් විතර.
1: යා ඒකනේ.
0: පොඩ බලන්න.
1: හරි ඔකේ. හරි ඊළඟට මට ඔගලංගේ අර මාම කෙනෙක් හම්බුණා නේ අරවින්ද. එයා මට කියනවා මේ මොකක් හරි ත්‍රිවිලයක් ගන්න. මං කෝ හේ! පයස බැලුවේ නැහැ. සමා වෙන්න. මට කියනවා මොකක් පුතේ මම මේ මොකක් හරි ත්‍රි ගයේ. කතා කරන්න එපා මාමා. මොකක් හරි ත්‍රිවිල එකක් කතා කරන්න එපා.
0: අපේ නෑදෑයන්ට එහෙම කතා කරන්න
1: එපා. ජනප්‍රියම නිවේදකයාගේ මාමා නේද?
0: ඔව් ඒ ජනප්‍රියම නිවේදකයා නෙමෙයිනේ. ජනප්‍රියම නිවේදකයාගේ මාමා.
1: ඔය වගේ කතා සමාජගත කරනවද? ඔය මොකක් හරි ත්‍රිවිල් එකක් අරගෙන බෑ මාමා. ඔයා ගන්න ඕනි බජාජ් ත්‍රිවිල් එකක්.
0: දැන් ඕගොල්ලන්ට නම් මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න බෑනේ.
1: ඇයි ඔයා මේ?
0: මේ මාමට මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න පුළුවන්. ඔයා නිවැරදි කරපුව හොඳයි.
1: දැන් හෙට වෙසක්. ඇයි ඔයා මන්ට මෙහෙම කරන්නේ?
0: කොහොමද කරන්න ඕනේ නැත්තා?
1: මට ඇයිවට ආදරෙන් සලකන.
0: ඇයි මේ හොඳ වැඩිද?
1: මං යව නිවරදි කරා. ඊට පස්සේ මම කෙලින්ම යාව යව්වා බජාජ් ෂෝරූම් එකේකට. මං ගිහ ගිහිලා බලන්න මාමා.
0: මාමා අහනවා මාමා අපේ ඔය මාමා හරි ප්‍රශ්න අහනවා. මාමා ඇහුවනේ දැයි ඇයි ඇයි මොකද බජාජ් ත්‍රිවිල් එකක් අනිත්‍යව ගත්තාම ඇයි ඕගොල්ලන්ට අමාරුද කියලා ඇහුවේ නැද්ද?
1: මං ඇහුවා නගෙන් ඇහුවා. මං ඉතින් ඒවට අවශ්‍ය උත්තර දුන්නා. මං එයාට කිව්වා මාමා මේක ඇවිල්ලා 236 cc එන්ජින් එකක් තියෙන ත්‍රිවිල් එකක්. රයිට්? මේකේ පර්ෆෝමන්ස් වැඩි සහ ලුක් එක පිස්සු හැදෙනවා. ලස්සම ලස්සන ලුක් එකක් තියෙන ත්‍රිවිල්ලක්. ඊට පස්සේ මේකට යකිඩ පාඩුත් වැඩි කරලා ඊට පස්සේ ඩිජිටල් පැනල්
0: දොරවල් ගැන කියවෙන දොරවල් ගැන
1: කියවෙන එක තියෙනවා. රේඩියෝ එක තියෙනවා. කොහොම මාර සතුටක් ආව. එහෙනම් අපේ පුතාගේ මේ ෂෝ එක අහන්න පුළුවන් කියලා එහෙගිලා එයාට වෙනම එකක් ආව. මං කිව්වා මේ පුතාගේ විතරක්
0: නෙවෙයි
1: මමත් ඉන්නවා. මමත් ඉන්නවා. එහෙම කියලා මම ටැග් ගලෙත.
0: මමත් ඉන්නවා. මම අහන්නේ දා මිසුත් ඉන්නවා දා.
1: හේයි.
0: ඒයි මම මාත්ින්
1: රයිට් ඉතින් එහෙම ඔක්කොම විස්තර ටිකවා ඊට පස්සේ මෙයා පොඩ්ඩක් කල්පනා කරනවා
0: අපි අපේ මාමා එහෙම කියනවා
1: මොනවාද
0: මේ දැන් රේඩියෝ වල මූ කතා කරාට නාවර පෙරාගෙන මේ ජංගි කොටේ ගහගෙන හිටියේ මම තමයි ඔය ඉස්කෝලෙත් එක්කන් ගියේ නැත්තම් ඉස්කෝලේකටවත් දාන්න විදියට ඔන්නෝ තමයි නෑදෑයන්ගෙන් කරන්න බැරි කෑලි
1: ඕකව වඩාගෙන හිටියේ මේ අත්තල තමයි ඕක හැදුනේ එහෙම කියලා කියනවනේ නේද
0: ඔව්
1: විශේෂම කාරණාව තමයි ඔබ ඇයි බජාජ් ත්‍රිවිල් එකක් ගන්න ඕනි කවුද බලන්න බජාජ් ත්‍රිවිල් එක පිටිපස්සේ ඉන්නේ
0: කවුද පිටිපස්සේ ඉන්නේ
1: ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම
0: ඉතින් වෙන මිනිස්සෙක්ව දාගෙන යන විදියක් වෙන්නේ නැ නේද
1: නෑ මගේ පිටිපස්සේ සීට් එකේ නෙමෙයි ඒ ත්‍රිවිල් එක අපිට ගෙන්නලා දෙන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම මොකද අපි ගත්තෝ ජාලයක් විදියට ලොකුම ජාලේ තියෙන අය කතා දෙකක් නෑ ලොකුම ජාලේ තියෙන්නේ ඩේවිඩ් පීරිස් එකට 1400ක් විතරනේ
0: ජාලයටත් වඩා ලොකුයි එක.
1: Definitely.
0: සාල ජාලයක්.
1: ඉතින්
0: කීයක් තියෙනවද ඒගොල්ලන්ගේ
1: මේ? 1400කට
0: වැඩි. 1400කට වැඩි. නියෝජිතයෝ. කවුරු හරි ඉන්නව හැම වෙලාවෙම.
1: ආ ඒකනේ.
0: ඩේවිඩ් පීරිස් නියෝජිතයෙක් කිලෝමීටර 20 20ට ඉන්නවා. ඒ නිසා ආෆ්ටර් සේල් සර්විස් කියන බය වෙන්න එපා. වාහනයක් ගත්තට පස්සේ ගත්තා සල්ලි දුන්නා දැන් ඉවරයි. හැබැයි ඩේවිඩ් පීරිස්ේ ගනුදෙනුව එහෙම ඉවර කරන්න.
1: හරි ඔකේ.
0: ඒගොල්ලෝ හැම වෙලාවෙම කියනවා නෑ ඔයගොල්ලන්ට අපි ඕන වෙනවා. අපි ඔයගොල්ලන්ට පේන මානේ ඉන්නවා. අපි ඔබන පේනවා මගේ අත දිගු කළ හැකි හැම තැනකදී ඔබ ආයේ වෙන කැඩලක් මේකින්
1: කියන්නේ
0: අත දික් කරන සීමාව ඉන්නවා කියන සින්දුවක් තියෙනවා මොකද්ද
1: නරේ
0: එක එහෙම නැත්තම් ඒක තමයි මම මේ කිව්වේ
1: දුරින් සිට ඔබ දෙස බලන්න
0: ඒකත් හොඳයි නේද මගේ අත දිගු කළ හැකි හැම තැනකදී ඔබ අත මා දුරටින් තීවෙනවා කියලා හිතන්න එපා.
1: රයිට්. එහෙනම් හරිනේ මොකක් හරි ත්‍රිවිලක්?
0: රයිට්.
1: එහෙම කියන්න එපා.
0: මොකක් හරි ත්‍රිවිලක් ගන්නවා නම් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අවුරුදු 40කට වැඩි ලංකාවේ සර්විස් එකක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට එක කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. මිනිහෙක් දෙයක් කරන්න පුළුවන් ඇස් දෙක වහගෙන වැඩක් කරන්න පුළුවන් කියලා. මේ මිනිහා ඒ වැඩේ එක්ස්පර්ට්. ඩේවිඩ් පීරිස් කියන සමාගම ත්‍රිවිල එකක් ගැන කතා කරොත් බජාජ් ත්‍රිවිලකේ expert.
1: දැන් මම බලන්න ඕනි ග්‍රෑම් 400 කිරි පැකට් එකකින් කොච්චර තේ හදන්න පුළුවන්ද කියලා. මොකද මම හිතී ඉඳන් ඉන්නවා පියෝඩේල් කිරි තේ දන් සලාදෙන් පොඩියට. පොඩියට කරනවා ගෙවල් ගාව. කිරි පිටියේ අපේ පාර ළඟ පාර ඉස්සර බෝගාවිල පාර ළඟ පොඩියට කරන්න කියලා හිතාගෙන ඉන්න ආරවින්ද.
0: කිරි තේ දන් සලාද.
1: කිරි තේ ග්‍රෑම් 400 කොච්චරක් විතර හදන්න පුළුවන්ද සාමාන්‍යයෙන්? මේ කිරි තේ ඉන්න මං එක සර්ච් කරන chat gpt දාන ඔය ටිකක් පොඩක් පැල්වත්ත කිරි ගැන මතක් කරනවද
0: ඔක chat gpt දාගෙන හොයාගෙන නෙමෙයි කිරිතේ දන්සල පටන් ගන්නෙ
1: දැන් අදහස ආවේ දැන් මේ පැල්වත්ත දැක්ක ගමන් තමයි මට අදහස ආවේ යා ඒක කරන්න ඕනි කියලා how many wolf අනේ මොකද how many cups
0: how many wolf කියලා ගහන්නේ ඇයි කැලෑවෙනේ
1: ඉන්නේ. 3 bags full එක.

0: right. හොඳ හොඳ හරි හරි හරි එකාවේ නෑ
1: කොමිනි වුල්ෆ්ස්
0: හේකේ අපි පැල්වත් ගැන
1: කැලෑවේ නේ ඉන්නේ කැලෑවට තමයි දෙන්නේ
0: ඉතින් එහෙම තමයි එක එක පොඩි පොඩි දන්සල් කරනවා ඉතින් හෙට දවසේ ඉතින් ෂොක් ලංකාවේ මිනිස්සු
1: වාට එහෙම ඉතුරු ගමන් දන්සල් කරන්න බෑ ලියාපදිංචින්න ඕනවා දන්නවද ලංකාවේ දන්සල් මේ පාර 15,000ක් විතර ලියාපදිංචිලා තියෙනවා කියලා කියනවා
0: හරි
1: ලියාපදිංචින්න ඕනේ උයන්ද පිහෙල යව මේවා
0: ඔව් නේද
1: මාස් ප්‍රොඩක්ෂන් එකක් කරනකොට බහුතරයකට කන්න බොන්න දෙනකොට ඉතින් ඕගොල්ලෝ නම් දන්සලක් කරනකොට ඒ ගැන පොඩ්ඩක් හිතන්න නැත්තම් පින් කරන්න ගිහී ටීරියවල මේන්ටේන් කරලා තියෙන ක්වොලිටි එක ඒක විසිබල් ඕන වාහන ගැන මෙලෝ සංසාරයක් දන්න තිමිනුකුත් වාහන ඇතුළට ගිහින් ඉඳගත්තාම නේද
0: ඒක
1: නියමයට හදලා
0: තියෙනවා
1: එහෙමනේ අපිට දැන් ආ මේක හොඳට හදලා තියෙනවා නේ වාහනයක එක තියෙන්න ඕනේ
0: ඔව් මම බල්ල ප්‍රධානම කතම දොර වැහෙනකොට එන සද්දෙත් එක්ක
1: very luxury සද්දෙත් තාංගාලේ දුක් ගාල වැහෙන අර යුරෝපියන් වාහනවල වැහෙන සද්ද එනවා ඒගොල්ලන්ගේ හුඟක් වාහනවල
0: yes
1: වතේන
0: හරි okay
1: ඉතින් මම ඒක පොඩ්ඩක් experience කරලා ඇත්තටම shock ඉතින් මොකද කරන්නේ මේ තාමත් පරණ ගණන් වලට තොග තියනකන් දෙන්න පොරොන්දු වෙලා
0: තියෙනවා
1: කොළඹ හයිඩ් පාක් කෝනේ ඒගොල්ලන්ගේ main showroom නුවර කුරුණෑගල රත්නපුර මාතර පෙරඩුව කවුද ගෙන්නන්නේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් යුනිමෝ එන්ටර්ප්‍රයිසස් කාගේ සබ්සිඩියරි එකක්ද
0: යුනයිටඩ් මෝටර්ස්
1: දැන් ඔන්න කතාව පැහැදිලි
0: දැන් හිනාවක් ගියාම උන්ට නේ නියමයි
1: සුළුපටු පොරවල්ලා නෙමෙයි මේවා ගෙන්නන්නේ
0: ආ ඒකනේ
1: හොඳ සර්විස් එකක් ඕන වෙලාවක ඔෆර් කරන්න පුළුවන් ඔබේ වාහනේ සම්බන්ධයෙන් ඕන වෙලාවක වගකීම ගන්න පුළුවන් කම්පැනි එකකින් තමයි මේ ගෙන්නන්නේ තව මොනවද බලන් ඉන්නේ මේ ටික මොකද මොකද බලන්නේ මේ කියන්නේ මේ පරණ මිලට දෙන තොග ටික ඉවරුනාට පස්සේ අනේ
0: වහරි
1: මොකක් කරි කරලා දෙන්න වගේ කියන්නද බලන් ඉන්නේ 0111567570 කතා කරන්න වෙලාව ටයිම් ඉස් ටිකින් ටක්ක් ගාලා යනවා දන්න මිනිස්සු ගන්නවා මොකද දැන් කොහොමත් ඉස්සරහට වාහනවල ගාන අඩුවේ කියලා එකක් හිතන්න එපා මෙතනින් එහාට තියෙන වැඩේ එහා පැත්තට
0: හරි ඔකේ
1: මොකද වාහන ගන්නවට වඩා වාහන බල බල අත ගගා ඉන්න තමයි වෙන්නේ දැම්මම කරගන්න අපි කිව්වා මිලියන 8.25 ඉඳලා 16 මිලියන
0: 0.5 වෙනකම්
1: නේ මිලියන 16.5 දක්වා මොකද 16 මිලියන 500,000 වගේ නේද මට
0: කියන්නේ 1 බිලියන 2 බිලියන වගේ
1: 16 මිලියන 500,000යි අන්න එහෙම තමයි ඒ ක්‍රමයට කියන්නේ
0: ඕකේ 16 මිලියන 500,000 ඊට වඩා ලේසි නේ මිලියන 16.5
1: ඔව් නේද අපි කියනවනේ
0: ලක්ෂ 165යි හොඳටම ලේසි right එහෙනම් ඒ කතාවත් හරි ඊට පස්සේ අපි honor phones ගැන මතක් කරන්න ඕනේ මම normal මිනිස්සෙක් එක කතා කරනකොට බලනවා එයා පාවිච්චි කරන phone එක මොකක්ද කියලා හැබැයි කියන්න සතුටේ මට මේ පහුගිය දවස් ටිකේම මට notice වුණා honor x9d phone පාවිච්චි කරන කට්ටිය ඒ කියන්නේ මිනිස්සු දැන් දන්නවා මේ phone එකේ ඔක්කොම performance හොඳම features ඒවා ටික තියෙනවා
1: ලස්සන එක durability හොයනවා
0: yes definitely
1: ගොඩක් phones මිනිස්සුන්ට මාරු කරන්න වෙන්නේ එබැ මෙන්න මේ ඇතුලේ මොනාරි මේ මැෂින් වල ඩැවිලා නෙමෙයි වැටි ළමයි මාරු
0: කරන්නේ.
1: ඒ කියන්නේ අජූවයි ගෙනියන්න දැන් වීදුරු බිඳිලා ෆෝන් එක ඇඹිලා
0: රවුම් වෙලා
1: තැලිලා
0: හරි
1: රවුම් තැන් උල් වෙලා උල් තැන් රවුම් වෙලා ඉතින් ඒක දැන් මේසයක් උඩ තියන්න බෑ. සාක්කුවේ තියාගන්න බෑ වීදුරුව පැනලෙන්ද කාලිසම පැටලෙනවා ඒකේ.
0: අම්මෝ නේද?
1: අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එක ස්ක්‍රෝල් කරනවානේ. අර කැඩਿੱච්ච වීදුරුව වල කරන්න බෑ මේ හීනි වීදුරු වර වීදුරු වල හීනි ඇජස් තියෙනවා. මම කැබල තියෙනවා.
0: ඔව් කැබෙන්න පුළුවන් නේ.
1: ඔව්. මම උන්ටම තද වෙලා කරන වෙලාවක නම් සිංගාල යනවා. දවසක දෙකකට පස්සේ තමයි දන්නේ කැපිලත් කියලා. තේනවා. ඉතින් මේ මාර මටීරියල් එකක් පාවිච්චි කළාලු නෙමේ. ඔය ඔන X9D phone එක හදලා තියෙන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ secret එක.
0: හරි. ඔකේ. ඉතින් ඒ
1: phone හැමදේම ඒක විතරක් නෙමේ. ඒගොල්ලන්ගේ sound system එක improve කරා.
0: ආ yes.
1: sound system එක. screen size එක ලොකුයි.
0: බැටරියක
1: දැනට මේ රේන්ජ් එකේ තියෙන ෆෝන් එකකට ආපු පවර්ෆුල්ම බැටරි කැපැසිටි එක තියෙන්නේ Honor X9D ෆෝන් එකේ. ගෙවන්න ගන්න පුළුවන්. සිංගරකට ගිහිල්ලා වොරන්ටි හම්බෙනවා. සිංගරකට ගියොත්. ඒගොල්ලන්ගේ මලවි නියෝජිත වෙනවා. ඒගොල්ලෝ තේ විදිහටම ඔබට සපෝට් එක දෙනවා. එතකොට එකත් එක තෑගිත් මොනාද එකක් දුන්නා දැන් දෙනවද දන්නේ.
0: ඒක
1: තමයි තොග තියෙනකන් තමයි දුන්නේ අර ස්මාර්ට් වොච් එකක් එහෙම දුන්නනේ. ඒකත් එක්ක එක රුපියල් 25,000 කට වඩා ලස්සන වොච් එකක්. ඒ කාලේ කිව්වා ඉතින්.
0: ඔව් කොච්චර එක දිගට
1: නිකන් අහලා බලන්න ආවත් උරලෝසුනේ. මේ තාමාර වොච් එක දෙනවද? දෙන්නේ නැද්ද? එකක්වත් නැද්ද ඉතින්. එහෙමනේ අපි අහන්න.
0: හරි. එකක්වත් නැද්ද. එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක එක

0: කොහොමද දෙන්නෙත් නෑ කියලා සමහරවිට කරගෙන තිර දිනවා. කොහම වුණත් මේ ෆෝන් එක වාසි. ගාන පැත්තෙනොත් වාසි, ලස්සනත් වාසි, පැවැත්මත් වාසි. හොඳ ෆෝන් එකක්. එහෙනම් අපේ වැඩේ එච්චරයි.
1: හා රයිට්. එහෙනම් හෙට ලස්සන දවසක් නේද?
0: ඉතින් මේ පින්දාන් එහෙම කරගන්න. වනක් භාවනාවක් ඉතින් ඉඳහිට කරන එකෙත් පොඩි ගතියක් තියෙනවා. අඩුම තරමේ ඔය මොකක් හරි යන channel එක අපෙත් යනවා. මේ
1: බණ කතාවක් අහන්න නේද?
0: ඔව්. හැබැයි බණ අහන්න. නිකම් මේ ජනප්‍රිය බණ නෙවෙයි.
1: ඔව් ඔව්.
0: නිකම් මේ අපේ රටේ ගෑනු අඳින විදිය, පිරිමි හැසිරෙන විදිය අහලා වැඩක් නැහැ. නිවනට යන මග කියන ස්වාමීන් වහන්සේලා ඉන්නව අදටත්. ඒ පාරෙන් බණ අහගන්න. ඒ පාර අහගන්න. අර ගෑනු අඳින විදිය, පිරිමි හැසිරෙන විදිය නම් අපිට බලපුවහම තේරුම් ගන්න කවුරුත් බණට කියන්න ඕනේ නැහැ නේද?
1: ඒක විහිළු කතානේ.
0: මේ සමාජයේ තියෙන මේ ප්‍රශ්න අපි දන්නවා. අපිට මේ ඒ ටික අතහැරලා දාලා යන විදිය කියන අය තාම ඉන්නවා. ඒක ඔබය හිතන තරම් අමාරු එකක් නෙවෙයි. ගොඩක් අයට හිතෙනවා මේ ධර්මය අමාරුයි, චතුරාර්ය සත්‍ය කියලා එහෙම එක පාට මෙතනින් අල්ල ගන්න එපා. ශ්‍රද්ධාව ඇති කරගන්න.
1: හරි.
0: යන්න හිතෙනවා පාරේ එතකොට.
1: ටික ටික යමු අපි නේද?
0: ඔව්. ඒවත් බලන්න.
1: හරි ඔකේ.
0: අපි ස්වාමින් වහන්සේලා තිල්ලන්නේ ඒ වර්ගයෙන් ධර්මය දේශනා කරන්න ඔయిత වඩා මිනිස්සු එකතු වෙනවා. නේද?
1: අනිවාර්යෙන්.
0: නේද? මේ සබ්බං පාහය ගමනීය. මොකද දවසක මේ සියල්ල හැරදා යා යුතු. ඔබට සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි සමු ගන්නවා සඳු දහම් වෙමු. මම අරවින්ද.
1: මම ආශාරයා.

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුවීනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා. ලව්ලි, ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්සප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්සප් කරන්න.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන

0: பாட்டி முரேஸ் ஸ்பைடர் மச்சம் அது கிட்ட ரைஸ் குரானா
1: சியதா திவைனா புரா
2: உதேதாய வினாடி 15යි දැන්
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: क्या था टॉप स्टोरी
1: अलस कमी समिंत नम तीमाक බත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හඳුන්වා දී ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වව විසින් දැනුවත් කිරීම සිදු කරන බවට වාර්තා වී ඇතැයි එම කොමිසම පවසනවා. කොමිසම සමග සම්බන්ධයක් නොමැති බාහිර පාර්ශ්වයක් විසින් එම දැනුවත් කිරීම සිදු කරන බවයි අලස් කොමිසම සඳහන් කළේ. එම දැනුවත් කිරීමේ වැඩසටහන් වලදී නිවැරදි නොවන තොරතුරු සහ නිවැරදි නොවන ක්‍රමවේදයන් සන්නිවේදනය කර ඇති බව අනාවරණය වුණා. මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය පිළිබඳ ගැටලුවක් ඇත්නම් 0.76711954 සහ 0.112.58.72.87 දුරකථන අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බවයි කොමිසම ප්‍රකාශ කළේ. දැන් තවත් දේශීය පුවතක්. වෙසක් පොහොය දිනය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව දන්සල් 600ක් පමණ පැවැත්වෙන බව කොළඹ මහනගර සභාව පවසනවා. කොළඹ මහනගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශ ආශ්‍රිතව තොරණ 10ක් පැවැත්වීමට නියමිතයි. තොටළඟ, කොස්ගස්හන්දිය, පිටකොටුව, දෙමටගොඩ, කොළපිටිය ප්‍රදේශ ආශ්‍රිතව තොරණ පැවැත්වෙන බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ. කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන වෙසක් කලාප දෙකක් ක්‍රියාත්මකයි. බුද්ධරශ්මි වෙසක් කලාපය සහ බෞද්ධාලෝක වෙසක් කලාපය ඒ අතරට අයත්. ජනාධිපති ලේකම් කාර්යාලය අනුග්‍රහයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශ්‍රිතව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපය හෙට ආරම්භ කිරීමට නියමිතයි.
2: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත් නිර්වාණ සුවය ලබන්න මේ ලෝකේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝක ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද, හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහෝදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න, සියත අහන්න.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
3: වාහන වල සහ රත්රන් වලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩි වෙච්ච මිලට මිල නලවා ගත්තොත් මිල අඩු වුණොත් නැගීම හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකු පදික දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂියෝ එක 50 40 කරලා තියෙනවා. රත්රන් වලට 70 දක්වා ගන්න පුළුවන්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ ස්වර්ණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0112 753 44 07.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
10: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
9: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
11: සොත්මහල් ජුවලස්සිකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
10: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
11: RG හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
12: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස 5ට.
13: Powered by Bid to Win.
14: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
15: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
14: මට පාවයාව.
15: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
14: අන්නා, කලින් කියන්නේ පැයි.
12: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
14: අහන්න හවස 2ට සතිය දවස්වල.
16: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
20: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
21: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB minus stable outlook.
12: 98.2 98.4 සියත.

0: Menna mepei Krészi vendészi ottua.
1: උදේ 10 විනාඩි 45යි දැන් වෙලාව. මොකද කියන්නේ ජුනි මාසෙට යනකොට රත්තරම් බ්‍රේස්ලට් එකක් අතේ දාගෙන යන්න. ඒකත් නිකම්ම නිකන් රත්තරම් බ්‍රේස්ලට් එකක් නෙවෙයි. ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 රත්තරන් වලින් හදපු රුපියල් 150,000ක් වටින රත්තරම් බ්‍රේස්ලට් එකක්. දැන් ඉතින් 150,000ක් වුණාට ඔබ ගන්න ඕනේ ගන්නවද? නෑ. ක්‍රේසි බෙන්දේසෙන් ඔබට පුළුවන් අදවස 6 මාර වෙනකොට ඔබ කැමතිම අඩුම ගානට මේක දිනා ගන්න. එනම් ඉක්මනටම ක්‍රේසි වෙන්දේසියට ඔබ රෙජිස්ටර් වෙන්න ඕන RG histana KW කියලා ටයිප් කරන්නේ මැසේජ් එක 3947ට SMS කරන්න. ඊට පස්සේ ඔබට තියෙන්නේ ඔබේම කියලා යුනික් බිඩ් එකක් හදාගන්න. ඒකට කරන්න තියෙන ඉක්මනට දිගට ලන්සු තියන්න. හරිද? KW histana කඩුම ලන්සුව ටයිප් කරන්න 3947ට ඒ මැසේජ් එකත් SMS කරන්න ඕන. හවස 5 ඉඳන් රවිෂ්ක එක්ක සැන්ඩේන ඔබට වැඩේට උදව් කරන්න. මම මතක් කරන්නම් මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක තියෙන්නේ කොතනද කියලා. රුපියල් 1,44 අගයක තමයි මේ වෙද්දි බිට් රේන්ජ් එක තියෙන්නේ. හරියටම හවස 6 මාර වෙද්දි අපි කියනවා කවුද මේ රත්තරම් බ්‍රේස්ලට් එකේ ජයග්‍රාහකයා කියලා.
0: ෆියතර් ක්‍රේසි වෙන්දේසි අවවාදයයි තදින් නැබැවෙන සුළු මේකේ මේකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න තිරසාර අනාගතයකට ශක්තිමත් මුල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
5: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලර් සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි වෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: CDB රන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
7: සැන්ඩි ඕන සතෙක් ඕන මිනිස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනි. ඒ මිනිස්සු කැමති නිදහසේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
9: සියත දිවයි

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: අලියා තුන් වෙනුවෙන් රක්ෂිතයක්. කැකිරාව අලියා වැටුණු වැව වනාන්තරය අලියා තුන් වෙනුවෙන් රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. ලබන පස්වනදාට යෙදෙන ලෝක පරිසර දිනයේදී එය ප්‍රකාශයට පත් කරන බවයි පරිසර අමාත්‍ය ධම්මික පටබැදි සඳහන් කළේ. අලියා තුන් සහ වනසතුන්ගේ භූමි රැකීම වෙනුවෙන් සිදු කරන වනස්පති ජාතික වැඩසටහන යටතේ එය සිදු කරනු ඇති. අලියා වැටුණු වැව රක්ෂිත වනාන්තරයට අයත් භූමි ප්‍රමාණය හෙක්ටයාර 69.27. මේ අතර මෙම වසරේ ගත වූ කාලය තුළ අලි මරණ 128ක් සිදුව තිබෙනවා. දැන් තවත් දේශීය පොතක්. වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචි කිරීම අදින් අවසන් වීමට නියමිතයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සදහන් කළේ ඊයේ දිනය වන විට දිවයින පුරා දන්සැල් 6000ක් ලියාපදිංචි වී ඇති බවයි. අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වීමකින් තොරව ලබා දෙන දන්සැල් අත්හිටු වීමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සදහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි.
2: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩුව ඔබටමයි. මොකද පින්වත්නි, නිර්වාණ සුවය ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් විසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි.

0: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකන්න ලස්සනම ගෑනු ළමය කවුද?
1: සැන්ඩි, ආස්ටෝර්වියෝ, මාර්ෂි, විශ්මි.
0: මට පෝයාව
1: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
0: අන්නා කලින් කියන්න එපැයි.
2: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
3: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස් වල.
4: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
5: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
4: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
6: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
5: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
2: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට.
7: Powered by Bid to Win.
8: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ 9 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
14: ආදි මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
2: සියත දෙවයින

උදේ 11 විනාඩි 29යි දැන් වෙලාව. අන්තිම මොහොතේද වෙසක්කේකට ලෑස්ති වෙන්නේ? තාම ගෙදර කූඩුවක්වත් දැම්මේ නැද්ද? එහෙනම් හවසට ඕෆ් වෙලා එද්දී තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගිහින් එමු. එතන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. වෙසක් සැරසිලි තියෙනවා, ඒ වගේම අටපිරිකර, පූජා භාණ්ඩ වගේ දේවල් ඔබ ගන්න හොයනවා නම් ඔන්න ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම සුදු ඇඳුම් ගැන වැඩිපුර කතා වෙන දවස් ටිකනේ මේ එන්නේ. ප්‍රීමියම් වයිට් කලෙක්ෂන් එකක් දීලා තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ. මේ රේන්ජ් එක ක්ලාසික් ආ. ඔබට ගිහින් බැලුවොත් ෂා මේක නම් මරු කියලා හිතන ගානට ඔන්න දීලා තිනවා. සුදු ඇඳුම් වල එච්චර ලොකු රේන්ජ් එකක් මම මීට කලින් දැකලා නැහැ. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් ඔන්න වැඩේ කරලා තිනවා. යනනම් ඔබට පුළුවන් කිරිබත් කුඩු, නිට්ටබුව, ඡායල කුරුණෑගල මහනුවර ශාඛාවන් වලට යන්න. නැත්නම් www.thilakawardhana.com වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔඩක ප්ලේස් කරන්න පුළුවන් ලංකාවේ ඕනම තැනකට. ඔබ ඉන්නේ කොළඹ කිරිබත් ගොඩවට නම් ඔබ ඔඩක දාලා පැය 3ක් ඇතුළත ඔබට ඕඩක ගෙනල්ලා දෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ ඩිලිවරි ටීම් එක ලෑස්තිලා ඉන්නවා. එහෙනම් වෙසක්කේකට කලින් දැන් දවසක් තියෙනවානේ. අද දවසේ ටික් කරගන්න කොහොමරි. ලයිෆ් ස්ටෝර් එකට ගියොත් අර කලින් කිව්වාගේ වෙසක් සැරසිලි ටිකක් ඔබට අරගෙනම එන්න පුළුවන්කම තියෙනවා. තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා කිරිබත්කොට මහනුවර, නිට්ටපෝ, ඡායල කුරුණෑගල කියන ප්‍රදේශවල.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 වෙනිදා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
3: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
4: හිනා වෙන්න මෙන්න වෙලාව.
5: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ.
6: හරි.
5: අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
7: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
8: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් වෙතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.

0: ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සෝ තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
1: Theater Crazy Vendesi at the Havasa Pahata.
3: Powered by Bid to Win.
4: Loki, Pani, Kohi, Ho, Friday, Vana, Listen, See you tomorrow.
5: Anuwatai, Dashma Deken, Anuwatai, Dashma Hataren.
6: Ahanda Sikurata, Siyata Sikurata,
5: Siyata Divaina Pura.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: දැන් වෝක්චුවලස් වෙති වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න. මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 414 414 කොන්දේසි සහිතයි වෝක්චුවලස් සමදා ඔබ සමගයි
7: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙත NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011 732 1000 NIBM the city university the place to be
8: iturum ginumakata 7% dakwa ikala poliyak athulu puduma hitena vaasi ekka lb premier savings ituru karana puduma hata amatanna 011 221 200 fitch ratings a-lka outlook stable liyapadinchi moolya samagamaki
9: ඒ සතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩ්ලක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
10: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉති ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
6: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
11: සියත ක්‍රේසි වෙන්දේසි.
6: අද හවස 5ට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
6: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී 98.2 98.4 සියත

0: සේතාංගින දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඩොලරය යළි ඉහළට. අමරිකාවෙන් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟාවේ. කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්. දන්සැල් පරීක්ෂාව ඇරඹේ. ගාසා තීරය ගැන ඊශ්‍රායල් අගමැතිගෙන් නියෝගයක්.
0: දේශීය සියත. Local news on සියත.
1: කළුගඟ ආශ්‍රිතව කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. ඒ එම ගංගාවල ඉහළ දහරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය සහ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුද විවෘත කර ඇති බැවින්. ඉදිරිපැය 48 තුළ බුලත්සිංහල, මදුරාවෙල හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටහස්වල පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි. ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකි. ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වෙසක් පොහොය වෙනුවෙන් දිවයිනපුරා දන්සැල් 15,522ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. කොළඹ නගරය ආශ්‍රිතව සංවිධාන කර ඇති දන්සැල් සංඛ්‍යාව 600ක්. කොළඹ මහනගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශ ආශ්‍රිතව තොරණ 10ක් පැවැත්වීමට නියමිතයි. තොටළඟ, කොස්ගස් හන්දිය, පිටකොටුව, දෙමටගොඩ, කොල්ලුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව තොරණ පැවැත්වෙන බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ. කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන වෙසක් කලාප දෙකක් ක්‍රියාත්මකයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපය හෙට ආරම්භ කිරීමට නියමිතයි. ලබන මස පළමුවනදා දක්වා දර්ශනීය පහන් කූඩු, වෙසක් තොරණ, දන්සැල් ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්. මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල සඳහන් කළේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එම ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක බවයි.
2: දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අපි විශේෂිත වූ ආරක්ෂිත සැලසුමක්, ඒ වගේම රථවාහන සැලසුමක් මේ වන විට සූදානම්. මෙවරත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා, මේ සෑම පූජනීය ස්ථානයක්ම විශේෂයෙන්ම දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව සිවිල් ඇඳුමින් හැඳගත් පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාවට අපි ඉන්නවා. විශේෂයෙන් පීඩාකාරී යම්කිසි කෙනෙක් යම්කිසි කරුණක් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නම් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට මෙවරද ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක.
1: වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන්පතිරණ සඳහන් කළේ දන්සැල් ලබාදීමේදී දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි. සිසිල් බීම දන්සැල් ලබාදීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන බවද වෛද්‍යවරයා සඳහන් කළා.
3: දන්සැල් මනා සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වලින් යුක්තව විශේෂයෙන් පවත්වන්න ඕන. මොකද දැන් මේ දවස්වල අපි දන්නවා මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් ලංකාවේ තියෙනවා. එතකොට ඒක තියෙන්නේ විශේෂයෙන් ආහාර හා ජලය මගින් මේ රෝගය බෝ වෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා මෙවර දන්සැල් වලදී සිසිල් බීම ලබා දීම ක්‍රම අවම කරන්න කියලා. අපි ඒක පැහැදිලිවම කියන්න ඕන, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිම තහනමක් පනවලා නැහැ. නමුත් අපි කාරුණික ඉල්ලීමක් කරනවා සියලුම දන්සැල් සංවිධායක මහත්ම මහත්මීන්ගෙන් කරුණා කරලා සිසිල් බීම ලබා දෙන එකෙන් වලකින්න.
1: අමරිකාවේ සිට WTI බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟා වී තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත කලාපයකින් ශ්‍රී ලංකාවට බොරතෙල් නෞකාවක් පැමිණි පළමු අවස්ථාව මේ බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: ඊයේ දිනේදී ලංකාවට WTI කියන බොරතෙල් වර්ගයට අයත් නෞකාවක් පැමිණියා මෙට්‍රික් ටොන් 89,000 සමග. මුල්ම වරට තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිට වෙනත් ස්ථානයක යන මැද පෙරදිගෙන් පිට වෙනත් ස්ථානයකින් අපි බොරුතෙල් නෞකාවක් ගෙන්න ගත්තේ. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මැද පෙරදිගෙන් ලබා ගන්න මර්බන් කියන බොරුතෙල් වර්ගයට අමතරව වෙනත් බොරුතෙල් වර්ග ලංකාවට ලබා ගැනීමේ හැකියාව උදා වුණා. ඒ වගේම මේ මාසේ අග, ඒ කියන්නේ 31 වෙනි දින වන විට නැවතත් ලංකාවට මර්බන් වර්ගයේ බොරුතෙල් නෞකාව පැමිණෙනවා මෙට්‍රික් ටන 95000ක් සමග. එය පැමිණෙන්නේ එක්සත් අරාබි එමිරාජයේ සිට. ඒ අනුව ගත්තහම ලංකාවට 7 මාසේ අග වෙනකම්ම මේනකොට ලංකාව තුල තෙල් තියෙනවා. 8 මාසේ අග වෙනකම්ම අවශ්‍ය කරන සියලුම නෞකාවන් මේ වෙනකොට පෙළ ගස්සලා ඉවර වෙලා තියෙනවා.
1: සැප්තැම්බර් මාසයේ වනතෙක් ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදු නොවන බවයි කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසුවේ.
4: පැහැදිලිවම කියන්න පුළුවන් මිල අඩුවීමක් වෙන්නේ නැහැ කිසිසේත්ම. මේ මාසයේ හෝ ඊළඟ මාසේ බොහෝ දුරට සැප්තැම්බර් විතර වෙනකන් මිලේ අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. වැඩිවීමක් තියනවාද කියන එක මේ වෙනකොට අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක අධ්‍යයනය කරමින් ඉන්නේ. අද හවස් වෙලින් තමයි ලෝක වෙළඳපොලේ මිල ප්‍රකාශයට පත් කරන්නේ. ඒ මිලත් බලලා 31 වෙනිදා තමයි අපි 31 වෙනිදා තමයි සාමාන්‍ය විදිහට මිල ප්‍රකාශයට පත් කරන්නේ. හැබැයි මේ සැරේ 31 වෙනිදා ඉරිදා දිනයක් යන හින්දා අද හවස වෙද්දි ලෝක වෙළඳපොලේ තෙල් මිල කොහොමද කියන එක ප්‍රකාශයට පත් වෙනවා අද දවසට අනුව. ඒ සියල්ල බලලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. පැහැදිලිවම මිල අඩුවීමක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ ගානටම තියෙනවද සුළු වැඩිවීමක් වෙනවද කියන එක තමයි අධ්‍යයනය කරන්න ඕන. හැබැයි පැහැදිලිවම විශාල වැඩිවීමක් නම් එන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරන්න ඕනේ නැහැ.
1: වෙසක් සතියේදී QR ක්‍රමවේදයේ වෙනසක් සිදු නොකරන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. අමරිකා ඩොලරයක අගය අද යළි ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයේ විකිණුම අගය අද සටහන් වුණේ රුපියල් 334.24ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 324.145ක් ලෙස දැක්වුණා. මෙරට 3% ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සඳහන් කළේ රජයේ අපේක්ෂිත 5% ආර්ථික වර්ධන වේගය සඳහා නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.
5: ආර්ථික කටයුතු පුළුල් වෙන්න නම් නිෂ්පාදනය කොහෙන් හරි අපි ආරම්භ කරන්න ඕන. මේක පුළුල් වෙන වැඩපිළිවෙල. එතකොට දැන් එහෙම පුළුල් වෙන වැඩපිළිවෙලක් අපි පෞද්ගලික අංශයෙන් එකපාරම හිතාමතා ඇති කරන්නේ නැහැ. පෞද්ගලික අංශයෙන් සාමාන්‍යයෙන් කරන්නේ ආර්ථිකය දිහා බලාගෙන ඉන්න. හොඳ කාලයක් වෙනකොට ඒගොල්ලෝ තමන්ගේ මුදල් ආයෝජනය කරනවා. නරක කාලයක් වෙනකොට තමන්ගේ මුදල් ඒකෙන් අයින් කරනවා. පුළුවන් තරම් අයින් කරගන්න. එතකොට මේ අවස්ථාවේදී ආර්ථික වර්ධනය වැඩි කරන්න නම් රජයට විශාල වගකීමක් පැවරෙන තමන්ගේ ආයෝජන වියදම් වැඩි කරලා අලුත් ආයෝජන අවස්ථා ඇති කරලා ව්‍යාපෘති නිර්මාණය කරලා ඒ තුළින් යම්කිසි ජනනයක් ජවයක් ආර්ථිකයට දෙන්න.
1: මෙම වසරේ ආර්ථික වර්ධනය 3% වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා. එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝචියෝ සඳහන් කළේ මහ බැංකුවසේ මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යන බවයි. මෙරට ප්‍රතිපත්ති පොලි අනුපාත 5% උද්ධමන ඉලක්කය අනුව පවත්වාගෙන යන බවයි ඔහු සඳහන් කළේ. රට තුල ක්‍රියාත්මක හදිසි අවස්ථා තත්ත්වය වරින් වර දීර්ඝ කිරීමට නීතිමය බාධාවක් නොමැති බව නීතිවේදීන් පවසනවා. මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හිවා සඳහන් කළේ හදිසි අවස්ථාව දීර්ඝ කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා සතු බවයි.
6: රජයකට පුළුවන් 1950 පාදන ආරක්ෂක පනතේ 5 වගන්තිය සහ 7 වගන්තිය ගත්තාම අදිස්ති අවස්ථාවක් ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිතුමාට තියෙනවා. ඒතකොට විධායක ජනාධිපතිතුමා තමයි මේ තීරණය ගන්නෙ. රටට අදිස්ති අවස්ථාව එහෙම ප්‍රකාශ කරාට පස්සේ මේක පාර්ලිමේන්තුවට යනවා. පාර්ලිමේන්තුවටල්ල තමයි වාද විවාද වෙලා ඊට පස්සේ මතකින් සම්මත කරන්නේ. හැබැයි කිසිම අවස්ථාවක ඉක්කර කර යන්න බෑ කියලා කියන්න බෑ.
1: රට තුල දැනට ක්‍රියාත්මක මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසකින් දීර්ඝ කරනු ලැබුවා. ජනාධිපති අනුර කුමාර් දිසානායකගේ උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය ඊරාත්‍රියේ නිකුත් කරනු ලැබුවේ ජනාධිපති ලේකම්වරයා විසින්. ඒ යටතේ විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය, ප්‍රවාහන සේවා, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පාලන, බැංකු, ජල සම්පාදන, රාජ්‍ය මුද්‍රණාලය හා මාධ්‍ය ඇතුළු සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්වනු ඇති. දිට්වා සුලිකුණාටුවත් සමග රට තුළ පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර් දිසානායක විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ නොවැම්බර් මස 28 වනදායි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ විපක්ෂය මර්ධනය කිරීමේ අරමුණින් ආණ්ඩුව හදිසි අවස්ථාව දීර්ඝ කරන බවයි.
7: අද වන විට මේ රටේ හදිසි සත්‍යයක් ප්‍රකාශයට පත් කරන්න හෝ දීර්ඝ කරන්න රටේ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මතකයි ඔක ඉස්සෙල්ලාම රාජ්‍ය සත්‍ය ප්‍රකාශයට පත් කරේ දිට්වාස් සුලිකුණාටුව කාලේ. දැන් ඒව සියල්ල අවසානයි. දැන් තියෙන රටේ ආර්ථික ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්න රාජ්‍ය සත්‍යයක් ඕනේ නැහැ. අද දන්නවා රජයට විරුද්ධව ජනතාව දැන් නැගීත්ම කාලය ඇවිල්ලා තියෙනවා. විපක්ෂය මර්ධනය කරන්නයි ආණ්ඩුවත් මේ කාරණේ කරන්නේ. ඒ වගේම අද රජයේ හොරකම් හෙළි වෙනකොට, රජයේ වංචාවන් හෙළි වෙනකොට, රජයේ බොරුව හෙළි වෙනකොට රජය ගිනියන්න බැරි තත්ත්වයක් එනකොට අදිසි තත්ත්වය ප්‍රකාශයටපත් කළා. ඒ අනුව විපක්ෂය මර්ධනය කරන්න යන තමයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ.
1: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ ඇතැම් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීමෙන් පසු එම සේවාවන් ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට රජය බැඳී සිටින බවයි.
8: පවතින ආණ්ඩුව විසින් මෙවන් චක්‍රලේඛයක් නිකුත් කරන්නේ එතෙන්දී ඕනෑම මොහොතක ඕනෑම රජයක් ජනාධිපතිවරයා හෝ අදාළ විශේෂ භාරමතිවරයා කවුද කියන එක අදාළ නැහැ. ඕනෑම රජයක් අනිත් පැත්තෙන් බැඳිලා ඉන්නවා. ඒ කියන සේවාවන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික කරුණු කාරණා සහ පසුබිම සකස් කරන්න, සෞඛ්‍ය පද්ධතියකට අවශ්‍ය ඖෂධ ටික දෙන්න, අවශ්‍ය ආරක්ෂාව සපයන්න, අවශ්‍ය මූලික පහසුකම් ටික දෙන්න, වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැකගන්නටලු කරුණු කාරණා ගණනාවක් එතෙන්දී තියෙනවා. ඒතර මේ මොහොතේ අපිට ගැටලුවක් තියෙනවා. ඒ කරුණ ඒ ආකාරයෙන්ම පාර්ශවෙන් ඉෂ්ට වෙනවද කියන කාරණය. අනිත් පැත්තෙන් කොයි හරි මොහොතක ආණ්ඩුව හෝ පවතින ඕනෑම රජයක් උත්සාහ කරනවා නම් මේ අත්‍යවශ්‍ය සේවාට ඇසට නිවේදනය හෝ ඒවා හදිසි නීති හෝ ඒවා භාවිතා කරලා වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තීය සමිති මර්ධනය කරන්න, පාගන්න සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරන සටන් මර්ධනය කරන්න හේතුව තමයි ගැටලුව මතුවෙන්නේ.
1: අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවන්හි සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී ඇති බව සයිබ ආරක්ෂණ විශේෂඥයන් පවසනවා. සයිබ ආරක්ෂණය සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් නොවීම මීට හේතුව බවයි සයිබ ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පැවසුවේ.
9: අපි දකිනවා එන්න එන්න යම් යම් ස්ථානවල ශේත්‍රවල දැන් ඩිජිටල් පද්ධති එන්න එන්න පාවිච්චි කරන, විශේෂම බැංකු කටයුතු කිරීම සහ ඒ වගේ ශේත්‍ර ඔස්සේ අපි දැකලා තියෙනවා ඩිජිටල් පද්ධති පාවිච්චි කරන්න ඒගොල්ලොන්ගේ කස්ටමර්ස්ලට උගන්වනවා සහ ඒගොල්ලොන්ගේ කස්ටමර්ස්ලා යොමු කරනවා ඒකට. ඉතින් ඒකින්ද මිනිස්සුන්ගේ සයිබර් ආරක්ෂණය පිළිබඳ තියෙන දැනුමෙත් පොඩි අඩුපාඩුවක් තියෙනවා. නමුත් ඒ ඔස්සේ අපි දකිනවා සයිබර් අපරාධ වලට හසු වෙන්න තියෙන ඉඩකඩ වැඩි වීම. ඒ ප්‍රධාන කාරණාව. දෙවෙනි කාරණාව තමයි සයිබර් අපරාධ කරන වැඩකට යුතුවලදී විශේෂයෙන්ම අපි දක්ව කෘත්‍රිම බුද්ධි පාවිච්චි කරලා ටූල්ස් එහෙම සයිබර් අපරාධ කරුවන් දැන් පාවිච්චි කරනවා. ඒ ඔස්සේ මේ අපරාධ කටයුතු කිරීම පහසු වෙලා තියෙනවා ඒගොල්ලන්ට.
1: රථවාහන වැරදි සිදු කරන රියදුරන් පොලිසිය විසින් CCTV දර්ශන මගින් හඳුනාගත් බවට හඟවමින් රියදුරන්ට ව්‍යාජ පණිවිඩ යැවීමේ සිදුවීම් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් එම පණිවිඩ SMS සහ WhatsApp මගින් යොමු කරන බවයි එම සංසදය සඳහන් කළේ. මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසුව අදාළ වැරදි සඳහා දඩමුදල් ගෙවීමට ව්‍යාජ වෙබ් අඩවියකට පිවිසෙන ලෙස දන්වනු ලබනවා. එහිදී රියදුරන්ගේ ගිණුම් කාඩ්පත් තොරතුරු ඉතා සූක්ෂ්මව මෙම වංචාකරුවන් ලබා ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමනුපොළ සඳහන් කළේ.
10: මේ පණිවිඩය මූලික වශයෙන් අපිට හඳුනාගෙන තිබෙන්නේ WhatsApp ඒත් එක්කම SMS පණිවිඩ ලෙස සාමාන්‍ය ජනතාවට ලැබෙන්න පුළුවන්. එහිදී මේ පණිවිඩයෙන් කියවෙන්නේ යම් කිසි විශේෂ අනතුරු ඇගීම සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට මාර්ගවල සවි කරලා තියෙන CCTV කැමරා පද්ධති මගින් රත්මාහන වැරදි හඳුනා ගන්නවා පොලිසිය. ඉතින් එහිදී තමන්ට වැරදිකාරයෙක් විදිහට හඳුනාගෙන ඇති බවටත් යම් කිසි වෙබ් අඩවියකට පිවිස ඒ දඩමුදල් ගෙවීමට අවශ්‍ය බව තමයි මේ පණිවිඩයේ එන්නේ. ඉතින් මේ පණිවිඩය සමග ලින්ක් එකක් තිබෙනවා. ඒ ලින්ක් එක ඔස්සේ පිවිස රජයේ වෙබ් අඩවියකට පිවිස මෙම ගෙවීම සිදු කරන අවස්ථාවක් තමයි බොහෝලාට හඳුනාගෙන තිබෙන්නේ. ඉතින් මේ වෙබ් අඩවියත්ම කවද රජයේ එළ ගෞපේ ගෙවීම වෙබ් අඩවියට සමානව සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක්.
1: ඕනෑම ගෙවීමක් සිදු කිරීමට පෙර වෙබ් අඩවියේ නිල භාවය තහවුරු කරගත යුතු බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ. නොදන්නා හෝ සැක සහිත වෙබ් අඩවිවලට බැංකු හෝ කාඩ්පත් තොරතුරු ලබා නොදෙන ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා නීතිච්චවරුන් දෙදෙනෙකුගෙන් සාක්ෂි කැඳවීම පිළිබඳ තීරණය ලබන දෙවනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ජනාධිපති නීතිච්ච රියන්සි අරසකුලරත්න සහ නීතිච්ච උදාර මුහන්දිරම්ගේ සාක්ෂි කැඳවීම සිදු කරන්නේ ද යන නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කැඳවනු ලැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේදී. කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවේ නීතික්ෂවරුන් වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතික්ෂ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතික්ෂ උදාර මුහන්දිරම්ගේ අධිකරණය හමුවේ පෙනී සිටියා. නීතික්ෂ තේජිත කෝර්ලගේ සඳහන් කළේ සිතාසි නිකුත් කර නොතිබුණද මාධ්‍යවලින් පළ වූ වාර්තාවලට අනුව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ජනාධිපති නීතික්ෂවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතික්ෂවරයා අධිකරණය පෙනී සිටි බවයි. ශ්‍රී ලංකා නීතික්ෂ සංගමේ

0: සලකා බලන ලෙස ඉල්ලා සිටින බවයි නීතිච්ච සංගමේ සභාපතිවරයා සඳහන් කළේ. කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පැවසුවේ 2026 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මියගිය කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ බවයි. ඇපකරුවන් ඉදිරිපත් කිරීමේදී ඇති වූ අක්‍රමිකතාවක් හේතුවෙන් ඔහුට ඇප ලබා ගැනීමට නොහැකි වුණා. ඉන්පසුව ඇපකරුවන් ඉදිරිපත් කර මැයි මාස 6 වනදා ඔහු බන්ධනාගාරයෙන් පිටව ගියා. පසුව මැයි මාස 7 වනදා කපිල චන්ද්‍රසේනට යලි වරෙන්තුවක් නිකුත් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. එදින පස්වරුවේ අරවින්දද සිල්වාගේ නිවසට පිරිසක් පැමිණ තිබුණා. එම පිරිස පසුව ජනාධිපති නීතිච්ච රියන්සි අරසකුලරත්නගේ නිලමෙදිරියට ගොස් සාකච්ඡා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම ස්ථානයේදී අරවින්දද සිල්වාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් රියන්සි අරසකුලරත්න සහ මියගිය කපිල චන්ද්‍රසේන අතර සංවාදයක් ඇති වී තිබෙන බව අනාවරණ වුණේ විමර්ශනවලදී. එහිදී සාකච්ඡා වූ කරුණු කුමක්ද යන්න අනාවරණ කර ගැනීම සඳහා එම නීතිච්චවරුන් සාක්ෂියට කැඳවා ඇති බව පොලිසිය පැවසුවා. ඉදිරියේදී සිතාසියක් ලැබුණහොත් අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් ජනාධිපති නීතිච්ච රියන්සි අරසකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිච්ච උදාර මුහන්දිරම්ගේට අවවාද කළා. CCTV දර්ශන හා දුරකථන ඇමතුම් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි කොළඹ අපරාධ කොට්ටාශය සඳහන් කළේ. කැකිරාව අලියා වැටුණු වැව වනාන්තරය අලියතුන් වෙනුවෙන් රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. අලියා වැටුණු වැව රක්ෂිත වනාන්තරයට අයත් භූමි ප්‍රමාණය හෙක්ටයාර 69.27. ලබන පස්වනදාට යෙදෙන ලෝක පරිසර දිනයේදී ඒ ප්‍රකාශයට පත් කරන බවයි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳී සඳහන් කළේ.
1: අලියා වැටුණු වැව රක්ෂිතය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අඩවියේ කැකිරාව පාදේශලේකම් කොට්ටාශයේ තමා පිහිටලා තියෙන්නේ. ඒකට හෙක්ටයාර 69.27 පමණ ප්‍රමාණයක් මේ වනාන්තරයට අයිති වෙනවා. මෙම වනාන්තරයේ වීරිකලාපීය ලක්ෂණ වලින් යුක්ත වනාන්තරයක් සහ ඉහළ ශාඛා සත්ව විවිධත්වයක් ජෛව විවිධත්වයක් සහිත වනාන්තරයක්. මෙම වනාන්තරය තුළ වන අලි ඇතුන් ඇතුළු ජීවි ප්‍රජාවක් ජීවත් වෙනවා. ඒ වගේම ජල මූලාශ්‍ර පිහිටලා තියෙනවා. ඉතින් හඳුනගෙන තියෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කියන්නේ අලි ගැටුම තීව්‍ර වෙලා තියෙන දිස්ත්‍රික්කයක්. ඒ නිසා අපි ඒ ගැටුමටත් විසඳුමක් හැටියට අලින්ට ජීවත් වෙන ප්‍රදේශයක් හැටියට හඳුනගත්ත මේ අලියා වැටෙන වනාන්තරය අපි රක්ෂිතයක් හැටියට ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: මෙම වසරේ ගත වූ කාලය තුළ අලි මරණ 128ක් සිදුව තිබෙනවා. පලස්තීනයේ ගාසා තීරයෙන් 70%ක භූමි ප්‍රමාණයක් අත්පත් කරගන්නා ලෙස ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සිය හමුදාවට නියෝග කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ගාසා තීරයේ 60%ක භූමි ප්‍රමාණයක් පාලනය කරමින් සිටින බවයි. පියවරෙන් පියවර ඉදිරියට යමින් හමාස් සංවිධානයට බලපෑමෙල්ල කරන බවද නෙතන්‍යාහු පැවසුවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමේ කොන්දේසිවලට පටහැනිවයි. එම ගිවිසුමට අනුව ඊශ්‍රායල හමුදාවට පාලනය කිරීම සඳහා ගාසා තීරයේ හිමිව ඇති භූමි ප්‍රමාණය දළ වශයෙන් 53%. සටන් විරාමය ක්‍රියාත්මක වුවද පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් මිය ගියා. පසුගිය 27 වනදාද ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර කිහිපයක් එල්ල කළා. ගාසා නගරයේ ගොඩලැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 5 දෙනෙකු ඇතුළුව 10 දෙනෙකු මිය ගියා. මේ අතර ඉරාන හමුදාවට සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අරමුදල් සපයන බවට චෝදනා කරමින් ආයතන සහ පාර්ශ්ව කිහිපයකට සම්බාධක පැනවීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. මෙම සම්බාධක ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්. ඒ අටතේ ඉරාන ඛනිජ තෙල් හා ඛනිජ රසායනික නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා පවතින ආයතන 8ක් සහ නෞකා 8කට සම්බාධක පැනවුණා. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ටොමි පිගොට් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේ ඉරානය සමග තෙල් වෙළඳාම සිදු කරන ඕනෑම පාර්ශ්වයකට ඇමරිකාවේ සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. යලි සිරස්තල. ඩොලරය යලි ඉහළට. ඇමරිකාවෙන් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟාවේ. කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගං වතුරු අවදානමක්. දන්සැල් පරීක්ෂාව ඇරඹේ. ගාසා තීරය ගැන ඊශ්‍රායල අගමැතිගෙන් නියෝගයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම ස්වප්නවංශික.

0: නැවත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති රාත්‍රී 7ට එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමඟ.
1: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: ළඟදිම රිලීස් වෙන ගොඩක් දෙනෙක් කතා වෙන ෆිල්ම් එකක් තමයි ඒක තමයි මේක.
1: ෆිල්ම් එකේ ෆන්කි ඩර්ට්ස් ලා සින් කරපු බොක්කයාලෝ කියන සින්දුව පහුගිය දා රිලීස් වුණා.
0: ඒකෙන් අපි ෆන්කි ඩර්ට්ස් බෑන්ඩ් එකේ ෂෙනල් ගෙන් ඇහුවා.
1: ෆස්ට් ටයිම් නේද ෆිල්ම් එකකට සොන් එකක් කළේ.
2: ෆන්කි ඩර්ට්ස් බෑන්ඩ් එකෙන් අපි ඒක තමයි මේක සින්දුව තමයි මුලින්ම ගත්තේ සුරංගයි අපි ඒක තමයි මේක ෆිල්ම් එකට. ඒකත් එක්කම තමයි අතට ටයිටල් එකක් මේ වුණේ. ෆස්ට් ටයිම් අපිට හම්බුන චාන්ස් එකක් ඒක.
0: දැන් නම් අවුරුද්දට එක සින්දුවක් කරලා මදි නේද?
2: ඇත්තට විතරන අවුරුද්ද එකයි කරේ. දැන් නම් ඉතින් අතන අවුරුද්ද එකක් ගන්න මදි හින්දා මේ දැන් සින්දු ටිකක් දානවා. මේ ළඟදි සරප්පු කියලා එකක් දැම්මා. ඒකමත් අවුරුද්දට සින්දු තුනක් හතරක්වත් දාන්න තමයි දැන් plan කරන් ඉන්නේ. කොහොමද දැන් තව ලබන මාසෙත් තව අවුරුද්ද එකක් දාන්න ඉන්නවා.
1: ෆිල්ම් එක ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
2: YouTube එකේ ලා හත් දෙනෙක් ඉන්නවා මේකේ. මම හිතන ආය ජීවිත දකින්න හම්බෙන්නේ නැති මේ හත් දෙනා එකට. ඉතින් ඒකින් අනිවාර්යෙන්ම ෆිල්ම් එක බලන්න. අපේ මියුසික් පැත්තනොත් අපි ලොකු දෙයක් මේකට කරන්න try කරා. එතුණා වැඩි සාර්ථක වෙයි කියලා. ඉතින් අපි එකක් comment දෙන්න කොහොමද කියලා.
0: Talk of the town. තමන්ගේ පෞලි අයෙක් ගමට වෙලා ඉන්න අහිංසක ගෑනු ළමෙක් එක පාරටම වෙපන් එකක් අරගෙන තමන්ගේ පෞල බේරගන්න සටන් කරනවා.
1: ඒත් එක්කම ඒ පෞලයාගේම රහස් එකින් එක එළියට එන පටන් ගන්නවා.
0: ඒ තමයි මේ දවස්වල සවුත් ඉන්දියන් මූවි ෆෑන්ස්ලා වැඩිපුරම කතා වෙන මා ඉන්ටි බංගාරම් මූවි එක.
1: කාලෙකට පස්සේ අහිංසකකම ඇතුළේ හැංගුණු දරුණු කැරක්ටර් එකකින් සමන්තා මේ ෆිල්ම් එකේ මේන් රෝල් එක කරනවා.
0: පහුගිය දා තිබ්බ ෆිල්ම් එකේ ට්‍රේලර් ලොන්ච් ඉවෙන්ට් එකත් මේ වෙනකොට වෛරල් වෙලා තියෙනවා. Talk of the town.
3: Loki Pony Kohe Ho Friday Wanna Listen See It Tomorrow
4: Anuwatai Dashama Deken Anuwatai Dashama Hataren
5: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
6: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන් ස්පයිඩර් මචං
4: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉදිරිකිරීමේ බැංකුව.
1: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩර්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩර්ඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
4: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
0: ඩාඩි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
7: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM the city university සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111-732-1000. NIBM the city university, the place to be.
9: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
11: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5 ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1 මෝටරය, ලීටර 35 ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0111-4700-550 අමතන්න.
12: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
13: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
14: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න
15: Theater Crazy Van Desi at the Havasa Pahata.
16: Powered by Bid to Win.
15: Theater Divine Abula.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය ඔබත් A-level සම්සන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011732000 NIB in the City University, the place to be.
0: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සහෙලි, හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
4: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
5: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිස් වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
6: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන්දේසි.
6: අද හවස 5ට සියත අහන්න.
8: Powered by Bid to Win.
9: සැන්ඩි, ඕන සතෙක් ඕන මිනිස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: හෙට උදේ 8ට.
12: අක්කට තාම කොල්ලෙක් නෑ නේ බා.
13: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
12: එහෙම කොයි?
13: උන් සේරම පයින්නේ ආවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
12: ඈ?
14: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
15: 98.2 98.4 සියතා

0: Buena meta e cresci, vendesi o tua.
1: අද ඉතින් සිකුරාදනේ. සිකුරාද කියන්නේ ඉතින් සියත ක්‍රේසි වෙන්දේසිය තියෙන දවස නේද? ඉතින් සියත ක්‍රේසි වෙන්දේසියෙන් වටිනා කියන බ්‍රේස්ලට් එකක් මේ පාර ලැබෙනවා කියලා මේ වෙනකොටත් ඔබ හොඳටම දන්නවා. ඉතින් රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක් තමයි මේ පාර සියත ක්‍රේසි වෙන්දේසියෙන් ඔබට ලැබෙන්නේ. කැරට් 22 මේ රත්තරන් බ්‍රේස්ලට් එක තමන්ගේ අතට දාගන්න ඕන. මොකද කරන්න ඕන? දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න ඕන. ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා දන්නවනේ ඔබ? මම මතක් කරන්න, RG histana KW කියලා ටයිප් කළා. 3944 තමයි ඔබ SMS කරන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන් ලන්සු තියන්න. ලන්සු තියලා මේ වටිනා බ්‍රේස්ලට් එක ඔබේ අතට ගන්න පුළුවන්. මම මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක මතක් කරන්නම්. ඊට පස්සේ ඔබට පුළුවන් අඩුම ලන්සු ටයිප් කළා 3944 SMS කරන්න. මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක තියෙන්නේ 1.40 අතර. ගන්න ෆෝන් එක අතට ඉක්මනින්ම ලන්සු තියන්න. KW histana අඩුම ලන්සෝ ටයිප් කරලා 3944 තමයි SMS කරන්න ඕනේ. ඒ වගේම අද හවස පහට සීත ක්‍රේසි වෙන්දේසි අහන්න සැන්ඩි රවිෂ්කයි මේ පැත්තෙන් උපරිම සපෝට් එක දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. 150,000 කොටින මේ වටිනා කියන බ්‍රේස්ලට් එක අතට දාගන්නවා නම් කරන්න ඕන දැම්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන එක.
0: අවවාදයයි තදින්න බැවෙන සුළු මේකේ මේකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: දැන් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: අලියතුන් සහ දෙවියන් පිළිබඳ අධ්‍යයනයක්. දේශගුණික විපර්යාස හමුවේ අලියතුන් සහ දෙවියන්ට සිදුවන බලපෑම් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය වුණේ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී. ඒ සම සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්. අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් සංසදය රැසුණා. එල්නිනෝ සහ ලාඩිනෝ දේශගුණික තත්ත්වයන් අලියතුන් සහ දිවියන්ගේ ජීවන රටාව ඇතිකරන බලපෑම් පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වුණා. දේශගුණික විපර්යාස හේතුවෙන් අලියතුන් සහ දිවියන් සම්බන්ධ ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවයි සංසදීය සභාපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. රුසියානු ඩ්‍රෝන යානයක් රුමේනියාවේ මහල් නිවාස ගොඩනැගිල්ලක ගැටීමෙන් ගින්නක් හටගෙන තිබෙනවා. පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි රුමේනියා ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. රුසියාව යුක්‍රේනයේ දේශසීමා වසල ප්‍රහාර එල්ල කරන අතරතුර රුමේනියාවේ නැගෙනහිර ගලති නගරයට ඩ්‍රෝන යානය කඩා වැටුණා. රුමේනියා ආරක්ෂක අමාත්‍යාංශය පැසුවේ පුපුරන ද්‍රව්‍ය අඩංගු සම්පූර්ණ ඩ්‍රෝන යානයම පුපුරා ගිය බවයි. රුසියාවේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාප හෙළා දකින බවයි නේටෝ සංවිධානයේ පැවසුවේ.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

0: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය පුද්ගලයෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් කිසිම IMF බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි නිසා අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බෙදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් විත්වා කුලිකුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
6: මොනම් මැතිවරණයකට මුණ දෙන්න අපි සූදා.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ළමෙක ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගන්න

0: අන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
1: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩික් නීති.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 492 0.7192 377
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
9: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි. මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
8: අන්නා කලින් කියන්නේ පැයි.
10: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
11: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
8: අන්න හවස දෙකට සතිය දවස්වල.
12: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
13: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
12: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
14: මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
13: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
14: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට.
15: Powered by Bid to Win.
16: පිනකින් ලබාගත් මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
17: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මෙහි ලෝක ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
16: පිනකින් ලබාගත් මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
17: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
16: හෙටට දින උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
19: සියත
18: දිවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කොමුකුකේ
1: ඕ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා
4: මෙන්න මේ පැයි ක්‍රේසි වෙන්දේසි ඔත්තුව
5: මට හිතෙනවා මේ තමයි හොඳම වෙලාව කියලා. හොඳම වෙලාව ඉතින් රත්තරම් බ්‍රේස්ලට් එකක් අතට දාගන්න. හරි ඉතින් ආසියත ක්‍රේසි වෙන්දේසියට මේ වෙනකොටත් රෙජිස්ටර් වෙලා ඉන්න ඔබට දැන් ලන්සු තියන්න පුළුවන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මිඩ් රේන්ජ් එක මතක් කරනවා. මිඩ් රේන්ජ් එක මතක් කරාම ඔබට පුළුවන් ඔබේ ෆෝන් එක අතට අරගෙන REG histana KW කියලා ටයිප් කරලා 3944 SMS කරන්න. මේ වෙලාවේ මිඩ් රේන්ජ් එක තමයි 3090 අතර තමයි මිඩ් රේන්ජ් එක තියෙන්නේ. 3090 අතර. ඉතින් දැම්ම අඩුම ලන්සුව ටයිප් කරලා 3944 SMS කරන්න. රුපියල් 150,000ක් වටින මේ රත්තරම් බ්‍රේස් ස්ලට් එක තමන්ගේ අතර දාගන්නවා නම් අද තමයි හොඳම දවස. ඉතින් වටිනා කියන දෙයක් තමන්ගේ ජීවිතයට ලැබෙනවා නම් ඒක ඇත්තටම අපිට හිතන්න නැති වෙලාවක ලැබෙන දෙයක් නම් ඒක ඇත්තටම අපිට වටිනවනේ නේද? ඒ නිසා අනිවාර්යයෙන්ම දැම්ම KW histanak aduma lansu type kala 3944 SMS කරන්න. මේ වෙලාවේ mid range එක 3090 අතර තමයි තියෙන්නේ.
0: අවවාදයයි තදින් නැබැවෙන සුළු මේ ගේම් එකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රයින් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22. Primelands.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ are wa
8: sindu siota
7: giyak sapai dawale
5: ekama artist ge sindu double double couple karana welawa
8: anugrahaya
7: danenna andinna risise me salu pilisillare chatare
8: dilakawardana textiles
9: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
10: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක
9: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න
11: Theater Crazy Vendesi at the Havasa Pahata.
12: Powered by Bid to Win.
2: Buddha Rashmi, Jatika Visak Kalapaya, 2026.
13: Buddha, Saranam,
14: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 වෙනිදා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
14: අලංකාර වෙසක් තොරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
13: බුද්ධ රශ්මි
14: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව
15: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
16: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
17: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
18: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකුකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිනේ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: Magneti jati antara Qualicode Seaside saat kalat wasara 30k dakwa waga kimat sahita eco-friendly Swiss Tech Aluminium. Ubat quotation ekak aragena balanna. Swiss Tech Aluminium gannoni hondama thiranaya. Athulathinma shaktimat dara ganeeme hakiyawa athi pahasuwen handle kala haki Sri Lankawe prathama saha ekama slimline door saha window series eka Swiss Tech Slimline.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 0111 NIBM, The City University, The Place to Be.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් බුක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ බුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තන KW කියලා ටයිප් කරලා 3947 ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි.
5: අද හවස පහට සියත අහන්න.
7: Powered by Bid to Win.
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි.
10: ලොකේ කොනේ කොහේ හෝ Friday වනම් listen සියතම.
9: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
11: සියත
9: දිවයින පුරා

0: දෙකයි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: රාජ්‍ය නිලධාරී ස්ථානමාරු පිළිබඳ චක්‍රලේඛයක්. ඒකාපත්‍ය සේවාවල නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාපත්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නිෂාන් මෙන්ඩිස් විසින්. අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම අදාළ නිලධාරීන් සිදු කළ විමසීම් සැලකිල්ලට ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කළා. වාර්ෂික ස්ථානමාරු ලේඛන නිකුත් කිරීමෙන් පසු ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීම සිදු කරන බව චක්‍රලේඛයේ සඳහන්. ස්ථානමාරු තීරණ නිකුත් කිරීමෙන් පසු එම තීරණ පිළිබඳ සැහැීමකට පත් නොවන්නේ නම් සමාලෝචන කමිටුවට ඔන්ලයින් ක්‍රමයට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. දැන් විදෙස් පුවතක්. අමරිකාව සහ ඉරානය අතර සටන් විරාමය දින 60ක් දක්වා දීර්ඝ කිරීමට නියමිත බව දවල මන්දිරය පවසනවා. දවල මන්දිරය පැවසුවේ මෙතෙක් අතාල ගිවිසුම සඳහා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ලබා දී නොමැති බවයි. ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සියක් වන තස්නිම් පැවසුවේ අවබෝධතා ගිවිසුම පිළිබඳව අමරිකාව මෙතෙක් දැනුම් දී නොමැති බවයි. අමරිකාව සහ ඉරානය අතර සටන් විරාමය පිළිබඳව අවධානයෙන් බලා සිටින බවයි ගල්ෆ් කලාපී රටවල් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
0: Theater Top Story.

0: ගත දෙවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඔගේ පනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දෙවයින පුරා

0: www.radiomirchi.com.
1: හවස දෙකයි විනාඩි 10යි වෙලාව. Hey, good afternoon. It's Friday. It's Friday, machan. පටන් ගන්න යන්නේ සුදු කොච්චිගේ දවල් ෂෝ එක. මේ අපේ ඔෆිස් එක කිට්ටුව නම් ඒ කියන්නේ කොළඹ ගංගාරාම පන්සල කිට්ටුව නම් ඔබ ඉන්නේ සියට FM අපේ හෙඩ් ඔෆිස් එක ඔයාගෙන දුවගෙනෙන්න මහා අයිස්ක්‍රීම් දන්සල මේ වෙනකොට පැවැත්වෙනවා අපේ ඔෆිස් එක ඉස්සරහම. මමත් ඉතින් වැස්ස වැස්ස කැස්ස කැස්ස කියලා බැලුවේ නෑ, දෙක තුනක්ම කාලා තමයි ආවේ අද ප්‍රෝග්‍රෑම් එකට. ගොඩාක් කට්ටි ඇවිල්ලා ඉන්නවා. ඔබත් මේ කිට්ටුව නම් අයිස්ක්‍රීම් එකක් කාලා යන්න එන්න. බැති සිතින් ආරාධනා. ඒ අතර සින්දුකුත් ඉල්ලගෙන යන්න එන්න.

මනෝජ් මෙසේජ් එකක් දාලා. ඔයා කියපු නිසා ඔන්න අපි අයිස්ක්‍රීම් කන්න එනවා. හැබැයි ඉවර වෙලා තිබ්බොත් බලාගමු කියලා තියෙනවා. ඒ මාවල්ල ගන්න එපා එතකොට. හරිද? අදිස්සියවත් ඉවර වෙලා තිබ්බොත් ඔය ළඟම තියෙනවා කඩ දෙක තුනක්. එකක් සල්ලි දීලා අරගෙන කන්න. හරිද? එහෙමයි වෙන්න ඕනේ. හැමදේම නිකන් අම්බ වෙනකන් ඉන්න එපා. අයිස්ක්‍රීම් එකක් කන්න ඕන නම් නේද? සල්ලි දීලා හරි අරගෙන කන්නානේ. හැබැයි එහෙම ඩැන්සලකින් හම්බ වෙනකොට ඒක වෙනම රහක් තියෙනවනේ අනේ. ඉතින් එකක් කාලත් මදි වගේ දෙක තුනක් කන්න ඕනේ වගේ එහෙම එකක් එනවනේ. අනේ කයි වැඩේ ඉතින්.

0: මනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත් නිර්වාණ සුවය ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝක ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද, හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න, සියත අහන්න.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අපි විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 0111 732 1000. NIBM, The City University, The Place to Be.
6: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
7: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
8: සත්මහල් ජුවලස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
6: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
8: RG හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි. අද හවස පහට.
10: Powered by Bid to Win.
11: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: නොතරයියේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Motor රථයක්. දිනන ලොකුම Super Tag ඉදෙන එකම නොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
13: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 152

0: 101.5 වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
1: සියත පොකන්මනි. අනුග්‍රහය.
2: නාඩේ මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
4: 98.2 98.4 සියත

රබ්බටා ඉතාලියේ කොල්ල මගෙන් අහලා තියනෝ අහලා නෙවෙයි ඇත්තටම කියලා තියන්නේ. එයා බැලුවලු ඊයේ මොකද මේ හදිස්සියම වෙනදටත් වඩා කලබලෙන් වගේ මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගියේ කියලා. පස්සේ තමයිලු හරියටම තේරුම් ගත්තේ සීන් එක මොකද්ද කියලා. ඔය තේරිලා තියෙන්නේ මොකාටද වගේ. ඉතින් අපි ඒ විස්තර කතා කරමු තව චුට්ටකින් ඊළඟ පැය නැත්නම් හතරෙන් පස්සේ නේද? කියන්න දේවල් ටිකක් තියෙනවා මට ඒ ගැන. ඒ අතරේ රාගම දිනේෂවත් එකතු කරගන්නෝ ආදරෙන්

ගොඩක් කදරේ. ප්‍රෝග්‍රෑම් එක ඉවර නෑ, ඉවර නෑ. තාම පටන් ගත්ත විතරයි. තාම පැය භාගයයි ඉවර. තව පැය දෙකමාරක් තියෙනවා. අද හවස පහෙන් පස්සේ සියත ක්‍රේසි වෙන්දේසියක් තියෙනවා. ඒ ගැනත් කතා කරමු තව චුට්ටකින්. ඊට කලින් මං චූටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව හවස 2:00 වෙනාඩි 33.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
7: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: CDB රන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
11: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි.
10: ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් color of තමයි.
0: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
1: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ආලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
3: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
2: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න
4: Theater Crazy Vendesi of the Havas of Pahata.
5: Powered by Bid to Win.
4: Theater Divine Abura.

කොහොමද මේ කොහොමද නෙමේ මොකද කියලා කියන්නේ කොයි සින්දුව එහෙම ඉවර වෙන ඉවරයි කියලා ඉවර වෙන සින්දුව මොකද්ද අපර 23ක්ද නම් බලමු බලමු සින්දු පිළිබඳ ඔබට තියෙන දැනුම කෙසේද කියලා ඉවරයි බලමු බලමු ඔ මට පේනවා උත්තර එනවා එකෙක් කියලා තියෙනවා කිරිවතුරේ සමීර සමීර කියලා තියෙනවා ඩැඩි බෑන්ඩ් එකේ සොන් එකක් කියලා සිද්දුව මතක නෑනේ සිද්දුව මං ඇහුවේ බෑන්ඩ් එක විතරක් කියලා හරියන්නේ නෑ හරිද සිද්දුව මතක් කරලා කියන්න ඕනේ ඊට පස්සේ මතක බෑ සමීර ඔයා දන්නව වැඩි හරි හරි කුමක් කළත් කොහේ ගියත් මොනව වුණත් නේද ඒක ටයිටල් එක එක නෙවෙයි ඒක ටයිටල් එක කිව්වහම මේ කැතයි වගේ අනේ විශේෂයෙන් ගෑනු ළමෙක් ඒ සිද්දුවේ ටයිටල් එක කිව්වා පොඩක් සෙට් නෑ වගේ ඒ උනාට මං කියන්න ඒක ටයිටල් එක ඵලයන් ඵලයන් හරි නරකයි නේ අනේ මොකද මේ නොයෙල් ආර්ට්ස් එකේ කට්ටිය කියලා කියන්නේ කරකර හිටපු වැඩෙත් වැරදුනා ඒ සින්දු අහලා කරකර හිටපු වැඩෙත් වැරදුනා කියලා තියෙනවා ඊළඟ සින්දු හදි ආපහු හරි ගස්ස ගමු හාද වෙන කරන්න දෙයක් නැහැනේ ඔවා කාංචනා අනුරාධගේ සින්දුවක් කිල්ලලා තියෙනවා මං දෙන්නම් හැබැයි ඊළඟට නෙවෙයි ඊළඟට මම වෙන සින්දුවක් දාගත්තා කම නැහැනේ කොමාරිය හවස පහට කලින් දුන්නා මැතින දිගට මහගෙන ඉන්නේ නේද මේ අපේ චන්දන අහනවා ඔයා දන්සල් කන්න එනවද කියලා දන්සල් වන්දිනවා කියලා කියන්නේ අපි නා කනවා කියලා කියන එක හරි නෑ අනේ නේද නේද අම්බලංගුඩ ගාවේ ශහල තියෙන්නේ මෙහෙමයි ඉතින් චන්දනට කියන්න පුළුවන් නම් දන්සලක් එක්කම අපේ ඔෆිස් එක කිට්ටුව දාන්න කියලා නැත්තම් මත්තකොට පැත්ත දාන්න කියන්නේ එතකොට මං එනවා කියලා කියන්නේ නැත්තම් මං හරීම මේ හරීම හොරයි නිවාඩු දවස් දෙකේ ඔය පොඩ්ඩක් ඇවිදින්න කරන්න යන්නේ විශේෂයෙන්ම මම මේ ළඟදිත් කිව්වා මං අර සෙනඟගොඩේ ඇවිදින්න කරන්න එහෙම හරි කම්මැලි පොඩ ආස නැහැ එහෙම ඉතින් ඕම තමයි ඉතින් චන්දරට කියන්න එක්කෝ මේ සියත ඔෆිස් එක ළඟ නැත්තම් අපේ ගෙවල් ළඟ දාන්න කියලා මේ දන්සලක් අපේ ගේ ඉස්සරහම කොහොමත් මං හිතන්නේ දන්සල් දෙකක් හරි තුනක් හරි තියෙනවා හෙට ඉතින් දන්සලට යනවට වැඩිය ගොඩක් කලාවට මේ ගෙදරට ඩිලිව කරනවා අපි එහෙමයි ගමේ කට්ටිය හදාගෙන තියෙන්නේ හා මේ සංජය මට මෙසේජ් එකක් දාලා තිබ්බා ගොඩක් වෙලා දැන් මගේ ප්‍රමාදය නිසා තමයි මේ මෙසේජ් එක කියවන්න මෙච්චර වෙලා ගියේ මගේ වැරද්ද මම පිළිගන්නවා සංජය කියලා තිබ්බා කිරිබත් ගොඩ ගාණි ෆැෂන් ඇන් ඩිසයින්ද ගාණිද ගෑණිද ඈ අනේ වන්දන ඒ වගේ ළඟින් යන එකක් තියෙන්නේ කොහොමරි කමන්නේ නිලෝකා බොතේජෝ ඉන්නේ අන්න ඒකේ කට්ටියව තමයි එකතු කරගන්න ඕනේ වැඩ කරන කට්ටිය ඔක්කොමයි අවිස්සාවේල්ලේ බොතේජෝ ෆැමිලි එකයි මහත්තයාගේ ෆැමිලි එක ඒගොල්ලෝ ගල් නැවේ ඉන්නේ මේ ඔක්කොමල්ලා ආදරෙන් එකතු කරගන්න කියලා සංජය මට මෙසේජ් එකක් දාලා තිබ්බ මං හිතන්නේ එයාගේ යාළුවෝ සෙට් එකක්ද කොහෙද මේ කිරිබත් ගොඩ මේ ෆැෂන් ඇන් ඩිසයින් එකේ කට්ටිය ඒ වගේම මේ ගාමිණි එස් බණ්ඩාර ආයා තමයි මෙසේජ් එක ටයිප් කරලා තියෙන්නේ නේ ගාමිණීට කිස් එකකුත් ඕනෙලු ඔ හරිද සතුටුයිද ඉතින් කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා සංජය ඔයාවත් එකතු කරගන්නවා

ෆැෂන් ඇන් ඩිසයින් හරියට නම අහගත්තා. මේ සංජය කිව්වා කියලා කියන්න එපා කියලා කියලා තියෙන්නේ. මං කිව්වනේ මාර සීන් එක. ආ සංජය නෙවෙයි හොඳේ කිව්වේ. සංජය කිව්වා හැබැයි ජනයි ප්‍රියයි සෙට් එක මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා. හලෝ ජනා, අපේ කොල්ලෝ කෝ ප්‍රියා, දැන් නම් එකතු කරගන්නවා.

0: අඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: මෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. මෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: හෙට උදේ 8ට
7: අක්කට තාම කොල්ලෙක් නෑ නේ බා.
8: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
7: එහෙම කොයි?
8: උන් සේරම පයින්නේ ආවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
7: ඈ?
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
10: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
11: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා ටික පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
12: සියතර ක්‍රේසි වෙන්දේසි.
2: අද හවස 5ට සියතර අහන්න.
13: Powered by Bid to Win.
14: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
15: සැන්ඩි ඕන සතෙක් ඕන මිනිස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකට. ඒ මිනිස්සු කැමති නිදහසේ.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
17: 98.2 98.4
18: පන්නේ වගේ කොමුකොකේ
19: ප්‍රේක්
18: නේ වගේ
19: පතිමුරේ
20: ස්පයිඩර් මචං
21: අද විතරයි සිකුරාදා
22: සියත දෙවයින පුරා
23: මෙන්න මේ පැයේ ක්‍රේසි වෙන්දේසි ඔත්තුව.
2: ඔත්තු දෙන්න කලින් ඔත්තු දෙයිලා ඉන්නේ පැය නේද? හරි හරි මේ දැන් ක්‍රේසි වෙන්දේසියට තව හරියටම තියෙන පැය දෙකයි. අද කොහොම හරි ට්‍රයි කරලා මේක ගොඩ දාගන්න බලන්න. අපි දන්නේ නැහැ නේද ආයේ කවදා නේද? කවදා මේ විදිහට බ්‍රේස්ලට් එකක් දිනා ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අද හම්බ වෙන්නේ සියත ක්‍රේසි වෙන්දේසියෙන් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට මැච්චන රුපියල් 150,000ක් වටින unisex bracelet එකක්. මේක මේ නිකන් එහෙම මෙහෙන් හම්බ වෙනවා කියලා හිතන්න එපා. මේක රත්තරන් විශ්වාසයේ එක රත්තරන් අපිට ඒ කාලේ ඉඳන් පුරුදු කරපු ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් තමයි ලැබෙන්නේ. ස්වර්ණ මහල් ජුවලර්ස් එකේ bracelet එකක් කියන්නේ ආව් ආව් කොහොමද දාගෙන යනකොට නේද? කැරට් 22 රත්තරන් bracelet එක. ඉතින් අද පුළුවන් හිතේ තියෙන ගානට එම නැත්තම් අතේ තියෙන ගානට කොහොම හරි වික් කරලා වැඩේ ගොඩ දාගන්න. හරිද? මෙමයයි රෙජිස්ටර් වෙන ඕන ඔක්කොටම කලින් KW කියලා ටයිප් කරලා මැසේජ් එක 3947ට සෙන්ඩ් කරන්න ඕනේ. KW කියලා විතරක් ටයිප් කරලා හරියන්නේ නැහැ. ඉස්සරහින් REG කියලා ටයිප් කරන්නත් ඕනේ. හරිද? REG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට මැසේජ් එක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ලන්සු තියන්න පුළුවන්. ලන්සු තියන්නේ මෙහෙමයි KW හිස්තනක් අඩුම ලන්සුව. මේ වෙනකොට අඩුම සහ එකම ලන්සුව තියෙන්නේ 30.90 30.90 ඔබට හිතන තැන් තැන් වලින් ගණන්. 35.42 තැන් තැන් වලින් හොඳේ. හිතන හිතන ගණන් ටයිප් කරලා මෙසේජක 3947ට සෙන් කරන්න. අදවස පහට අනිවාර්යෙන් සිය තහන්න. සැන්ඩි එක රවිෂ් කෙනවා දෙනගේ සපොට් එක අරගෙන වැඩේ ගොඩ දාගන්න.
0: අවවාදයයි තදින්න බැවෙන සුළු මේකේ මේකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: හවස 3:03.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: බැසිල්ට වරෙන්තු බැසිල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අතනඟුටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටු මහේස්රත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ඒ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් ඌව පළාත් සභා ඡන්දේ ප්‍රචාරණ කටයුතු සඳහා වැක්‍රීමේ සිද්ධියට අදාළවයි. නීතිපති උපදෙස් මත පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට චෝදනා එල්ලවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෝසමක් මගින්. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි ස්ථානවලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කළා. මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂට එරෙහි නටුව ජූලි මාස 7 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කෙරුණේ අද පෙරවරුවේදී. අනතුරුව නඩුව ජූලි මාස 7 වනදා විභාගයට ගැනීමද අධිකරණය නියෝග කළා.
0: සියතා ටොප් ස්ටෝරී

0: සියත දෙවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සියතම
1: 98.2 98.4 සියත දිවයින පුරා
2: හවස 3යි විනාඩි 11යි වෙලාව. කලින් සින්දු AI නිර්මාණයක් වුණාට ලස්සනයිනේ. ආ සමහර සින්දු එහෙම අලුතින් නිර්මාණය කළාම මන්ද නැ වෙනතර තඩිය ලස්සනට හෙන්න ගන්නවා. ඉතින් දෙවෙනි පැය කලින් පැය මගේ සින්දුවක් හම්බුන්නේ නැ. ඕනෝ හරි මේ පැය ඉල්ල ගන්න එන්නකෝ. WhatsApp මෙසේජ් එකක් දාන්න 0711 982 984ට Bluetooth එක ගහගෙන ඉන්නේ තුෂාර මෙසේජ් එක දාලා තියෙන්නේ කොරියාවේ ඉඳන්. කිස් එක කන ඇතුලේ දෝංකාර දෙනවා කියලා තියෙනවා. අඩේ මම තව එකක් දුන්නා. තව විනාඩි දෙක තුනක් දෝංකාර දෙයි. හරිද? ඊළඟට හොමග මාන්ටි දයානි ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. රොමේනියාවේ දිනේෂ් තහගෙන ඉන්නවා. ඊළඟට මෙන්න මේ තුන් දෙනාවත් එකතු කරගන්න ඕනේ. නන්දනි, නිලෝකා, කරුණ. විශේෂයෙන්ම මේක අහන්න ඕනි කිව්වේ කරුණ අක්කා කියලා මේ සමාලි මෙසේජ් එකක් දාලා තියෙනවා. කලින් සින්දු ඔයගලන්ට කියලා හිතා ගන්නවද?

0: තුනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්ත උනේ නැත්නම් පාඩු ඔබටමයි. මොකද පින්වත්නි, නිර්වාණ සුවය ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද, හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න, සියත අහන්න.

0: ඩියතේ නැත්නම් පොඩිම ටීව එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීව එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
1: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: ලොකරයියේ පෙරලිකරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
4: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
5: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
4: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
6: සත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
5: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39:47 SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට.
8: Powered by Bid to Win.
9: Divine Abulah.

චාමරග මෙඩ්ලිය එක කවුරු හරි මගින් ඉල්ලවා. කො ඉල්ලපු එක්කෙනා කොහ තැංකිවත් කියන්න ඉතිං. මෙසේජ් කදාන්න ඉතිං. හරි හරි කියද්දිම තැංකියෝ කියලා එව්වා. අසූ අනුව අතරේ අයට තියෙන ලෙඩක් තමයි සෙනග ගැවසෙන තැන්වල ඉන්න බැරි එක. ඔයා කොහොමද හරියටම දන්නේ සුද්දා? ඔයත් 80-90 දශකවල ඉපදිච්ච එක්කරෙන්නේ නැත්තම් ඉතින් ඔච්චර හොඳට දැනගන්න විදිහක් නැහැනේ. තරිඳු මෙසේජ් එක දාලා තියෙනවා. නමත් තරිඳුනේ. ෂුවායකටම 80 දශකයේ වෙන්න ඕනේ නේද? මොකද 2000න් පස්සේ කොල්ලොන්ට සාමාන්‍යයෙන් තරිඳු වගේ නමක් දාන්න විදිහක් නැහැ නේද? මන් තරම් මං ගැන වෙන කවුද දන්නේ සුද්ධි කියලා එවලා තිනවා. ඒකනේ සුද්ධු මට තේරුණානේ. හැබැයි ඔයා වගේම ඔයා ගැන මමත් දන්නවා කියලා මට හිතෙනවා. බලන්න ඔයා හැරෙනකොට මම කියනවනේ නේද? අන්න ඒකනේ සුද්ධා වැඩේ. අපි දෙන්න ඒ අතින් නේද හොඳට මැච් වෙනවා. හරි ඊළඟට මොකද්ද දෙන්නේ මම? මට මේ සින්දු මතක් වෙනවා එක එක ඒවා. හැබැයි අර ඊළඟට ප්ලේ කරන්න මොකක්ද කියන එක සමහරලාට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මට එතර හදිස්සි ඊළඟට ප්ලේ කරන එක දෙක තුනක් මතක් කරනකොට මොකක්ද කියලා එකපාරට තෝරගන්න බෑ. හරි කොහොම හරි ටක් ටික් ටුක් කියලා ඔන්න මං සින්දුවක් තෝරගත්තා. හරිද? මෝඩ තරින්දුත දන්නේ නැහැ නේද කියලා අහලා තියෙනවා. ශාලික සඳරුවන් කියලා තියෙන්නේ තරිඳු. ඔන්න ඔයා ශාලිකත් එක්ක බේරගන්න මම නම් නෙවෙයි කිව්වේ. ඊට පස්සේ රණ්ඩු වෙන්න ඔන්න මෙන්න මූඩ් එක හදාගෙන ඉන්නේ ලලිත්. ඒ නිසා එහෙම මූඩ් එක හදාගෙන ඉන්නකොට අපි යාට උදව් කරන්න ඕනේ නේ. රණ්ඩු වෙන්න එන්න දෙන්න අවස්ථාව දෙන්නන්නේ. හරි ලලිත් එහෙනම් ඔයා එවන්නකො බැනලා මෙසේජ් එකක්. අමේ වෙලා තියෙන ඔයා තරිඳුත් එක්කම ඉන්න කියලා තියෙනවා. අයියෝ සින්දු විතරක් දැම්මම ඇති ඔයාට අපි ඕන් නෑ නේද කියලා තියෙනවා. ඉතින් මාව නෙවෙයි නේ ඔගලන්ට ඕනේ සින්දුනේ. මගෙන් උනා තිල්ලන්නේ සින්දුවක් නේද? එනිසා ඉතින් සින්දු අහගෙන ඉන්න ඉතින් මාවත් ඕනේද? මං කතා කරන්න ඕනේද? හා කතා කරන්න. හෙට දන්සල් වඳින්න යනවද කියලා අහලා තියෙනවා. බුද්ධික නුවන් මං කියුවේ දන්සල් මේම ගෙවල් ඉස්සරහට එනවා. එක එක්කෙනා ගෙදරටම ගෙනල්ලා දෙනවා. අපි එහෙමයි වැඩේ. අපි එහෙම ගානට හදාගෙන තියෙන්නේ. එම මේ ඩිලිවරි සිස්ටම් එකක් තියාගන්න. උඩ යන්න දෙයක් නැහැ. ගෙදරටම හම්බ වෙනවා. හැබැයි හිතනොත් යනවා ඉතින්. පොඩක් ඉතින් නේද? පයින් ඇවිදලා කරලා නේද? අන්සරට ගිහිල්ලා. ඒකේ පොඩි වෙනම එකක් තියෙනවානේ. අමුතු හැඟීමක් එනවා එතකොට. ඔගොල්ලෝ ඉතින් යන්න හොඳේ. හැබැයි මතක ඇතුව පරිස්සමින් මේ දවස්වල වහිනවත් එක්ක. ඒ නිසා තෙමෙන්න එපා. අනිත් එක මේ මං කිව්වේ අර බොරුවට ට්‍රැෆික් එක නිකන් නේ. බොරුවට වාහන නිකන් එහෙට මෙහෙට දාගෙන හරස් කරගෙන නේ. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවන විදිහට මේ දවස් දෙක හෙට අනිත් දවස් දෙක ලස්සන්ට ගෙවන්න. හරිද? පුළුපුනා විදිහට පිනක් දහමක් කරගන්න. ලොකුවට දෙයක් කරන්න බැරි නම් අඩුතරමේ ගෙදර අයිනකින් පැත්තකින් සීනි චුට්ටක් හරි දාන්න. කූඹින්ට ඇවිල්ලා ටිකක් නේද සීනි ටිකක් හරි කාලා යන්න පුළුවන් වෙන්නේ. එහෙම හරි දානයක් දෙන්න. ඒක වටිනවා. පොඩි දේවල් සමහර දේවල් ඒ වුණාට හොඳයි. හොඳ දේවල් පොඩි දේවල් වුණත් හොඳ දේවල් නම් එච්චරයි නේ. ගොඩාක් ආදරෙන් සුදු කොච්චිත් එක්ක යන්නේ රොටක්ස් කම්පනිය එකේ GE 2980 මොනර කිරිල්ලිත් එක්ක ලක්ෂ්මන් රංග ආදරෙන් එකතු කරගන්නවා. තියෙනවද කියලා අහලා තියෙනවා. උම්ම තියෙනවා. උම්ම ආදරෙන් එකතු කර ගන්නවා දෙන්නවම.

la sanat ne? Thank you, Ranachi. මෙච්චර ලස්සනට මේ සින්දු ආය අලුතින් හදලා දුන්නට. හරි, චුටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව හවස 3යි. විනාඩි 36යි.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 වෙනිදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
6: වෛකල්පික වාර්තා කබන කෝටි 8 NLB දනරිතහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදී
7: මට වාසනාව තිබුණ ඔපෙර හවුස් එකට එක පාරක් යන්න. ඒක එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිසිද්දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙර හවුස් තියනවාද මචං? මෙහෙකි මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තෙල නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
8: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
9: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: ප්‍රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙබින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
8: සින්දු සියත
7: ගියත් සැපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු.

0: styles.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
3: සියත ක්‍රේසි වෙන් දේසි අද හවස පහට
4: Powered by Bid to Win.
5: Anuatai Dashma Deken, Anuatai Dashma Hataren, Siyata.

දන්සලක් තියෙනවලු. කේකුයි තව බීම වර්ගෙකුත් දෙනවා. ඒක මම කියන්න හැ. වෙරෝනවල තමයි දන්සල දෙන්නේ. ඒක ටිකක් ලොකු දන්සලක්. හොඳයි හැබැයි මරු නේද? හරියටම පටන් ගන්න වෙලාව කියලා නෑනේ මේ සම්පත්. සැන් ජෙවානිවල හරිද මන්ද කිව්වා. කුමරි සැන් කතාවක් තියෙනවා. සැන් ජෙවානිද? හරියටම කියලවන්න බලන්න සම්පත්. විස්තර කියමු අපි කට්ටියට දැනගන්න. මොකද ඉතාලියාලු ගොඩ දෙනෙක් මේ වෙලාව

එක් ඔන්නොහි කියන්න. ඉතාලිය නිදන් සැලතියෙන්නේ කේකුයි එගුලු දෙන්නේ අනිච්චාතිය රෙඩ්බුල් හරු නේද? සංජවානෝ වෙරෝනවල උදේ 10ටලු දන්සල පටන් ගන්න. තව ඔය වගේ දන්සල් තියෙනවනම් කියන්න කියන්න මං කියන්න හැමෝටම දැන.

became my destiny. And to mera mansil. Oya tamai mage arabuna. Oya tamai mage daivaya iranama. Ema tamai sindhen kiyanne. Das bahane karke le gaya dil kiyanne. Nikang addala මෂී කරගන්නේ අපි හා ආශාවන් දහසක් පාලා මාව නිකන් මවිත කළා වගේ එකක් තමයි දස් මහානේ කරකේ ලේගය දිල් මගේ හදවත අරගෙන ගියා මාර ලස්සනයි නේ ඉන්දි සින්දු වල තේරුම් තව සින්දු දෙන්නම්කෝ ඊළඟ පැය හරිද දැන් චුටි බ්‍රේක් එකක් ගන්නව හවස 4ට ළඟයි ආයිට කලින් මතක් කරන්න ඕනේ ආයමත් සැරයක් මියුසික් පොඩ්ඩක් තියෙන්නත් ඕනේ අනේ මොකද්ද මොකද්ද වගේ මේ මතක් කරන්න ඕනේ තව ඉතින් පැයකින් විතර එකෙන් හරියටම හවස 5ට සියත ක්‍රේසි වෙන්දේසිය පටන් ගන්නවා අද හම්බ වෙන්නේ රුපියල් ලක්ෂ 1000ක් වටින යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක් කෑනු ළමයින්ටද පිරිමි ළමයින්ටද අංකල්ලටද ආන්ටිලටද ඕන කෙනෙක්ට මැච් වෙන්න මේ බ්‍රේස්ලට් එක ඔබට ලබා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේ ලක්ෂකමාරක් වේදන් කරන්න දෙයක් නැහැ. අතේ තියෙන්නේ කීයද? මේ වෙලාවේ ලංසුවක් තියෙනවා නම් ඔබේ අතේ තියෙන්නේ කීයද? රුපියල් 70ක් 80ක් ඉඩතරි අඩු වෙන්න පුළුවන්. නැත්නම් 100 200 ගණන් 3400 ගණන් පුළුවන්ද ලංසු තියන්න? ඕකේ එහෙමනම් ගන්න ෆෝන් එක අතට. මොකද ඔබට අද අඩුම සහ එකම ලංසුවෙන් මේක අයිති කරගන්න පුළුවන් හවස 6:00 වෙද්දී. රුපියල් 150,000ක් වටින මේ යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක ඔබට හම්බ වෙන්නේ ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින්. රත්තරන් කියන එක අපිට නිකන් ඇඟට දාපු නේද? අහ රත්තරන් කියන එකට අපිට ආසාව ඇති කළා නම් කවුරු හරි මට නම් හිතෙන්නේ ස්වර්ණ මහල් ජුවලර්ස් කියලා. ඉතින් ඒගොල්ල තමයි මේ රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක ඔබට දෙන්නේ. ඉතින් මේක අඩුම ලංසෙන් අයිති කරගන්න පුළුවන්. අද හවස 5ට අනිවාර්යෙන් සියත අහන්න පටන් ගන්න. මොකද ක්‍රේසි වෙන්දේසියෙන් කොහමහරි මේක ඔබට අයිති කරගන්න. ඒකට අවශ්‍ය කරන සපෝට් එක විනාඩියෙන් විනාඩිය. මාර සපෝට් එකක් දෙන්නේ අපේ සැන්ඩි රවිෂ්කයි. එදෙනගේ සපෝට් එකෙන් කොහමහරි වැඩේ ගොඩ දාගන්න. ඒගොල්ලන්ට අමුතුවෙන් සලකන්න දෙයක් නැහැ. ඊට පස්සේ හොඳේ. ඒගොල්ලෝ එන්නෙම ඔය වෙනුවෙම තමයි මේ ඔෆිස් එන්නෙත් ඕකටමයි අද. ඉතින් ඔක්කොටම කලින් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ මේ වෙනකන් ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වුණේ නැත්තම් අද නම් නොවී ඉන්න එපා කොහොම හරි අද රෙජිස්ටර් වෙන්න ආර්.ජේ. හිස්තනක් KW කියලා ටයිප් කරලා 39:47ට මෙසේජ් එකක් දැම්ම නම් ඔන්න රෙජිස්ටර් වෙන්න පුළුවන් නෝමල් මෙසේජ් එකක් යවන්න ඕනේ රෙගියුලර් මෙසේජ් එකක් එතකොට ඔබට ගොඩක් කලකට මෙසේජ් එකක් එනවා ඔබ ලියාපදිංචි කරගත්තා කියලා ඒක ආවත් නාවත් ඊට පස්සේ ඔබට පුළුවන් දිගටම ලංසු තියන්න මෙහෙමයි ඒකත් නෝමල් මෙසේජ් එකක් ටයිප් කරන විදිහට KW හිස්තන කඩුම ලංසුව. දැන් 30:96 අතරින් අඩුම සහායකම ලංසුව තියෙනවා කියලා මම කිව්වේ. ඔය අතරේ ඔබට යුනික් බිඩ් එකක් හිතනවා නම් අපි කියමු 117 මම උදාහරණයක් කියන්නේ. ඒ වගේ ගාණක් හිතනවා නම් නැත්තම් 200 300 600 700 ගාණක් වෙන්න පුළුවන්. ඕන එකක 10 ගාණක් වෙන්නත් පුළුවන්. එහෙම හිතන ගාණකුත් නිකන් ලංසු තියලා බලන්න. සමහර විට අදවස් 6:00 වෙනකොට ඒ ලංසුව වුණොත් අඩුම සහ එකම ලංසුව ඔබ තමයි මේ රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක අයිති කරගන්නේ. ඉතින් රතරන් බලන් ඉඳද්දි ගණන් යන කාලයක්. ඒ නිසා මිස් කරගන්න එපා. මේ වගේ වෙලාවකදී හරි නේද? පොඩි නිකන් රතරන් කෑල්ලකට ට්‍රයි කරන්න. රතරන් කෑල්ල කිව්වේ මං වගේ කෑල්ලකට නෙවෙයි. අපිත් රතරන් තමයි. හැබැයි මේ මම මේ කියන්නේ බ්‍රේස්ලට් එකක් ගන්න. ඉතින් ට්‍රයි කරන්න. දැන් ඉඳන්ම ලංසු තියන්න. අපි චූටි බ්‍රේක් එකක් ගමු ඊට පස්සේ ඉතින් ආයිතින් ඊළඟ පැයේ තමයි හම්බ වෙන්නේ. ඕකේ හවස 4ට තව තියන්නේ විනාඩි 3යි.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවී රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: චූටිගල් දැන් කරන්නේ ලොකු වැඩනේ එයාද වින්ඩෝ එකකින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා
5: එයා තාත්තා වගේම දක්ෂයි
4: තව අම්මයාට නැන්ග්‍රෝ කිරින් දෙනවනේ ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
7: දැන් වෝක්චුවලස් වෙති වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා ඉක්මන් කරන්න මේ මාස 29 දක්වා පමණයි විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 400 14 400 14 කොන්දේසි සහිතයි වෝක්චුවලස් සමදා ඔබ සමගයි
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
9: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
10: ලාටන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දින

0: වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: පාසල් බලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්. මෙනින්ජයිටිස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පාසල් බලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ රෝගය ළමුන්ට හා ප්‍රතිශක්ති අවම පුද්ගලින්ට වැඩි වශයෙන් බලපෑම් එල්ල කරන බවයි. මෙනින්ජයිටිස් රෝගීන් පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා වුණේ දෙනියාය ප්‍රදේශයෙන්. මේ වන විට නුවරඑළිය, මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්කවලද රෝග ව්‍යාප්ත වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා පන්ති කාමරවල ප්‍රමාණවත් වාතාශ්‍රයක් පවත්වා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. පන්ති කාමර තුල සහ ගෘහස්ථ ක්‍රියාකාරකම්වලදී අධික තදබදය වැළැක්වීම සිදු කළ යුතුයි. නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. සිසුන් වැඩි වශයෙන් එක්වන ක්‍රියාකාරකම් සඳහා රෝග ලක්ෂණ පවතින සිසුන් සම්බන්ධ කර ගැනීමෙන් වැළකීම සඳහා සිසුන් දැනුවත් කරන ලෙසද උපදෙස් ලබා දුන්නා. දන්සල් සංවිධානයේදී ඊට අදාළ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. පාසල් ආහාර වැඩසටහනෙහි ආහාර සැපයුම්කරුවන්ද පවිත්‍රතාවය පිළිබඳ දැඩිව සැලකිලිමත් විය යුතු අතර සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස දැනුම් දී සිටිනවා.
0: Theater Top Story.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

සහතරයි වෙනාඩි 11යි. අන්තිම පැයට අපි ඇවිල්ලා තියෙන්නේ මේ සමාලි. සමාලිට මම සින්දුවක් දුන්න, හැබැයි උම්ම එකක් දෙන්න බැරි වුණා. එනිසා එයා මට කියලා තියෙනවා එයාට උම්ම එකක් ඕනේ කියලා. කලින් කියන්න පැයිසුදු නෝනා. ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඊට පස්සේ තලකල දමයන්ති හලෝ. ඔයාවත් ආදරෙන් මතක් කරනවා දඹුලේ තාදු. මේ අපි මෙහෙ කියලා තියෙනවා. ඔහෙ ඉන්න එපා මෙහෙ ඉන්න සින්දුවක් අහන්න. ඊළඟට ගාලේ මදුත් මැසේජ් එකක් දාලා තියෙනවා අනුරුද්ධ ජයසිංහ. අනේ වෙසක් කූඩු හදලා කොමේ අපි අනිත් අයටත් ආරාධනා කරමු නේද? කෝ වෙසක් කූඩු හැදුවා නම් එවන්න බලන්න ෆොටෝ. සමහරු නම් තාම නෑ. අද රැට නැත, හෙට උදේට තමයි හදන්න ගන්නේ නේද? අනුරුද්ධ ජයසිංහ නම් වේලාසනින්ම කූඩු දෙකක් ගේ ඉස්සරහා එල්ලලා තියෙනවා. මේවා ඔයා හදපුවද නැත්තම් කඩෙන් ගෙනාපුවද? මට හිතෙන්නේ නම් පෙනුමේ හැටියට කඩෙන් නේද ගෙනාවේ ඈ. මට හිතුණා ලස්සනයි නේද? හරිම ලස්සනයි. ලයිට් දාන්න එපා කූඩු ඇතුළට. පිබන්දමක් තමයි ඇතුළෙන් පත්තු කරන්න ඕනේ. දන්නවනේ කතාව නේද? ගොඩක්කයි දැන් දන්නවා. මොකද මේ පිටිපන්දමක් වෙසක් කූඩු ඇතුළෙන් පත්තු කරහම කියන්නේ දැල්ලුවහම ඊට පස්සෙන් ඌලඟට නේද? ඕක ඇවිල්ලෙනවා. ඉතින් අපි ලයිෆ් එක ගැන තේරුම් ගන්න හරි සරල ක්‍රමයක් විදිහට ඕක සලකන්න පුළුවන් නේ. අස්සන්ට කූඩුව පැයක් දෙකක් පත්තු වෙන්න පුළා. ඊට පස්සේ ඔන්න ගිනි අරගෙන පිච්චිලා, හැබැයි පරිස්සමින් හොඳේ. අන්තිමට ගේම පිච්චිලා යනකන් නම් බලන් ඉන්න එපා. ගොඩක් කලාවට ගස්වලනේ එල්ලන්නේ නේද? නැත්තං ඒකට වෙනම හදා ගන්නවනේ තැනක් නේ. එනිසා පරිස්සමින් අතලෝ දහමින් කම්පා නොවෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ ගැන පොඩි අදහසක් ගන්න, තේරුම් ගන්න, අවබෝධයක් ගන්න. ඒකට තමයි ඔය වෙසක් කූඩුවක ලයිට් දාන්න නැතුව පිටිබන්දම පත්තු කරන්න කියලා කියන්නේ. ලස්සන කූඩු දෙකක් හදලා තියෙනවා. මේ නංග ගෙදරම හදපු කූඩු දෙකක්. මට ෆොටෝ එකවලා තියෙනවා මේ කොටිකාවත් ආදිති ෆෑන් එකේලු එල්ලලා තියෙන්නේ. ෆෑන් එක දාන්න එපා, කූඩු දෙක වීසි වෙලා යයි. ඊළඟට ආදරෙන් එකතු කරගන්න ඕනේ ගීතානිව, හස්බන්ඩ් මෙන්ඩිස්, දුව රේඛා, දිනේෂා. දුවල දෙන්නෙක් ඉන්නවානේ. පුතාලා ටික රුචිර, රුවන්, සුරාජ්, වගේම මුණිපුර ටික තවීෂ්, රිෂිනි, ජේස්. මේ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නෝ මේ සිද්ධ අහන්න. අම්ම වැරදිලා ෆෑන් එක දාන්න ගියාලු. අයියෝ අයියෝ, දැම්මනම් තමයි වැඩේ වෙන්නේ. ආයෙ කූඩු දෙකක් හදන්න වෙනවා එතකොට. කමන්නේ ඉතින් ඒකත් අර නිකන් ඉටිපන්දමක් පත්තු කරන එක වගේ එකක් තමයි නේද? අම්මට කියන්න ඕනේ එක්කෝ ෆෑන් එක දාන්න කියලා, කූඩු දෙකට වෙන දේ බලන්න. හැමදේමනේ ඇති වෙනවා නැති වෙනවා. ඔක තමයි ජීවිතේ. ඕකට මූණ දෙන්න ශක්තිය තියෙනවනම් ඔබ ගොඩ. නැති වෙන බව දැනගෙන මේ මොහොත විඳගෙන ඉන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය පුද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් සීමායෙම බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිට්ඨ වෙනුවෙන් කරන්න. ඒතකොට ඒ සල්ලි ඡන්ද කරන්නට සල්ලි නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බැඳගෙන කන ජාතිය බෝට හත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
6: ඒ සල්ලි ටික අරන් දිත්වා ගුලි ගුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
7: මොන මැතිවරණයකට මුණ දෙන්න අපි සූදානම්.
8: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
9: ලව් එකේ ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
10: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
11: මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
0: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
11: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි. අද හවස පහට.
12: Powered by Bid to Win.
13: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
14: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
13: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 1 1 2 1 7 7
11: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සන්නාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0.1 1 1 753 47 0.7.
15: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0.1 1 1 4 700 550.
18: A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.1 1 1 7 32 1000. NIBM The City University, The Place to Be.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මෙහි ලෝක ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය

0: හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද, හෙට ඔබට දුක වෙනවා.
1: හෙටට දින උතුම් වෙසක් පුන් පොහෝදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න, සියත අහන්න.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 011 4700 550 අමතන්න.
3: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 98.2 98.4
11: පාන් නැවගේ කොමුකොකේ
12: ප්‍රේක්
11: නැවගේ
12: පතිමුරේ
13: සුන්ස් ෆයින මචං
14: අද විතරයි සිකුරාදා
15: සියත දෙවයින පුරා

ඔන්න ධෝනිගේ සිද්ධුවක් කෙල්ලපු අයට දුන්න හොඳේ. ධෝනිලා දෙන්නෙක් ඉන්නවනේ දැන් නේද? හනාට ආස කට්ටියකුත් ඉන්නවා, කාංචනාට ආස කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා හනාගේ සිංදුවකුත් දුන්නා, කාංචනාගේ සිංදුවකුත් දුන්නා. ඔන්න ධෝනිලා දෙන්නගෙම සිංදු දීලා ඉවරයි මේ ධෝනි. හරිද? ඊට පස්සේ මේ ධෝනි තව හරිටම පැය භාගයක් ඉඳලා මෙතනින් යනවා. ඉතින් යනවා. එනවා හැබැයි සදහටම යන්න යනවා නෙවෙයි. හරිද? එහෙමත් ඉතින් යන්න වෙන දවසක් එනවනේ නේද? මොනව කරන්නද? මහනුවර චයනා තව ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ඊළඟට කවුද? ඊළඟට මනෝජා පානදුරේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා පේන්ටිං වැඩ කරන ගමන් තමයි මාව අහගෙන ඉන්නේ. මට එවලා තියෙනවා එයා කරපු වැඩ කීපයක්. අම්බෝ හරිම ලස්සනයි. සහ ඔයාට පුදුම ඉවසීමක් ඇත්තේ නේද මනුජා? මට මේ පේන්ටිං දැක්කයින් පස්සේ, ඒකනවා කරපු ඒ නිර්මාණ දැක්කයින් පස්සේ මට හිතුනේ මේක කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද මේ වගේ සියුම් නිර්මාණ කරන්න. මාර දක්ෂ කෙල්ලෙක්. ඔයාගේ ඉවසීමට වෙනම තෑග්ගක් දෙන්න ඕනේ. මට නම් නෑ ඔච්චර ඉවසීමක්. මට ඔය මේ කවුරු හරි ආශ්‍රය කරන කෙනෙක් හිතර ඉද්දුහම ඒක පුළුවන් තරම් ඉවස ගන්න ඒ හැකියාව තියෙනවා. හැබැයි ඔය නිර්මාණ කරනකොට ගොඩාක් වෙලා වරගෙන චුට්ට චුට්ට හරිම අමාරුයි. ඒ වගේ වැඩ හරිම අමාරුයි. මට හරියන්නේ මේ රස්සාව තමයි. ඉන්නා වෙලා ෆුල් ජොලි, අනිත් අයවත් පුළුවන් විදියට හිනස්සල සින්දුවක් දීගෙන අස්සන සින්දු තෝරන්නේ මේව මට පුළුවන්. බලන්නනේ ඔයා ඔය ජොබ් එක තෝරගෙන මම මේ ජොබ් එක තෝරගෙන තියෙන්නේ. ඒක තමයි තින්නේ අපේ දෛව. මේක භාවනාවක් වගේ කියලා කියලා තියෙනවා. ඇත්තටම ඒ වගේ තමයි. ලස්සනයි, හරිම ලස්සනයි වාගේ වැඩ ටික. ඊට පස්සේ විජී කඳානි නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. 20ක් ඉන්නවලු නම් ඔක්කොම කියන්න බෑ නේද කියලා අහලා තිනවා. බෑ නේන්න. ඔයා මාව තේරුම් අරන් හොඳ ළමයා. ඊගල් අපරල් එකේ ඉන්න ඔක්කොම කට්ටිය එකතු කරගන්නවා කියලා කියන්නම්. හරිද? ඊළඟට කාගේ හරි නමක් කියන්නම කියලා හිතන් හිටියා. බුද්ධික, අද ජොලාගේ බර්ත්ඩේද? එයාට නම් ජොලා කියන එක හරියටම හරි සාධාරණයි. කිසි වැරද්දක් නෑ. මම එකඟයි. ඩුබායි තමයිලු ඉන්නේ හේෂාන් නම. ඒ වුණාට ඉතින් ජොලා තමයි සෙට් වෙන්නේ. උප්පැන්න සහතිකේ වුණත් නම වෙනස් කළාට ප්‍රශ්නයක් නෑ. තව කන්න, තව කන්න, තව හොඳට කන්න. කාලා කාලා ඩබල් ජොලා වෙන්න ඔයා. ජොලා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙන්න. පොඩි කාලින්දම කියන්නේ නමලු. ආයෙනම් මට හිතා ගන්න පුළුවන් නේද? පුරුද්දට කනව නෙවෙයිනේ නේද? අන්න පුරුදු වෙනවත් නෙවෙයිනේ. තාම අන්මැරීඩ්ලු. හා හා, එහෙනම් තව කන්න ඕන තරම් වාට කාලය තියෙනවා. මොකද කසල්ද බැඳයින් පස්සේ නේද වයිෆ්ට කන්න දෙන්න වෙනවනේ. ඒ නිසා පුළුවන් තරම් තනියෙන් ඉඳලා ඔයා ආස හැම දේම කන්න. හරි? කෙල්ලෙක් නැතුව හොයනවලු. ඉතින් මොකද මට කියන්නේ? මගේ කරේ ගහන්නද හදන්නේ? එයාට කියන්නේ ජිම් ගිහිල්ලා ලස්සනට අඟ හදාගත්තොත්, සික්ස් පැක්ස් එහෙම එන විදිහට ලස්සනට අඟ හදාගත්තොත් සලකා බලන්නම් කියලා. හරිද? අයියෝ අයියෝ, හරි ෂෝක් කනේ මේ එන මැසේජස්. හරි කොමාරි, ජොලා ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම එකක් වේවා. ඇයි අනේ අපිව කියන්නේ නැත්තේ කියලා අහලා තියෙනවා. ජයේ මාමා නේ සොඩි, ජයේ මාමා. දැනුයි දැක්කේ. අඩේ අපේ ගෙවල් පැත්තේනේ ඔයා, කොට්ටා වීරක්කොඩි බේකරියේ කට්ටිය. වීරක්කොඩි බේකරිය කොහෙද තියෙන්නේ? කොට්ටාවේ. මම මතක නෑ, බලන්න ඕනේ අද යන ගම. ලොකු බොස්, ඊළඟට
ලොක බස්ක නම උපුල්නේ පොඩි බොස් වරුණ ධනුෂ්ක මදුසංක මේකටි ඔක්කොම ජය මාමත් එක්ක අහගෙන ඉන්නවලු. ඉනඟට තරහයි කියලා එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තිනු. ඇයි මේ තරහ? New Delight Family Restaurant එක සියඹලාපේ. ඒකේ කට්ටිය අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිබ්බා. දැන් තමයි දැක්කේ. අඩේ, ඔගොල්ලෝ හදන කෑමද මේවල තියෙන්නේ? රස පාටයි. ආදරෙන් එකතු කරගන්නවා. සිලටන් එකේ කට්ටිය තිමිරිගස්සේ ආයේ ඕළු ඇතුළු සෙට් එක ඒගොල්ලන්ට ආදරෙන් මතක් කරන අම්බෝ කාලෙකින් ඕළු. ආදරෙන් එකතු කරගන්නවා. හරි, මං කිව්වනේ ඊයේ මං ප්‍රෝග්‍රෑම් එක ඉක්මනට ඉවර කළ දිව්‍ය කොහෙද කියලා කියනවා කියලා. ආදිත්‍ය නාරායන් ලංකාවට ආවනේ. ආදිත්‍ය නාරායන් කියන්නේ අපි ආස කරන හින්ද සින්දු ගොඩාක් කියන ජානම් දේක්ලෝ, තුහ මේරී කිරන් අම්බෝ සින්දු කියනවා නම් මට කියන්න පුළුවන් 100 ගානට. ඔක්කොම කියන්න බෑ ඉතින්. උදිත් නාරායන්ගේ පුතා ආදිත්‍ය නාරායන්. ඉතින් කොල්ල අයියා ආවා. ඊයේ ගියා ඉතින් පණ කඩාගෙන දුවගෙන සංක දිනෙත් එක්ක ආදිත්‍ය නාරායන් අලුත්ම මෙඩ්ලි එකක් කරලා තියෙන්නේ. ඒක දැන් මහන්න බෑ. ඒක මං අද හිතාගෙන හිටියා ප්ලේ කරන්න. හැබැයි ඒක අපිට ලැබෙන සතිය විතර වගේ වෙයි හම්බ වෙන්න. ඉතින් ඊයේ ආදිත්‍යව හම්බුනායින් පස්සේ මට ආයේ සංකගේ ආදිත්‍යගේ මෑෂප් එක අහන්න දෙන්න ඕනි කියලා හිතුණා ඔබට. මේකත් කිව්වා ඊයේ. අම්බෝ පුදුම ලස්සනක. අලුත් මෙඩ්ලි එක ඊටත් වැඩිය ලස්සනයි. ඒක හමු ලබන සතිය දිහාට. මං අහන්න දෙන්නම් කුණු උණුවේම ලබන සතිය හොඳේ.

0: ලක්ෂ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග් SAY-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: මතකද ඒ ඇස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා

0: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: තාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසය එක්ක රත්තරන් ආයතනය. ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැණුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක.
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සෝ තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi Ab the Havasa Pahata
4: Powered by Bid to Win

අන්තිම හරිය අන්තිම විනාඩි 8-9 යන්නේ පඩපඩ ස්කාල මතක් කරනවා. අන්තිම සින්දුව විදිහට මොනා හරි කැමති සින්දුවක් තියෙනවා නම් බලමු. වැඩි දෙනායි කැමැත්ත බලලා මම අන්තිම සින්දුව තෝරගන්නවා. මොකක් හරි කැමති එකක් තියෙනවා නම් නිකමට වගේ වල තියන්නකෝ. WhatsApp message එකක් 0711928294ට. ඒ වගේම මේ තාම සින්දුවක් හම්බුනේ නැත්නම් නම ටයිප් කරලා ස්පේස් එකක් තියලා ගම ටයිප් කරලා message එක දාලා තියන්න. එතකොට මට නම් ලිස්ට් එකයි ගම් ලිස්ට් එකයි කියාගෙන යන්න පුළුවන්. තංගල මතක් කරන්න හදන්නේ සියත ක්‍රේසි වෙන්දේසිය ගැන. තව විනාඩි 7-8ක් තියෙන්නේ පටන් ගන්න. පහේ ඉඳන් අනිවාර්යයෙන්ම අහගෙන ඉන්න. මොකද අද හම්බ වෙන්නේ රුපියල් 150,000ක් වටින යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්. මේක අපේ රත්තරන් විශ්වාසය අපේ හිතේ ඇති කරපු සරණ මහල් ජ්‍යුවෙලර්ස්ටින් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා ආයිතින් බය වෙන දෙයක් නැහැ. කැරට් 22 සුපිරිසිදු රත්තරණි. ආයිතින් සුපිරිම රත්තරණින් ලස්සන බ්‍රේස්ලට් එකක් ඔබට දිනා ගන්න chance එක තියෙනවා. මේක ඉතින් අඩුම ලන්සුවෙන් අයිති කරගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමහර විට රුපියල් 70ට 80ට 90ට 100 ගානට 200 ගානට අදවස හයමාර වෙනකොට කවුරු හරි මේක අයිති කරගනි. ඒ කවුරු හරි කියන කෙනා ඔබ වෙනුවට ඔබ කැමති නැත්ද? රුපියල් 100,000ක් බ්‍රේස්ලට් එක අනිතක කාන්තා පිරිමි ඕනම කෙනෙකුට දාගෙන යන්න පුළුවන් ලස්සන බ්‍රේස්ලට් එකක්. කාට හරි තෑග්ගක් විදියට දෙන්න හරි මොකට තෑගි දෙන්නේ නේ පිස්සුවක් ඇතයි. තමන් පාවිච්චි කරනවානේ රුපියල් 150,000. ඉතින් ලන්සු තියන්න කියලා මතක් කරනවා. රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ මේ වෙනකොටත් ලන්සු තියන්න. ලන්සු තියන්නේ නෝමල් මෙසේජ් එකක් යවන්න තියෙන්නේ. මහලොකු අමුතු දෙයක් කරන්න නෑ. KW හිස් තැනක් අඩුම ලන්සුව ටයිප් කරලා 39.44 මෙසේජ් එක සෙන්ඩ් කරන්න. අනිවාර්යෙන් පහෙන් පස්සේ අහන්න සියත. මොකද අපේ සැන්ඩි එක රවිෂ් කෙනෝ ඒ දෙන්නගේ සපෝට් එක අරගෙන වැඩේ ගොඩදා ගන්න තව ලේසි. එතකොට හරිනේ මං චුටි බ්‍රේක් එකක් ගන්නවා. අන්තිම සින්දුව මොකක්ද ඕනේ තග්ගල කියලවන්න. ඒ අතරේ බ්‍රේක් එක ගන්නවා. හවස 5ට ළඟයි. තව තියන්නේ විනාඩි 7යි.

0: සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: අපරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
2: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
3: Lifestyle එකට ගැලපෙන smart drive එක. Perodua Axia leader එකට kilometer 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටිය යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
4: මෙතරයේ පෙරලිකරන NLB mega power දෙවන්ත mega super tagකට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tagකට සුපිරි මෝටරයක් දිනන ලොකුම super tag දෙන එක මලොතරයි NLB

0: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සෝකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
1: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි.
2: අද හවස පහට සියත අහන්න.
4: Powered by Bid to Win.
5: හෙට උදේ 8ට.
6: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා.
7: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක්ුනේ නෑ. එකේ කොටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට.
6: එහෙමකෝ ඒ?
7: උන් සේරම පයින්නේ ආවේ. එකේ කොටුවක් වාහනයක් නෑ.
6: ඈ?
8: ජින්තු පිටියේ මවෙනෝ. ජින්තු පිටියේ මවෙනෝ.
9: 98.4න් හම්බන් තොටට.
10: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වල කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
9: 98.2 98.4 සියත.

හවස 5ට විනාඩි 3යි. එක එක්කෙනා එක එක සින්දු යෝජනා කළා. ඒ වුණාට මම හිතුවා මේ සින්දුවෙන් ඉවර කරනවා කියලා. දැන් මට බනින්න එපා. මොකටද එහෙනම් අපෙන් ඇහුවේ කියලා? එම තමයි ඉතින් අර. දන්නවනේ ඉතින්. මනුස්සකමට ඇහුවේ. හමගම ආන්ටි දයානි. ඊළඟට ලලිත්. ඒ වගේම මලිත්, ඔයාගේ මෙසේජ් එකක් මම දැක්කා. කියවන්න වෙලාවක් තිබ්බේ නැහැ කියන්නකෝ. හින්ද සින්දුවක් කෝ ඉල්ලලා තිබ්බේ නේද සුදු? බත්තමීස දිල්ද කොහෙද? සෝරි පැටියෝ. ඒ වගේ ඉතින් මිස්ටේක්ස් වෙනවා ජීවිතේ. මං කැමති, ඔයා කැමති ඕන සින්දුවකට. මලක් කමක් නැහැ, මලක් කරන් මම සුදු කොච්චි අහන්න ආවා කියලා තියෙනවා. අනේ ෂෝයි. මලත් කමක් නෑ, මලක් කරන් මම සුදු කොච්චි අහන්න ආවා. දැන් ඉතින් ආපු විදියට මේ අනේකයි ඇත්තේ. මොකද මාත් යන්නේ යන්නේ. එක්කෝ ඉන්න ඉන්න. ක්‍රේසි වෙන්දේසිය පටන් ගන්නවා. ලන්සු තියලා කොහොම හරි බ්‍රේස්ලට් එක දිනාගන්න බලන්න. හාද අංජුල ඔයාට කියන්න යන්නේ? හා කියන්නකෝ.

හැම තිස්සම ඉතින් මොකක් හරි ලෙඩක් දානවා ඉතින්. ජීවිතේ ඉන්නවා කියලා පෙන්නන්න එයා. එනාට ඉතින් ආදරේ ඉතින්. අහගෙනද දන්නේ. ආගෙන හිටියත් අහගෙන හිටියේ නෑ වගේ ඉන්නවා කොල්ලා. හරි කපටියා. එක බොස්සාට ආ ඒක ඔබට

0: කොට්ටාව තුලානි මෙසේජ් එකක් දාලා. ඒගොල්ලේ කඩේගාවින්ද මං යන්න කියලා අහලා තියෙනවා. ඇයි කකුල් මාට්ටුවක් දාන්නද මගේ ඉඳලා? ඔව් කොට්ටාව පහු කරගෙන තමයි යන්නේ. අපි හම්බෙමු වෙලාව කොහොමද? එනම් මම යනවා. බයි. මංගගේ සුදු කොච්චියා. ගුඩ් ඩා කාදරේ. පරිස්සමෙන් වෙසක් බලන්න යන්න. අපි සොන්දට හම්බෙමු. ඉස්සර කතා කරමු.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: පන්නවගේ කමුකොකේ
3: ප්‍රේක්
2: නෑවගේ
3: පතිමුරේ
4: සුන්ස්මයින මචන්
2: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා
0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
5: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: उद्दमने हेलट කොළඹ පාරිභෝගික මිල දර්ශක යනුව මෙම මාසයේ උද්දමන අනුපාතය 105.5ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව. එය පසුගිය අප්‍රේල් මාසයේ පැවතියේ 105.4ක් ලෙසයි. මෙම මාසයේදී ආහාර කාණ්ඩයේ උද්දමන අනුපාතය 0.9ක්. එය පසුගිය මාසයේදී වාර්තා වුණේ 0.2ක් ලෙසයි. මෙම මාසයේ සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්දමන අනුපාතය 7.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මාසයේදී 6.8ක් ලෙස දැක්වුණා. දැන් විදෙස් පුවතක්. මැලේසියාවේ හදිසි මැතිවරණයක් ඇඳවිය යුතු බව එරට අග්‍රාමාත්‍ය අන්වයින් ඊබ්‍රහීම් පවසනවා. පාලක සංධානය තුළ පවතින ගැටලුකාරී තත්ත්වය මීට මූලික හේතුව බවයි ඔහු පැවසුවේ. මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 47 අග්නිතික ආසියානු ජාතීන්ගේ සංගමේ සමුළුවට එක්වෙමින්. සියත ප්‍රධාන පුවත් රාත්‍රී 7ට බලාපොරොත්තු වන්න.
0: Top story.
2: Loki, Connie, Kohi, Ho, Friday, Wana, listen, see it
3: tomorrow. Anuwatai, Tashima Deken, Anuwatai, Tashima Hataren.
4: Ahem, Sikuranda, Siata, Sikuranda,
3: Siata, Deva.

0: සන්ධ්‍යාව කවස පහයි විනාඩි 8යි.
1: හවස 5 විනාඩි 8යි සුබ සන්ධ්‍යාව.
0: අපි සෑහෙන කාලෙකින් හම්බ වෙලා වගේ දැනෙනවා.
1: මට නිකන් දැනෙනවානේ. අපි දෙන්න නිකන් දුරස් වෙලා හිටියා වගේ දැනෙනවා.
0: ඕ මට ආව දුරස්මයා.
1: දුරස් වෙලා වෙනස් වෙලාද දන්නේ නැහැ නේද?
0: වෙනස් වෙන්න එපා දුරස් උනාට කමක්
1: නැහැ.
0: ඒ වෙනස දරා ගන්න මට බැරි නේ. කමක් නැහැ. මගේ අතේ බඳින්න බ්‍රේස්ලට් එක.
1: හරියනෝ ඔක්කොම
0: ඔක්කොම හරියනවා. ඇදරනේ ගෑල් ළමයි පිරිමි ළමයි හැම ඔය වැඩේ ඔය ට්‍රික් එක කරනවා. තරහ වුණාම දැන් මොකක් හරි වැරද්දක් කරනවා බෝයි කෙනෙක්. පස්සේ යාළු වෙලා ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වැරද්දක් කරනවා. හරිද? චීට් කරනවා.
1: වැඩේ
0: අහු වෙනවා.
1: අහු වෙනවා.
0: අහු වුණාට පස්සේ මොකද කරන්නේ? බ්‍රේස්ලට් එකක් ගෙනල්ලා බබා මට සබෝ වෙන්න. මේක මගෙන් වාට දැන්.
1: ඔයා එහෙම හිතනවා කියන්නේ දැන්. සාමාන්‍ය මොනවාද බලාපොරොත්තු වෙන හරි කන දෙයක් චොක්ලට් එකක්
0: කරනවා. චීට් කරාම ටිකක් ලොකු දෙයක් දෙන්න ඕනේ.
1: ඒක ලොකුට චීට් කරත් ලොකු දෙයක්.
0: එහෙම තියෙන්න ඕනේ. රයිට් ඕකේ අපි දැන් මේ පාර දෙන්නේ අපි දවස පුරාම කියලා තියෙනවානේ. රත්තරම් බ්‍රේස්ලට් එකක් දෙන්නේ. අපි බලමු මේ පාර කීයකටද මේ රත්තරම් බ්‍රේස්ලට් එක ලන්සු වෙන්නේ කියලා වෙන්දේසි වෙන්නේ කියලා. ඉතින් රුපියල් 150,000ක සොනමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදලා තියෙන නියම සුපිරි රත්තරම් බ්‍රේස්ලට් එකක් තමයි මේ පාර ඔන්න ලන්සු දෙන්න දීලා තියෙන්නේ. දිලිසි දිලිසි තියෙනවා. කවුරු අතේ දාගන්නද දන්නේ. ඒක බලන්න වෙන්නේ අද හවස 6:00ට.
1: හිතේ තියෙන ගානට ගන්න පුළුවන්කම තියෙනවා. මම මතක් කරන්නම් රෙජිස්ටර් වෙන විදිහ. දැන් දෙයිද මතක් කරලා තියෙන අපේ කට්ටිය. ආපහු මතක් කරන්නම්. අරිජි හිස්සන KW කියලා ටයිප් කරලා 39:48 SMS එකක් කියන්න තමයි තියෙන්නේ. එක SMS එකක් එව්වම ඔයාට එනවා මෙසේජ් එකක්. ඒකේ තියෙන terms and conditions හරියට කියවලා කියවන්න ඕනේ. හරියට කියවලා තමයි බිට් කරන්න පටන් ගන්න ඕනේ. KW හිස්සන කඩුපලන්සෝ ටයිප් කරන්න 39:48 SMS කරගෙන කරගෙන යන්න තියෙන්නේ.
0: ඉතින් SMS කරගෙන කරගෙන යන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ රත්තරන් විශ්වාසය රැකපු ස්වර්ණ මහල් ජුවලර්ස් එකෙන් තමයි ඔබට මේ රත්තරන් පෙන්ඩන්ට් එක ලැබෙන්නේ. සෝරි, රත්තරන් බ්‍රේස්ලට් එක ලැබෙන්නේ. ඉතින් අර ගොඩාක් දීලා තියෙනවානේ. ඉතින් පැටලෙනවානේ. ඉතින් රත්තරන් බ්‍රේස්ලට් එක දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ස්වර්ණ මහල් ජුවලර්ස් එකෙන් ලැබිච්ච මොකද්ද බ්‍රේස්ලට් එක කතේ දාන් ඉන්නවා කියන පොඩි ගැම්මක් නේද?
1: තියෙනවානේ.
0: බ්‍රෑන්ඩ් එකේ ගැම්ම තියෙනවා.
1: කොහෙන්ද ගත්තේ ස්වර්ණ මහල් එකෙන්?
0: ස්වර්ණ මහල් එකෙන් ගත්තේ. ක්‍රේසි විත් මේසෙන් දුන්නේ.
1: එහෙම
0: කියන්න පුළුවන්. ඒ ගැම්ම තියෙනවා. ඉතින් පුළුවන් තරම් ලන්සු අදහවස 6:00 වෙනකන් ඔබට chance එක තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේක unisex bracelet එකක්. ගැහැණුදු පිරිමිද ඕන කෙනෙක්ට මේ bracelet එක දාන්න පුළුවන්. ඒ නිසා ගැහැණු පිරිමි වයස මුකුත් අදාළ නැහැ. ලන්සු තියාගෙන යන්න තියෙන්නේ. රයිට්. එහෙනම් ඉතින් අද දවසේ අපි දෙන්නගේ වැඩේ පටංගමු නේද?
1: පටංගමු. මොකද වෙලා ගන්න?
0: මේ තමයි ලක්ෂ ගණන් වල දේවල් අඩුම ලන්සෙන් වාගේ කරලා දෙන ලංකාවේ එකම රේඩියෝ ගේම් ෂෝ එක. සියත
1: ක්‍රේසි වෙන්දේසි.
2: අවවාදයයි තදින් නැබැවෙන සුළු මේ ගේම් එකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: හවස 5යි විනාඩි 16යි. පිනකින් ලබාගත් මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්ත උනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවය ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත් මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝක ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
2: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777 ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: உங்களுக்கு வருகிற டெக்ஸ்டைல்ஸ்
1: இமோவித்தின் அலுத் டாடா பேசஞ்சர் வெஹிக்கல் එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි

0: ලොජිස්ටික්ස් ඇන් අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIPM The City University The Place to Be.
1: නතරයේ පෙරලි කරන NLB Mega Power. තවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රටයක්. දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: අතේමිතේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
3: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: ආදී මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13.19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Ese é o Ibaíno.
1: Fiesta Crazy Vendezi.
2: අවස පහයි විනාඩි 28යි ලන්සෝ තියාගෙන යන ගමන් කියලා අපි දන්නවා. අපි තව ටිකකින් ලන්සෝ රේන්ජ් එක මතක් කරනවා. ඉතින් කවුරු හරි ඉන්නවා නම් ඉක්මනට ක්‍රේසි වෙන්නේසෙට දැන් රෙජිස්ටර් වෙන්න. මෙන්න මේ විදිහට රෙජිස්ටර් වෙන්න.
3: අරිජි හිස්සන KW කියලා ටයිප් කරන්න. 39.47 SMS එකක් එවන්න තියෙන. ඊට පස්සේ හරි විදිහට අපි කියන විදිහට නීතියට තමයි සෙන්ඩි සෙල්ලම් කරන්න ඕනේ. බිට් කරන්න තියෙන KW හිස්සන කඩුව ලන්සෝ ටයිප් කරන්න 39.47 SMS කරගෙන යන්න.
2: රේන්ජ් පිටින් ලන්සෝ තියන්න එපා. රේන්ජ් පිටින් ලන්සෝ තියලා තිබ්බොත් අපිට සිද්ධ වෙනවා ඔයව තරගෙන් ඉවත් කරන්න. මොකද ඔය ජාග්‍රහණය කළොත් අපිට හිතෙනවා මෙයා මේ හොර වැඩක් කරන්නේ. නිකන් හොරෙක් වගේ හොර වැඩක් කරන්නේ කියලා.
3: හොරක් වෙන්නත් පුළුවන්.
2: හොරක් වෙන්නත් පුළුවන්. හොරෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හොර වැඩක් කරනවා කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒ නිසා අපේ වෙනම අධීක්ෂණ මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අධීක්ෂණය කරනවා හැම නම්බර් එකක්ම. ඉතින් තමන්ගේ නම්බර් එකෙන් තමන්ගේ ID එකට රෙජිස්ටර් කරලා තියෙන තමන්ගේ නම්බර් එකකින්ම සෙල්ලම් කරන්න මේ ගේම් එක. ඉතින් හැමෝටම අවස්ථාව දෙන්න ඕන නිසා තමයි අපි මේ විදිහට ඔබට කියන්නේ. කියන දේවල් හින්දා කේන්ති ගන්න එපා. අර තරහත් යනවා ඇති. මොනෝ කියනද මම සන්නේ?
3: එකක් කියන්න ඕනේ.
2: දැන් කේන්ති යනවා නැහැ. මේ ඔයාට වගේම මේ අහගෙන ඉන්න ඔබට වගේම අනිත් හැමෝටමත් සමසේ සෙල්ලම් කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ terms and conditions හදලා තියෙන්නේ. නිසා තමයි අපි ඔබට නිතරම පුළු පුලක් කියන්නේ මේ විදිහට සෙල්ලම් කරන්න. එහෙම සෙල්ලම් කරලා ඔබට දිනන්න පුළුවන් කියන එක. රයිට්. අපි මතක් කරමු.
3: පණිවිඩයක් තියෙනවා නේ? අපිට මතක් කරන්න.
2: yes අපිට පණිවිඩයක් තියෙනවා. දැන් බයික් එකනේ දෙන්නේ.
3: මම බයික් එකනේ.
2: දැන් ඔය දන්නවද AFC එකේ Alliance Finance Company PLC එකේ වල අලුත්ම ප්‍රොජෙක්ට් එකක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් හඳුන්වලා දීලා තියෙනවා. පැයෙන් ලීසින් අනුමත කරගන්න පුළුවන්. දැන් මට මතකයි ඒ දවස්වල ඔයා සෑහෙන රස්තියාදු වුණා බයික් එකේ ලීසින් එකට.
3: half day ම කීයක් දැම්මද?
2: half day ම කීයක් දැම්මද? එතකොට day තනි කර නෝපේ ගියා. රෂ්ණ ගොඩයි. හරිද? ඒ කියන්නේ බැරිම දැන් නිවාඩු නෑ නිවාඩු. ඊට පස්සේ නෝපේ ගියා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් වෙන කම්පැනි එකකට ගිහිල්ලා ඔයා ලීසින් අනුමත කරගන්න ගියොත්. මොකද රස්තියාදුව වැඩි. ડોකියුමන්ට්ස් ඉල්ලන ප්‍රමාණය වැඩි. හැබැයි මේ Alliance Finance Company PLC එකේ ඒගොල්ලෝ කියනවා පැයෙන් ලීසින් අනුමත කරලා දෙන්න පුළුවන්. පැයක වටිනාකම ඔයාට FC එකට ගියොත් බලා ගන්න පුළුවන්. රයිට්. සුහදශීලී ආරක්ෂක සේවාව. දැන් සාමාන්‍යයෙන් අපි වෙන තැන්වලට ගියාම රවිෂ්ක
3: අදගෙන ඉන්නව ඉවරයක්.
2: ඉවරයක් නෑ. මිස් මෙතන සයින් කරන්න ඕනද කොතනද? මට හැමදෙස්සම කියන්න බෑනේ. එතන සයින් කරන්න. එහෙම බන්නේ නා නේද? ඒ එක්ස්පීරියන්ස් එක ඔබටත් දැනෙනවා. හැබැයි ඔයා FC එකෙන් ලීසින් අනුමත කරගන්න වැඩේට ගියොත් ඔයාගේ බයික් එකට හරි ත්‍රිවිල් එකට හරි ඒගොල්ලෝම ගාලක් කෑ ගහන්නේ නැහැ.
3: ඉවර කරනවා ඉක්මනට.
2: A to Z හැම දෙයක් මිස් මෙහෙම කරන්න කියලා කියලා දෙනවා. අනිත් එක තමයි ලියකිවිලි. උප්පැන්න සහතික, මරණ සහතික, ආච්චිගේ මරණ සහතිකේ කියන්නේ අපිට හොයාගන්න බැරි අමාරු සහතික ડોකියුමන්ට්ස් ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ. අවම ලියකිවිලි එක ඔයාට ගන්න පුළුවන් ලීසින් එක අනුමත කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඔබ කියන්නේ ඔයා ගන්න ත්‍රිවිල් එකක්ද ඔයා ගන්න බයික් එකක්ද ඔයාට ඉක්මනට ඔයාගේ වැඩේ කරගන්න ඕන නම් AFC එකට යන්න. AFC එක සුහදශීලී ආරක්ෂක සේවාවක් ඔබට ලබා දෙනවා. 13:20 කෝල් එකක් ගන්න. අනිත් එක තමයි බයික් එකක් ගන්නවා නම් හෙල්මට් එකයි ජැකට් එකයි නොමිලේ හැමනවා. කොච්චර හොඳද
3: බලන්න. මේ ජැකට් එක කොච්චර වටිනවද?
2: අහින කාලේ නේද? කඩෙන් ඒව ගන්න ඕනේ නොමිලේ හැමනවා. ඉතින් ත්‍රිවිල් එකක් හරි බයික් එකක් ත්‍රිවිල් ගත්තී දෙන්නේ නැහැ.
3: ස්වර්ණමහල් වෙතින් තමයි දෙන්නේ. අපි විස්තර කතා කරගෙන යමු. සිංදුහල්.

0: ලයිස්ටයිල්ලකට ගැලබෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩවා එක්සියා ලීටරකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න. නාඩිමාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
1: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
2: finishing wahala kesa color of flow wage bena sit padagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahala nam color of samai
1: ona samaga 5g revolution ekata ekatu wanna rupiyal 69999 sita powerful 5g phones hamotum ekak tiyenawa වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනිය දුතරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනිය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200
6: මේ දෙකක් දාගෙන එන්නද?
7: ඇයි කන් දෙක පුරවල කන්නද?
6: සින්දු 2-2 හෙන්නේ එතකොට.
7: අල්ලේ වල්ලේ මේ එකක් දාන්න ඕනේ. සින්දු 2-2 බය දෙකක් එක දිගට.
8: නෑ සුනා සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
6: නෑනේ अरे वाह सिंधु
8: सीता
9: एक आर्टिस्ट की सिंधु डबल डबल कपल करने वेला

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔලුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න. බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
3: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී.
3: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
3: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
4: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
7: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
8: 1.2 98.4 සියත.

0: අවසු පහයි විනාටි 45යි වෙලාව. ලන්සු තියෙන ගමන් නේද ඉන්නේ?
1: ලන්සු තියෙන ගමන් ඉන්නේ. අපි තව චුට්ටකින් බිඩ් රේන්ජ් එකත් මතක් කරනවා. අතරදී මතක් කරන්න නම් රෙජිස්ටර් වෙන විදිය RJ හිස්තන KW කියලා ටයිප් කරන්න 39.47ට SMS එකක් කියලා රෙජිස්ටර් වෙන්න රුපියල් 150,000ක් වටින මේ බ්‍රේස්ලට් එක හවස 6:00 වෙද්දී ඔයාගේ කරගන්න පුළුවන්.

0: හවස 5යි විනාඩි 50යි වෙලාව අපි ලන්සු රේන්ජ් එක මතක් කරන්න හදන්නේ.
1: ලන්සු රේන්ජ් එක මේ වෙනකොට තියෙන්නේ 1:30
0: 1:30. පුළන්තර ලන්සු තියන මේ රේන්ජ් එක ඇතුලේ අපි බලමු හවස 6:00 වෙද්දී කවුද මේක ජයග්‍රහණය කරන්න කියලා.

0: කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: මෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති. කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
14: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියතා පොකට් මනී. සියතා දිවයින පුරා.

0: දවස 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
0: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Ιατά. Divine Apura.
1: හවස 6යි විනාඩි 5යි වෙලාව. අපි ලන්සු රේන්ජ් එක මතක් කරන්න. 30යි 70යි අතර තමයි ලන්සු රේන්ජ් එක තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් ලන්සු තියන්න.

0: ලන්ස රේජ් කායිපාරක් වෙනස් වෙලා තියෙනවා.
1: වෙනස් වෙලා තියෙනවා සෙන්ඩි. මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ 70 134. 70 134.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්ත උනේ නැත්නම් පාඩුව ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවය ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් වනපදයක් අහන්න සියත අහන්න.
2: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි ඔවුන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
5: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
6: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
7: ෂනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටර් හයිලි රෙකමන්ඩ් කරා.
6: ලව්ලි, ඊට පස්සේ සහෙලි
7: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
8: මිලියන 2,000,000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76,780,000 වට්ස්ඇප් කරන්න.
9: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සතකින් අනෙකිත ඉමනාව රුපියල් 110,000 හා 115,000කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට. ඔබට අපගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 වෝග් ජුවලර්ස් සමගා ඔබ සමගයි.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
5: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25 වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
12: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ.
13: දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ.

0: අනික ලේසියට රෙපෑර එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රෙපෑර කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රෙපෑර කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: 98.2 98.4
2: පාන්නේ වගේ කමුකකේ
3: බ්‍රේක්
2: නෑ වගේ
3: පල්ටි මුරේ
4: සුන්ස් ෆ්‍රයිඩේ මචං
5: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා

0: හවස 6යි විනාඩි 16යි ලන්සු රේන්ජ් එක වෙනස් වෙලා තියෙනවා.
1: මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ 100යි 164 අතරේ. අව මතක් කරන්න 100ත් 160ත් අතරේ තමයි සෙන්ඩි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ.

0: සහයයි විනාඩි 19යි. ඒ කියන්නේ තවත් විනාඩි 11ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඔබට ලංසුපියන් ඉතින් රත්තරන් බ්‍රේස්ලට් එකක් දෙයනේ මේ අතේ දාගන්න යන්නේ නේද?
1: බිඩ් රේන්ජ් එක මතක් කරමු අපසරයක්. 100 ත් 164 තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක රැඳිලා තියෙන්නේ සෙන්ඩි රුපියල් 150,000 ක මේ බ්‍රේස්ලට් එක දිනනවා නම් අද තමයි දවස.
0: අද විශේෂ දවසක් කියලා හිතාගෙන පුළුවන් තරම් ලංසුපියන් මේ රත්තරන් බ්‍රේස්ලට් එක අතේ දාගන්න රත්තරන් දවසක් අද.
1: රත්තරම්ම දවස තමයි අද.
0: අවසන් මහල් ජුවලර්ස් එකේ නානික ලැබෙන ඉතින් වගකීම විශ්වාසය තියෙන රත්තරන් බඩු දෙන තැනක්. ඉතින් પરම්පරා ගණනාවක් තිස්සේ ලංකාවේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්ත රත්තරන් ආයතනයක්. ඒ නිසා අද මේ රත්තරන් දවසේ මේ රත්තරන් බ්‍රේස්ලට් එක ඔයාගේ අතට දාගන්න පුළුවන් තරම් ලංසු දෙන්න.

0: හයයි විනාඩි 22යි තවත් විනාඩි 8ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ලන්සු රේන්ජ් එක ටිකක් අඩු වෙලාද රවිෂ්?
1: ටිකක් අඩු වෙලා තියෙන ලන්සු රේන්ජ් එක මේ වෙනකොට තියෙන්නේ 40යි 100යි අතරේ. මිඩ් රේන්ජ් එක තියෙන සැන්ඩි රැඳිලා 40යි 100යි අතරේ. ඉතින් අද දවසේ මේ චාන්ස් එක ගත්තේ නැත්තම් පසුතැවෙන්න වෙනවා.
0: ඔව් අපරාදේ මට එදා බිඩ් කරන්න තිබ්බනේ. එහෙම වුණා නම් මේ බ්‍රෙස්ලට් එක මගේ අතේනේ දෙයියනේ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ලන්සු තියන්න මේ චාන්ස් එක මිස් කරගන්න එපා. අපි මේ කියන හින්දා ඔබට කියන්නේ හරිද?
1: KW හිස්තන කඩම ලන්සෝ ටයිප් කරන්න 3947 දිගටම බිට් කරන්න.
0: දිගටම බිට් කරන්න තවත් විනාඩි 7ක කාලයක් ඉවර වෙලා තවත් විනාඩි 7ක කාලයක් ඔබට ඉතුරු වෙලා තියෙනවා.
1: බිට් රේන්ජ් එක අපි මතක් කරන්න 40 100 අතර තමයි මේ වෙනකොට බිට් රේන්ජ් එක තියෙන්නේ.

0: ලන්සු රේංජික වෙනස් වෙලා තියෙනවද?
1: 60යි 90යි අතරේ තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ. 60යි 90යි අතරේ අවසාන මිනිත්තු කීපෙ ඉන්නේ. ට්‍රයි කරන්න පසුතැවෙන්න වෙනවා අනිවාර්යයෙන්ම නැත්තම්.

0: තවත් විනාඩි 5ක කාලයක් ඔබ චිත්‍ර වෙලා තියෙනවා ලංසතිය. මේ අතරේ ලංස රේන්ජ් එක වෙනස් වෙලා තියෙනවා.
1: ඔව් සරි වෙනස් වෙලා තියෙනවා. මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ 4700යි අතරේ. අප මතක් කරන්න 4700 අතරේ තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක රැඳිලා තියෙන්නේ.
0: අවසාන විනාඩි කිහිපේ ලංස රේන්ජ් එක සරින් සරේ වෙනස් වෙනවා. ඉතින් මේ චාන්ස් එක ඔබේ කරගන්න තවත් විනාඩි 4ක කාලයක් විතරයි ඔබ චිත්‍ර වෙලා තියෙන්නේ. චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. තව විනාඩි 4ක් කියන්නේ දෙයනේ. මේක ඔයාගේ ජීවිතේ තීරණාත්මක දවස වෙන්න පුළුවන්.
1: රුපියල් 150,000ක් වටින බ්‍රේස්ලට් එකක්.
0: අඩු මාඩු ගානකට දැන් ලන්ස් රේන්ජ් එක කියන්නේ?
1: ලන්ස් රේන්ජ් එක තියෙන්නේ මේ වෙනකොට 4700යි අතරේ.
0: අනේ දෙයනේ මේ ගානකටනේ දෙයනේ මේ බ්‍රේස්ලට් එක ගන්න තියෙන්නේ කියලා හිතද්දි ඔයාට ලෝභ හිතේ. අපරාධ ලන්ස් තිබ්බේ නැත්ති කියලා හිතේ. මේ චාන්ස් එක ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ලන්ස් තියන්න තවත් මිනිත්තු 3ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා.

0: ਸਿਖਾ ਲੇ ਵਿੱਚ ਨਹੀਂ ਵਸੀ ਹੈ ਭਾਰਤ ਅੱਗੇ ਬੜਾ ਲੇ ਬੋਏਫ੍ਰੈਂਡ ਬਣਾ ਲੇ
1: අපි දැන් මේ ඔත්තුවක් දෙන්න හදන්නේ අවසාන මිනිත්තු කිහිපේ තව විනාඩි දෙක හමාරක් වගේ තියෙන නිසා ඉක්මනට හොඳින් ඔත්තුව අහගන්න.
2: ඔත්තුවක් තියෙනවා සෙන්ඩි 50ත් 100ත් අතර තාමත් කවුරුත් නොතියපු ලන්සු තියෙනවා. try කරන්න පුළුවන්. 50ත් 100ත් අතර තමයි අපි මේ ඔත්තුව දුන්නේ. bid range එක තියෙන්නේ 40යි 100යි අතර.

0: තවතත්පර කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මේ රත්තරන් බ්‍රේස්ලට් එක ඔබ යතේ දාගන්න.
1: මිඩ් රේන්ජ් එක තියෙන සෙන්ඩි 4600යි අතරේ try කරන්න පුළුවන් රුපියල් 150000ක බ්‍රේස්ලට් එක. ඔත්තුවත් මතක් කරන්න ඕන. ඔත්තුවත් තාම තියෙනවා 5700ත් අතර කවුරුත් නොතියපු ලන්සු තියෙනවා තාමත්.
0: ට්‍රයි කරන්න පුළුවන් මේ අවසාන තප්පර කිහිපය තමයි යන්නේ. ඉතින් මේ තප්පර කිහිපයත් ඔබට පුළුවන්කම තියෙනවා මේ රත්තරන් බ්‍රේස්ලට් එක වෙනුවෙන් තරඟ වදින්න ලන්සු තියන්න පුළුවන් තරම්. ඉතින් ඔත්තුවත් තාම මං හිතන්නේ වැඩ කරේ නැහැ.
1: වැඩ කරේ නැහැ. 5700ත් අතරේ කවුරුත් නොතිබු ලන්සු තියෙනවා.
0: ලන්සු තියෙනවා. ඒ වගේම තමයි අපි ලන්සු රේන්ජ් එකත් ආයෙ පාරක් මතක් කරමු.
1: ලන්සු රේන්ජ් එක තියෙන 4600 අතරේ අපි බිට් කරන්න ඕන විදිය මතක් කරමු. KWS තනක් අනුබලන්තු ලන්සුව ටයිප් කරන්න 3944ට SMS කරන්න.
0: ඉතින් සන්නමහල් ජුවලර්ස් එකෙන් තමයි මේ රත්තරන් බ්‍රේස්ලට් එක ඔබට ලැබෙන 150000යි. හැබැයි ඔබට ඉතමත් අඩු ගානක ආද මේ රත්තරන් බ්‍රේස්ලට් එක අයිති කරගන්න පුළුවන්. හැබැයි දැන් ලන්සු තියන්න ලබා දෙන කාලය අවසානයි.
2: ලන්සු තැබීමට ලබා දුන් කාලය අවසානයි.
0: සහන වේගෙන් අද දවස ගියා කියලා හිතෙනවා. අද ඉතින් අපරාධ කියලා හිතේ දෙයනේ මේ බ්‍රේස්ලට් එකට ලන්සු තිබ්බේ නැත්තේ.
1: ඇයි මේ හිතෙනවා?
0: හිතනවා. කවුරු හරි මේකට තරඟ කරේ නැත්තම් මේ අහගෙන ඉන්න සියත ශ්‍රාවකීනේ ඇහෙනවද? අපරාධ කියලා හිතේ අපරාධ කියලා.
1: ඒ වගේම
0: ඔව් ඉතින් ඒ වගේම තමයි අපි බලමු ඉතින්නේ කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ගැන අපි තව ටිකකින් නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ අපි කතා කරනවා. කවුද ජයග්‍රහණය?
1: ෆෝන් එක හතේ තියාගෙන ඉන්න.
0: ෆෝන් එක හතේ තියාගෙන ඉන්න. ඉතින් අපි ගිහින් යමුද? පොඩි බ්‍රේක් එකක් අරන් ඉමු. හෙඩ්ලයින් අහලමු. දැන් වෙලාව මතක් කරනනම් හවස 6:30 ක

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: උද්දමනී හෙලට වෙසක් උත්සවයට විශේෂ ප්‍රවාහන සේවා බැසිල් අත්අඩංගුවට ගන්නයි නියෝග මෙනින්ජයිටිස් වැළැක්වීමට පාසල් වෙත උපදෙස් ඒකාබද්ධ සේවා ස්ථාන මාරු පිළිබඳ චක්‍රලේඛයක්
2: වැඩි විස්තර රාත්‍රී 7 සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුවටයි
2: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: සියත
2: දිවයින පුරා.

0: තමයි විනාඩි 36යි වෙලාව. ජයග්‍රාහකයා මේ වෙලාවේ හොයන ගමන් ඉන්නේ. අපි බලමු ඉතින් කවුරු ජයග්‍රහණය කරයිද කියලා නේද? ඉතින් සන්නමහන් ජුවලර්ස් එකෙන් හම්බෙන මේ රත්තරන් බ්‍රේස්ලට් ටිකට්නේ.
1: ඕ 150,000ක් වටින බ්‍රේස්ලට් එකක් තමයි අද හම්බෙන්නේ. දැන් ජයග්‍රාහකයා හොයන ගමන් ඉන්නේ. දැන් ෆෝන් එක අතේ තියාගෙන ඉන්න තාමත්.
0: ඉතින් නිවැරදිව ලංස තියලා තියෙනවා නම් අපි කියන අර හරි විදිහට ලංස තියලා තියෙනවා නම් terms and conditions අනුව ලංස තියලා තියෙනවා නම් තමයි වාට ජයග්‍රහණය හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම ලස්සන පණිවිඩ ටිකක් මතක් කරන්න. ඊට ගන්නේ අපි සන්නමහන් ජුවලර්ස් ගැන කියමු. මොකද සන්නමහල් ජුවලර්ස් කියලා කියන්නේ પરම්පරා ගණනාවක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත් රත්තරන් ආයතනයක්. අපි ඒක නිතරම කියනවා. සන්නමහල් කියපු ගම මතක් වෙනවා අපිට. ලෝගෝ එක මතක් වෙනවා. ඒ රත්තරන් පාට මතක් වෙනවා. ඒක මතක් වෙනවා. ඉතින් ඒ වගේ ආයතනයක් අපිත් එක්ක සෑහෙන කාලයක් මේ විදිහට ඉන්න එක ගැන අපි සතුට වෙනවා වගේම ඒ වගේම විශ්වාසයක ඔබට රත්තරන් භාණ්ඩයක් මේ විදිහට ලංස තියන් දෙන එක ගැනත් අපි ආඩම්බර වෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ.
1: සන්නමහල් වල විශ්වාසය ගැන කතා කරනකොට සන්නමහල් ආයතනය දැන් සැන්ඩිව දැක්කනම් එහෙම ඇඟිලි තුනක රත්තරන් මුදු තුනක් දාලා
0: ඉන්නේ. මේ ස්වර්ණමහල්.
1: ස්වර්ණමහල්. ඊටසේ චේන් එකයි බ්‍රේස්ලට් එකයි නේ.
0: මේ ස්වර්ණමහල්.
1: ස්වර්ණමහල්.
0: ඊළඟම ස්වර්ණමහල්.
1: දැරි වෙලා හරි පාරදී හම්බෙලා මේ සැන්ඩි නේද?
0: නෑ ස්වර්ණමහල්.
1: ස්වර්ණමහල්.
0: ඉතින් අතර මේ ඒ වගේ කියන රත්තරන් දැක්කම නිකන් අර දිලි සේනා ඉතින් හොඳ රත්තරන් තියෙන සන්නමහල් ජුවලර්ස් එකේ පිරිසිදු රත්තරන් කැරට් 22 වෙන්න පුළුවන් 24 වෙන්න පුළුවන් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි අපිත් එක්ක සෑහෙන කාලයක් සන්නමහල් ජුවලර්ස් ආවේ. ඉතින් ඒ නිසාම තමයි මේ අදත් රත්තරන් බ්‍රේස්ලට් ටිකක් 150,000ක රත්තරන් බ්‍රේස්ලට් ටිකක් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ. රයිට්. ඒ කතාව අපි උන්වහන් පැත්තකින් තියන බන්දේසිය.
1: දැන් අලුත්
0: කතාවක්. ලස්සන කතාවක් ගන්නවා. දැන් අපි මේ අර මතකද මයික් ඔෆ් කරලා තියදී රවිෂ්ක අර අපේ අයියා කෙනෙක් ඉන්නේ අර කළු අයියා කෙනෙක්. ඒ අයියා නිතරම කිව්වමර බයික් එකක් ගන්න ඕන කියලා. මං හිතින් හිතුවා මට මේ ඒ වෙලාවත් කතා කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් හිතුවා මම මේ පණිවිඩය යාට කියන්න ඕන කියලා. මොකද බයික් එකක්
1: දැන් මං හිතන්නේ ওই පණිවිඩය ඔයාටම කියාගත්තත් හොඳයි.
0: කමක් නැහැ නේ. මිනිස්සෙක් බයික් එකක් හරි ත්‍රී වීල් එකක් හරි ගන්නකොට අපිට ඒක පරක්කු කරන්න හොඳ නෑනේ නේද? ඒ කියන්නේ දැන් මට අද ගන්න හිතෙනවා. මට අද බයික් එක ගන්න ඕනේ. ඊපස්සේ සල්ලි එකතු වුණා. ඊට පස්සේ තැනකට ගියා ගත්තා. දැන් ලීසින් ගන්නවනේ අපි. ලීසින් එකක් දාගෙන තමයි බයික් එක ගන්න. හැබැයි මේ ලීසින් එක පරක්කු වෙනවා නම් දෙයනේ. අපි අර හිතාගෙන තිබ්බ ප්ලෑන් ඔක්කොම අවුල් වෙනවානේ.
1: අවුල් වෙනවා.
0: අපි මොකද කරන්නේ?
1: තෝරගන්න හොඳ ක්‍රමයක් තියෙනවා.
0: තෝරගන්න වෙන ක්‍රමයක් තියෙනවා. රස්තිය ආදු වෙන්න එපා කවදාවත්. ඔය බයික් එකක් හරි ත්‍රිවිල් එකක් ගන්නවා නම් යන්නේ FC එකට. ඒගොල්ලෝ පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. බයික් එකක් ගන්නවා නම් ත්‍රිවිල් එකක් ගන්නවා නම් පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා.
1: හාෆ් ඩේකක් දාලා ගියා නම් ඇති.
0: හාෆ් ඩේකක් දාලා ගියා නම් ඇති. පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. ඉතින් විශේෂම දේ තමයි සුහදශීලී කාර්යක්ෂම සේවාව. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි හොඳයි. ඔෆිස් එකේ ඉන්න කට්ටිය ඔක්කොම හොඳට කියලා දෙනවා. මෙතන සයින් කරන්න, මේ ටික මෙහෙම පුරවන්න, මේ කොලේ මෙහෙම නමන්න, එතන ඉඳන් ලස්සනට කියලා දෙනවා. අනිත් එක තමයි අවම ලියකියවිලි. මරණ සහතිකේ අරවා මේවා මුකුත් ගේන කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ හොඳ සුහදශීලී කාර්යක්ෂම සේවාවක් එක තමයි අපි ඔබට කියන්නේ පැයෙන් ලීසින් අනුමත කරගන්න යන්න FC එකට. මෙන්න ටෙලිෆෝන් නම්බර එක 13 21 මේ නම්බර එකට කෝල් කරලා ඔයා තව විස්තර දැනගන්න. මං හිතන්නේ අපි ජයග්‍රහකයාට ඊළඟ බ්‍රේක් එකෙන් පස්සේ කතා
1: කරමු.

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
0: මතකද ඒ ඇස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හොලුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 වෙනිදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
1: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
3: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සංගීතය
2: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමඟ මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ස්ථාන 98.2 98.4
7: පාන්නේ වගේ කමුකොකේ ඕප්‍රේක් නෑ වගේ පතිමු රේස් ෆ්‍රයිඩේ මචං
8: අද විතරයි සිකුරාදා
9: සියත දිවයින පුරා

0: දවස 6යි විනාඩි 50යි වෙලාව.
1: දැන් තමයි වෙලාව.
0: මේකද වෙලාව?
1: මේක තමයි වෙලාව.
0: හරිම වෙලාව. මේකද මේ ආදරේ මිහිර කියන්නේ?
1: දින්නුණු තැන්.
0: දිනපු තැන් තියෙනවා නේද දෙයියනේ?
1: තියෙනවා තියෙනවා.
0: අපි එහෙනම් ජයග්‍රහකයාට කෝල් එකක් ගමු. අත්‍තරම් බ්‍රේස්ලට් එක.
1: එතකම මතක් කරගන්න අපි ස්වර්ණ මහල් ජුවලර්ස් ගැන දැන් දවසේ අපි දෙන්නේ රුපියල් 150,000ක් වටින යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්. ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාට වෙන්න පුළුවන්, ඔන්න ඕනම කෙනෙක්ට පළඳින්න පුළුවන්. ඉතින් ක්‍රිස්වෙන් දෙසින් දැන් අපි ජයග්‍රහකයා හොයාගෙන කෝල් එක ගන්න හදන්නේ. බලමු අපි රින්ග් සැනවද කියලා. රින්ග් සැනවද? රින්ග් සැනවද? දුකුත් දැන.
0: හලෝ හලෝ
2: හලෝ.
0: හයි අංකල්. Hi uncle. පුතා ගෙදර ඉන්නවද?
2: ආව්.
0: අනේ පුතාට ෆෝන් එක දෙන්නකෝ. මම යාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.
2: ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නේ?
0: පුතාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද? වයිෆ් කෙනෙක්?
2: නෑ පුතා.
0: වයිෆ් කෙනෙක් දෙන්නේ.
2: නෑ පුතා බැඳලා නෑ.
0: බැඳලා නෑ. හරි හරි. ඉතින් මම ගර්ල් ෆ්‍රෙන්ඩ්. Hi mamandi. කොහොමද mamandi? ආදා.
2: කවුද මේ?
0: ඉතින් මාමන්ජි අතට මම කතා මම මේ මෙහෙම නෙමේ අතට මාමන්ජිත් එක්ක කතා කරන්න හිටියේ. මම වෙන විදිහකට ගෙදර යන්න හිටියේ. සාරි මට මේ විදිහට එන්න වෙච්ච එක ගැන කතා කරන්න වෙච්ච එක ගැන. ඉතින් මාමන්ජි කෝ වගේ පුතා මං යාට කෝල්ස් ගන්න යාන්ස් කරන්න නෑනේ.
2: පුතා ඉන්නවා ඉතින්. ඔයා කවුද කියලා කියන්නකො මට.
0: අනේ මාමන්ජිට කේන්ති යනවා වගේ.
2: නෑ නෑ. කවුද කියලා දැනගන්න ආසයි මේකයි.
0: දැනගන්න ආසයි. ආ ඔයර මගේ කඩහන් අඳුරන්න බෑද මාමන්ජි?
1: මාමන්ජිගේ මෙන්න මස්සිනා වගේ
2: අමාරුයි වගේ.
0: මේ ඒක නෙමේ. ඔයාගේ නම කියන්න. අපිට ඔයාගේ නම ඕනේ.
2: නිශාන්ත.
0: නිශාන්ත. එතකොට ගෙවල් කොහෙද?
2: සීදුව.
0: සීදුව. Right, on a seedhuwe Nishantha thamai ada davase me rupiyal 150,000ක් වටින රත්තරම් bracelet ටික රුපියල් 42ක් වගේ අඩුම ගානකට ජයග්‍රහණය කරන්නේ.
2: Thank you.
0: ඉත මොකද හිතෙන්නේ මේ ජයග්‍රහණය ගැන කොච්චර කාලෙකින්ද?
2: මොකද මම හැමදාම බිට් කරනවා. මම හැමදාම බිට් කරනවා. අද බිට් 4-5ක් විතර මම තිබ්බා. මම හිතුවේ කවදා හරි ඇත්තටම මට මේක ජයග්‍රහණය කම්බුවේ කියලා.
0: වසන්ත එනවා සත්‍යයි නේ.
2: මේ වයිෆ් කෙනෙක් ටැග්ග්ක් විදියට මට ඉතින් දෙන්න පුළුවන් මේක ඇත්තටම.
0: ශානියමයි බලන්න කොච්චර
1: ලොකුද. නිශාන්ත ඉතින් ඇයි වයිෆ්ට දෙන්න හිතුවේ? නිශාන්ත අතේ දාගෙන වැඩට ගියාන හරිනේ.
2: දෙන්නටම දාන්න පුළුවන් කියලා කිව්වර දෙන්නම දානවා සහයෝගයෙන්. හැබැයි ඉතින් වයිෆ්ට තමයි ඉතින් අයිති දෙන්නේ.
0: සඳුද වයිෆ්, අඟහරුවාද හස්බන්ඩ්, බදාද වයිෆ්.
1: වීකෙන්ඩ් එකේ ගෙදර තියනවා.
0: ගෙදර තියනවා. ඉතින් මේ අහගෙන ඉන්නයිට ඒකනේ ඒකනේ හරිම සන්තෝසයි. අපිටත් ඇත්තටම සන්තෝසයි අද වගේ දවසක නේද මේ වගේ රත්තරම් බ්‍රේස්ලට් එකක් ජයග්‍රහණය කරපු එක ගැන. සහ ඉතින් අහගෙන ඉන්නයිට නිශාන්ත මොකද්ද කියන්න තියෙන්නේ මේ ක්‍රේසි වෙන්දේසි ගැන?
2: මේ ලොකු විශ්වාසයක් තිබ්බා සියත ගැන. දැන් අපේ ගෙදර සම්සම රේඩියෝ එක තියෙන්නේ සියත, වාහනේ තියෙන්නේ සියත. ඉතින් මේ විශ්වාසය තිබ්බටින් දිගටම වගේ හින්දා තමයි හැමදාම මම බිට් කරේ. ඉතින් මම කියන අනිත් අයටත් මේ වගේ ජයග්‍රහණ වටත් ලබා ගන්න පුළුවන් සියත අහලා ගිහිල්ලා.
0: කියන්න තියෙන එහෙනම් බොහොම ස්තුතියි නිශාන්ත. අපි ඔයාට ආයි කෝල් එකක් ගන්න ආන්සර් කරන්න. ඉතින් ඔන්න ඔහොම තමයි නිශාන්ත ජයග්‍රහණය කරේ අද දවසේ මේ ස්වර්ණ මහ ජුවලර්ස් එකෙන් ලබා දුන්න රත්තරම් බ්‍රේස්ලට් එක. ඉතින් ඇත්තටම
1: කොස්මක් ගන්න
0: හිතුවා. මොකද අපි දැන් මොකද අපි මේක ලස්සනට කියන්න
1: ඕනේ. පටන් ගන්න මම
0: කියනවා. ඉතින් සතුටේ ඇත්තටම ස්වර්ණ මහල් ජුවලර්ස් එකේ මේ බ්‍රේස්ලට් එක නිශාන්ත තමයි ජයග්‍රහණය කරේ. බිඩ් වැලියු එක තමයි 42. ඒ කියන්නේ රුපියල් 42කට තමයි මේ 150,000. ඉතින් බ්‍රේස්ලට් එක දිනා ගත්තේ. සෑහෙන කාලයක් අපි ක්‍රේසි වෙන්දිසි කළා. මම හිතන්නේ සති 94ක කාලයක්
1: වගේ.
0: 94ක්. අපි items දීලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ජයග්‍රහණය කරා ගොඩක් අය අඩුම ලක්ෂ ගණන් වල
1: දේවල් රට වටේටම තෑගි
0: දීලා තියෙනවා. හැබැයි අදින් පස්සේ අපි පොඩි break එකක් ගන්නවා.
1: චූටි break එකක් ගන්නවා.
0: ඉතින් ක්‍රේසි වෙන්දේසි එකතු වුණ හැමෝටම ගොඩාක් ස්තුතියි කියනවා. ඒ වගේම හැමදාම ලංසු තියලා ජයග්‍රහණය වෙනුවෙන් හැම තිස්සෙම අනේ අපි ජයග්‍රහණය කරනවා කියන අදිෂ්ඨානයෙන් ලංසු තියලා සියතත් එක්ක එකතු වුණ හැමෝටම අපි අද දවසේ ස්තුතියි කියනවා. ඉතින් මේ විරාමය ගන්නවා වගේම අපි ක්ලයින්ට්ලත් මතක් කරන්න
1: ඕනේ
0: විවිධ වර්ගයේ සොනමහල් ජුවලර්ස් ඊට පස්සේ අපිත් එක්ක හිටියා TCL මේ වගේ ගොඩක් මොනික් බ්‍රෑන්ඩ් එක හිටියා. ඉතින් ගොඩක් කටි අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒවත් එක්ක අපි ගොඩක් තෑන්ක් කරනවා ඒගල්ලන්ටත් අපේ වැඩසටහනත් එක්ක එකතු වුණ එක ගැන. ඉතින් අපි ආයෙ දවසක හම්බෙමු.
1: ආයෙ
0: දවසක හම්බෙමු බලාපොරොත්තු වෙන අපි අදට සමු ගන්නවා. ඉතින් සුබ වේවා, ජය වේවා, ක්‍රේසි වෙන්දේසි. අදින් පොඩි විරාමයක් ගන්නවා. රයිට්, එහෙනම් මම සඳුදා ලාඩන් ගහන්න එනවා. රවිෂ්ක කවද්ද එන්නේ?
1: මමත් එනවා සඳුදා පොකට් මණි අරගෙන උදේ 5යි කාලට.
0: ඉතින් වීකෙන්ඩ් එක හැපි එකේ ගත කරන්න ඕනේ.
1: මොනේ මේ යන්නේ වෙනස්
0: වීකෙන්ඩ්. හිට පොය. සීලවන්ත වෙන්න.
1: රටවට යනකොට
0: පරිස්සම් කරන්න ඕනේ. දැන් මේ දන්සල් වඳින්න යනවා කට්ටි. ඉතින් පරිස්සම් වෙන්න. මේ දවස්වල වෛරස් රෝග එහෙමත් පැතිරෙනවා. ඒ වගේනුත් ආරක්ෂා වෙන්න කියලා අපි කියනවා. ඉතින් දන්සල් වැඳලා උත්සව සමය සතුටින් ගත කරලා අපි ආයේ වීක් එක පටන් ගමු සඳදා. එහෙනම් සුබ සතියන්තයක්.
1: කිල්ලනක් මම රවිෂ්ක.
0: මම සැන්ඩි.

0: රාත්‍රි 7යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩොලරේ යළිහෙලට උද්දමනයක් ඉහළයයි. වෙසක් උත්සවයට විශේෂ ප්‍රවාහන සේවා. බැසිල් අත්අඩංගුවට ගන්නයි නියෝග. නාමල්ගේ නඩුවටත් දින දෙයි. මෙනින්ජයිටිස් වැළැක්වීමට පාසල් වෙත උපදෙස්. දීවරෙන් හතරක් අතුරුදාන්.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත.
1: සම්බුදු තෙමකුල සිහිපත් කෙරෙන වෙසක් උත්සවය සැමරීම සඳහා මෙවන විට දිවයිනපුරා බෞද්ධ ජනතාව සූදානම් වෙමින් සිටිනවා. වෙසක් පොහොය වෙනුවෙන් දිවයිනපුරා දන්සැල් 15522ක් ලියාපදිංචි වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. කොළඹ නගරය ආශ්‍රිතව සංවිධානය කර ඇති දන්සැල් සංඛ්‍යාව 600ක්. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ තිලංග රුවන්පතිරණ සඳහන් කළේ දන්සැල් ලබා දීමේදී දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි. සිසිල් බීම දන්සැල් ලබා දීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන බවද වෛද්‍යවරයා සඳහන් කළා.
2: දන්සැල් මනා සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වලින් යුක්තව විශේෂයෙන් පවත්වන්න ඕන. මොකද දැන් මේ දවස්වල අපි දන්නවා මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් ලංකාවේ තියෙනවා. එතකොට ඒක තියෙන්නේ විශේෂයෙන් ආහාර හා ජලය මගින් මේ රෝගය බෝ වෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා මෙවර දන්සැල් වලදී සිසිල් බීම ලබා දීම ක්‍රම අවම කරන්න කියලා. අපි ඒක පැහැදිලිවම කියන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිම තහනමක් පනවලා නැහැ. නමුත් අපි කාරුණික ඉල්ලීමක් කරනවා සියලුම දන්සැල් සංවිධායක මහත්ම මහත්මීන්ගෙන් කරුණාකරලා සිසිල් බීම
1: දන්සැල් සඳහා ජනතාව කැඳවීමට බෞද්ධ කොඩි භාවිතයෙන් වළකින ලෙස දැනුම් දී සිටිනවා. ඒ සඳහා කහ පැහැති කොඩියක් යොදාගත හැකි බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ මහනගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශාශ්‍රිතව තොරණ 10ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. තොටළඟ, කොස්ගස් හන්දිය, පිටකොටුව, දෙමටගොඩ, කොල්ලුපිටිය ප්‍රදේශාශ්‍රිතව තොරණ පැවැත්වෙන බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ. කොළඹ නගරයේ ආශ්‍රිත ප්‍රධාන වෙසක් කලාප දෙකක් ක්‍රියාත්මකයි. ජනාධිපති ලේකම් කාර්යාලය අනුග්‍රහයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශ්‍රිතව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපය හෙට ආරම්භ කිරීමට නියමිතයි. ලබන දෙවනදා දක්වා දර්ශනීය පහන් කූඩු, වෙසක් තොරණ, දන්සැල් ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්. ඊට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත FM, සියත TV ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයයි. මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වඩ්ල සඳහන් කළේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි එම ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.
3: දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි අපි විශේෂිත වූ ආරක්ෂිත සැලසුමක්, ඒ වගේම රථවාහන සැලසුමක් මෙවර විට සූදානම්. මෙවරත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා මේ සෑම පූජනීය ස්ථානයක්ම විශේෂයෙන්ම දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව සිවිල් ඇඳුමින් හැඳගත් පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාවට අපි ඉන්නවා. විශේෂයෙන් පීඩාකාර යම්කිසි කෙනෙක් යම්කිසි කරුණක් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නම් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට මෙවරද ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරනවා.
1: මෙම සතියේ අන්තයේ වෙනුවෙන් ඊයේ සිට විශේෂ බස් රථ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මෙරෙන්ඩා සඳහන් කළේ අතිරේක බස් රථද දහවනේට එක් කර ඇති බවයි.
4: පෙරේදා දිනේ සිට මේ එළඹී සතියන්තයේ නිවාඩුව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරුවා. එහිදී අපි පසුගිය විශේෂ අවස්ථාවන් සඳහා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට අනුව වැඩිපුර බස් රථ අපි අධිවේගී මාර්ගයේ අනිකුත් මාර්ගවල යොදවලා තියෙනවා. පාල සටහන් වලට පරිබාහිරව අමතරව තියෙන බස් රථ අපි තාවකාලික පදනම් මත බලපත්‍ර ලබා දී දහවනට එක් කරලා තියෙනවා. සෑම ප්‍රදේශයකම කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ අනුරාධපුර ප්‍රදේශයටත්, මොන්රාගල, කතරගම, අම්පාර වැනි ප්‍රදේශවලටත්, පුරු සහ නැගෙනහිර ප්‍රදේශවලටත් මේ බස් රථ සේවාව අපි ක්‍රියාත්මක කරනවා.
1: වෙසක් උත්සවය වෙනුවෙන් හෙට සහනිද්දා විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ කොටුව සහ අනුරාධපුර දක්වාම විශේෂ දුම්රිය ධාවනය වනු ඇති. මාතර සිට බෙලියත්ත දක්වාත්, ගාල්ල සිට මාතර දක්වාත් හෙට සානිතා විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි. මේ අතර මෙවර සිරිපාවාර හෙටින් අවසන් වීමට නියමිතයි. අමෙරිකානු ඩොලර ඒකාගේ අධ්‍යයන ඉහළ ගොස් තිබෙනවා. ඩොලරේ විකුණුම් මගේ අද සටහනුනේ රුපියල් 334.24ක් ලෙසයි. ඒ ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙස දැක්වුණා. ඩොලරේ අගය ස්ථාවර නොවීම හමුවේ කර්මාන්තකරුවන් දැඩි පීඩාවට පත් ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර ප්‍රකාශ කළා.
5: වෙළඳපොලේ මාස 3ක ණයවර ලිපියකට යම්කිසි භාණ්ඩයක් ආනයනය කරා නම් මාස 3කට කලින් තිබුණේ ඩොලරයක අපිට ගන්න උනේ රුපියල් 310ට නම් අපි රුපියල් 310 මිලට තමයි අපි මිල හදන්නේ. ඒතර අපි මේක මාස 3කින් තමයි අපි අදාළ බැංකුවට මේක සෙට් කරන්නේ. අදාළ බැංකුවට සෙට් කරන්නේ යද්දි ඩොලරයක 320ක් 25ක් වෙද්දි අපි අර 310ට මිල කරලා අපි වෙළඳපොළ බාණ්ඩ විකුණු ලෙවරදී එතනදී අපිට 320ක් 25ක් 30ක් වගේ ගානකට ගිහිල්ලා ඩොලර ගන්න වුණාම ව්‍යාපාරිකව විදියට ආනයනය කරුව විදියට අපිට ගැප් එක ලොකු විශාල පාඩුවක් එනවා.
1: නිෂ්පාදන ආර්ථිකයේ කඩිනමින් පුළුල් කළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පැවසුවේ.
6: ආයතන වියදම් වැඩි කරලා සමහරලාට සංඛ්‍යාව යම්කිසි ප්‍රමාණයකින් වැඩි කර ක්ෂේත්‍රවලට එන මුදල් ආපහු හැරවිලා යන තත්ත්වයක් තියෙනවා. මේගොල්ලන්ට වියදම් කරන්න බැරුව හරි වියදම් කරන්න නැතුව හරි ආපහු මේ මුදල් ආණ්ඩගාරයට යවන තත්ත්වයක්. එතකොට ආයෝජනයක් සිද්ධ වෙන්න නම් මේ ආර්ථික කටයුතු පුළුල් වෙන්න නම් නිෂ්පාදනය කොහෙන් හරි අපි ආරම්භ කරන්න ඕන. මේක පුළුල් වෙන වැඩ පිළිවෙල. කාලයක් වෙනකොට තමන්ගේ මුදල් මේකෙන් අයින් කරලා පුළුවන් තරම් අයින් කරලා.
1: මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශක අනුව මෙම මාසේ උද්දමන අනුපාතයේ 5.5% දක්වා හෙලකොස් තිබෙනවා. එය පසුගිය අප්‍රේල් මාසයේ පැවතියේ 5.4% ලෙසයි. මෙම මාසයේදී ආහාර කාණ්ඩයේ උද්දමන අනුපාතයේ 0.9%. එය පසුගිය මාසයේදී වාර්තා වුණේ 2.8% ලෙසයි. මෙම මාසයේ සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්දමන අනුපාතය 7.8% දක්වා ඉහළ කුස ඇති අතර එය පසුගිය මාසයේදී 6.8% ලෙස දැක්වුණා. කලාප දෙකකින් දිවයිනට බොරතෙල් ආනයනය කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඉන්ධන ප්‍රමාණවත් පරිදි පැවතීම හේතුවෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
7: කියන කලාප දෙකකින් ලංකාවට බොරු තෙල් ආනයනය කිරීම ආරම්භ කළා තියෙනවා. මේ මැද එක සාර්ථක වෙලා ඊයේ දිනේදී ඒ අනුව පළවෙනි නෞකාව පැමිණියා. යනුව ගත්තාම මේ වන විට ලංකාවට බොරු තෙල් හෝ පිරිපහදු කරන ලද තෙල් ලබා ගැනීමට තිබිච්ච බාධා සියල්ලම ඉවත් වෙලා තියෙනවා. යනුව ගත්තාම ලංකාවට 7 මාසෙ අග වෙනකම්ම මේනකොට ලංකාව තුල තෙල් තියෙනවා. ඒ වගේම 8 මාසෙ අග වෙනකම්ම අවශ්‍ය කරන සියලුම නෞකාවන් මේ වෙනකොට පෙළ ගස්සලා ඉවර වෙලා තියෙනවා. ඒ අනුව ගත්තහම ලංකාව තුළ ඔග සහ සංචිත අවශ්‍ය තරම් තියෙනවා. ඒ වගේම අපි අපේ පිරවමල් ජාලයට දැනුම් දීලා තියෙනවා QR කේතේ ඉතාම තදින් ක්‍රියාත්මක කරන්න කියලා.
1: වර්තමානයේ වන විට රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ තිස්ස මහරම් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින්.
8: ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවිද අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දෙව් මිනිස් සමගේ ආර්ථික සමෘද්ධිය පිණිසත් හිතසුව පිණිසත් අපකම්ප වෙලා කටයුතු කරන්නට ඕන. ඒ වගේම ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවෙනවා මෙලොව සුව පහසුව අත්ති සුඛ ඉවි ගෙවන්නට ප්‍රමාණවත් යමක් තිබීම ඕග සුඛ ජීවත් වීමට අත්‍යවශ්‍ය භව භෝග තිබීම අනන සුඛ කාටවත් ණය නොවි ජීවත් වීමේ
1: ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව පීඩාවට පත් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
9: දකින්නවනේ මේ මාසෙ වෙනකොට මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂවරයෙක් අධිකරණයට එන්න වෙනවා. පොලිසියේ කටයුතු ක්‍රියාත්මක කරන එක හැම අවුරුද්දම තියෙන දෙයක්. මොකද එක පැත්තකින් ඩයස්පෝරාවට අවශ්‍ය දේත් මේ ආණ්ඩුව කරන්න එපයි. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් ඔහු මොවුන්ගේ නීතිය අවනත වීම පිළිබඳව අද සමාජය දන්නවා. දැන් ගල්ලංගුරු ගෙනාපු අය. දැන් අලුතෙන් ගෙනාපු නැවත් බාලයිනේ. කන්ටේනර් 323 පන්නපු එක. පන්නපු අය. අර කුඩු කන්ටේනර් දෙක. නුවරඑළි අයිස් ෆැක්ටරිය දි ආණ්ඩුවට හිතවත් ආණ්ඩුවට අවශ්‍ය ආණ්ඩුවට පෝෂණය කරන්න ඕන සංවිධානාත්මක අපරාධ කරුවෝ නිදල්ල හැසිරෙනවා. ඒ වගේම තමයි ඔවුන් ආණ්ඩුවට හිතවත් ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධ කරුවන්ට විරුද්ධව ඉන්න එක ආණ්ඩුව හැප්පෙනවා. තවත් පැත්තකින් ඉතින් ආණ්ඩුවේ තියෙන සියලුම දැන් අර හැකර්ලා ඇවිල්ලා උසන් ගිලා තියෙන. දැන් නුවරඑළියේ තපල් ගොඩනැගිල්ලේ අකුණු සන්නායකයත් දැන් අතුරුදහන් වෙලා කියලා මම දැක්කම සමාජ මාධ්‍ය වාර්තා වෙනවා.
1: බලයටීමට පෙර ප්‍රකාශ කළ සියල්ල ආණ්ඩුවට අමතකව ගොස් ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පැවසුවේ.
10: හරියට දැන් මේ ආණ්ඩුව අර කතාවක් තියෙනවනේ, මේ මොකද්ද ගොනාගේ මියගහ කරේ තියාගෙන ගැට ගැහුවා වගේ කියලා. හරිද? දැන් ඒ ගොනාව අර කරත්තේ මියගහ නේද ඒකට කියන්නේ. ඒක ගැට ගැහුවම ආණ්ඩුව ආයි ගොනාට පණින්න බෑ. හරිද? ආයි එළියට එන්න බෑ. හරිද? එහෙනම් දැන් මේගොල්ලන්ටත් පණින්න බෑ. දැන් මේගොල්ලන් උන් දැන් IMF එක කරේ තියාගෙන යනවා. හරිද? දැන් එහෙනම් මේගොල්ලන්ට IMF එක කරේ තියාගෙන යන හින්දා මේගොල්ලන්ට දැන් පණින්න බෑ. එහෙනම් මේගොල්ලන්ට පණින්න දෙන්නෙත් නැහැ. මොකද දැන් මේගොල්ලෝ IMF එක දැන් කරේ තියාගෙන යනවානේ. ඒ හින්දා දැන් අපිටත් ඕන වෙලා තියෙන්නේ මේගොල්ලෝ ලව්වම මේව ටික කරව ගන්න ඕනේ. නැත්තම් ඉතින් අපි ආණ්ඩුවක් ආවම මේගොල්ලෝ ආයි විරුද්ධ පක්ෂයට ගිහිල්ලා මේ කරන්න දෙන්නේ නැහැනේ.
1: මද්‍රව්‍ය ජාවාරමට සහ අපරාධ සඳහා දේශපාලන අනුග්‍රහය ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නිකවරටිය ගණේවය පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වමින්.
11: ලෝකයේ ඉතාමත් සමීප විශ්ව ගම්මානයක් බවට පත්වීමේ ප්‍රතිඵල අපේ තරුණ පරම්පරාවට නෙලාගත හැකි එකක් අපි ඇති පැරණි යුගයට ඒ හා සමාන ලෙසම තවත් අවස්ථාවන් තිබෙනවා. මද්‍රව්‍ය අපචාර ක්‍රියා, විවිධ සන්නද්ධ කුඩා කණ්ඩායම් එක්ක සම්බන්ධ වීම, ඒ වගේම තාක්ෂණය හරහා සිදුවෙන මහා මූල්‍ය සහ අනිකුත් ගනුදෙනු, ඒවට තවස්ථාව තියෙනවා. ඒවත් අඩුවක්ම නැහැ කියලා මම හිතනවා. ගිය අවුරුදු අපි 10 මාසයේ 30 පටන් ගත්ත මේ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අද වෙනකොට හෙරොයින් කිලෝ 1947ක් අත්අඩංගුවට අරන් තියෙනවා. 1947ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් යූරියා බෑග් 40කට කීප්තුයි 39ක් විතර වෙනවා. හෙරොයින් එකපාරක් කියලා කියන්නේ කන් හැන්දෙන් භාගය. තාමත් විශ්වාස කරන්නේ නැහැ එන ඔක්කොම අපි අත්අඩංගුවට ගත්තා කියලා. එන ඔක්කොම ගත්තා නම් අය ගේන්නේ. අත්අඩංගුවට ගත හැකි මද්‍රව්‍ය තොගේ විශාලත්වය මේ තරම්නම් රට තුල කොච්චර මද්‍රව්‍ය ප්‍රමාණයක් පැතිරලා තිබෙනවද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්.
1: මද්‍රව්‍ය ජාවාරමට සහ අපරාධ පසුපස විශාල බලයක් පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
11: ගත වුණේ මාස 7 ඇතුළත අපි අත්අඩංගුවට අරන් තියෙන 186,000. ඒකෙන් අවුරුදු 20කට වඩා අඩු ළමුන්, පිරිමි ළමුන් 6064ක්, ඈනු ළමුන් 138ක් අත්අඩංගුවට අරන් තියෙනවා. අපේ තරුණයන් අභියස තිබෙනවා විනාශකාරී දොරටුවක් සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන දොරටුවක්. මා දන්නවා විනාශකාරී දොරටුව පිටුපස විශාල බලයන් තිබෙන බව දන්නවා. ඒ පිළිබඳ දේශපාලන බලය තිබුණු යුගයක් තිබුණා. ඒ පිටපස රාජ්‍ය බලය තිබුණු යුගයක් තිබුණා. ඒ පිටපස මුදල්මය බලය තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඒකත් සුළුපටු දොරටුවක් නෙවෙයි. ඒකත් විශාල වශයෙන් ගත්තොත් විශාල බලයන්ගෙන් අනුග්‍රහය ලබන දොරටුවක් තමයි මේ මද්‍රව්‍ය සඳහා විවෘත වී තිබෙන දොරටුව. මා අපේ හාමුදුරන් වහන්සේලා අපේ ගිහි පින්වතුන් ඉදිරිපිට මා ඉතාමත් එක පැත්තෙන් ආඩම්බරයෙන් කිව්වත් වැරදි නෑ. මා කියන්න කැමතියි මුකය පළමු වතාවට මද්‍රව්‍ය අපරාධ පිළිබඳ තිබුණු දේශපාලන බලය අපි බිඳවට්ටවා තිබෙනවා. කිසිසේත්ම ඒ කිසිවකට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නෑ, ආරක්ෂාව ලැබෙන්නේ නෑ කියන සහතිකය මට දෙන්න පුළුවන්.
1: බැසිල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ඒ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8 මුදලක් ඌව පළාත් සභා ඡන්දයේ ප්‍රචාරණ කටයුතු සඳහා බෑ කිරීමේ සිද්ධියකට අදාළ බවයි. නීතිපති උපදෙස් මත පොදු දේපල පනත යටතේ සැකකරුවන්ට චෝදනා එල්ලවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෝසමක් මගින්. සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි ස්ථානවලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කළා. මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ජූලි මාස 7 විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කෙරුණේ අද දිනේදී. අනතුරුව නඩුව ජූලි මාස 7 විභාගයට ගැනීමටද අධිකරණය නියෝග කළා. මෙනින්ජයිටිස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පාසල් බලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යංශය සඳහන් කළේ රෝගය ළමුන්ට හා ප්‍රතිශක්ති

0: යවම පුද්ගලයන්ට වැඩි වශයෙන් බලපෑම් එල්ල කරන බවයි. මෙනින්ජයිටිස් රෝගීන් පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා වුණේ දෙනියාය ප්‍රදේශයෙන්. මේ වන විට නුවරඑළිය, මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්කවලද රෝග ව්‍යාප්ත වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. රෝගී පැතිරීම වළක්වා ගැනීම සඳහා පන්ති කාමරවල ප්‍රමාණවත් වාතාශ්‍රයක් පවත්වා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. පන්ති කාමර තුල සහ ගෘහස්ථ ක්‍රියාකාරකම්වලදී අධික තදබදේ වැළැක්වීමටද සිතු කළ යුතුයි. නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුකමනය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. සිසුන් වැඩි වශයෙන් එක්වන ක්‍රියාකාරකම් සඳහා රෝග ලක්ෂණ පවතින සිසුන් සම්බන්ධ කර ගැනීමෙන් වැළකීම සඳහා සිසුන් දැනුවත් කරන ලෙසද උපදෙස් ලබා දුන්නා. දන්සල් සංවිධානයේදී ඊට අදාළ මාර්ගෝපදේශ අනුකමනය කළ යුතුයි. පාසල් ආහාර වැඩසටහනෙහි ආහාර සැපයුම්කරුවන්ද පවිත්‍රතාවය පිළිබඳ දැඩිව සැලකිලිමත් විය යුතු අතර සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කර ලෙස දැනුම් දී සිටිනවා. ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටින ධීවරයන් සිව් දෙනෙකු සෙවීම කඩිනම් කරන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර උපදෙස් දී තිබෙනවා. පසුගේ 27 වනදා රාත්‍රී 11ට පමණ ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ යාත්‍රා දෙකකින්. ඇතිවතද සුළන් හේතුවෙන් ඔවුන් ගමන් කළ බෝට්ටු නැවත වෙරළට පැමිණීමට නොහැකි වන්නට ඇති බවට සැක පළ වුණා. සෝදිසි මෙහෙයුම්ද සිදුකරු ලබන්නේ ගුවන් හමුදාවේද සහය සහිතවයි. අතුරුදන් වූ ධීවරින් පිළිබඳ තොරතුරු අසල්වැසි රටවල සමුද්‍ර ආරක්ෂක ඒකක වෙත යවා ඇති බවයි ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-65 දක්වා ඉහළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී සිටිනවා. සියත ක්‍රේසි වෙන්දේසි වැඩසටහනින් ස්වර්ණමහල් ජුවලස් වෙතින් පිරිනමන රුපියල් 150,000 වටිනා කැරට් 22 බ්‍රේස්ලට් එක දිනා ගැනීමට සීදුවේ නිශාන්ත රණසිංහ සමත් වුණා. ඒ රුපියල් 42ක අවම ලන්සුවකටයි. වැඩසටහනින් සතිපතා වටිනා ත්‍යාග දිනා ගැනීමට සියත ශ්‍රාවකයන්ට හැකි වුණා. ශ්‍රී ලංකේ රේඩියෝ ඉතිහාසයේ වෙනස් කළ අදාහගත නොහැකි ගේම් ෂෝ එක සියත ක්‍රේසි වෙන්දේසිය යලිත් ළඟදීම බලාපොරොත්තු වන්න. කොළඹ ජාතික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ ශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති නිලාන් වීරසිංහ ඇතුළු එම කාර්ය මණ්ඩලය විසින් බැති පූජා ආයතනයේ 25 වන සංවත්සරයේ නිමිත්තෙන් මෙම යන්ත්‍ර පරිත්‍යාග කළා. බකුගඩුව ආබාධිත රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා එම යන්ත්‍ර භාවිත කිරීමට නියමිතයි. අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයේ දින 60ක් දක්වා දීර්ඝ කිරීමට නියමිත බව දවල මන්දිරයේ පවසනවා. මෙතෙක් අදාළ ගිවිසුම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ලබා දී නොමැති බවයි දවල මන්දිරයේ පැවසුවේ. ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සියක් වන ටස්නීම් සඳහන් කළේ අවබෝධතා ගිවිසුම් පිළිබඳව අමෙරිකාව මෙතෙක් දැනුම් දී නොමැති බවයි. අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය පිළිබඳව අවධානයෙන් බලා සිටින බවයි ගල්ෆ් කලාපීය රටවල් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. යලි සිරස්තල ඩොලරේ අලිහෙලට උද්දමනයත් ඉහළයයි. වෙසක් උත්සවයට විශේෂ ප්‍රවාහන සේවා. බැසිල් අත්අඩංගුවට ගන්නයි නියෝග. නාමල්ගේ නඩුවටත් දින දෙයි. මෙනින්ජයිටිස් වැළැක්වීමට පාසල් වෙත උපදෙස්. දිවරෙන් 4ක් අතුරුදන්. සීත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සීතටගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: සිින්දු තුනක් කලරක් දාන්න තම පලෑන් කරගන්න කොමට තම ලබද මස තුතයක් දාන්නන්න.
1: ෆිල්ම් එක ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
0: YouTube ස්ලබ් හදනකින් නමගේ මගේතන ආය ජීත දකින්නම් වෙන්නේ නැති හදේසාවයකට. ඉතින් ඒකින් අනිවාර්යෙන්ම ෆිල්ම් එක බලන්න. අපේ මියුසික් පැත්තනොත් අපි ලොකු දෙයක් මේකට කරන්න try කරා. අත්තන වැඩි සාර්ථක වෙයි කියලා. ඉතින් අපිට comment දෙන්න කොහොමද කියලා.
2: මැරිලා පැයක් ආදරේ වැටුණත් hina උනේ මු hina වෙල නැගිටු වෙද් බොකේ අලු.
3: Talk of the town. තමන්ගේ පෞලි අයෙක් ගමට වෙලා ඉන්න අහිංසක ගෑනු ළමෙක් එක පාරටම වෙපන් එකක් අරගෙන තමන්ගේ පවුල බේරගන්න සටන් කරනවා.
1: ඒත් එක්කම ඒ පවුලයාගේම රහස් එකින් එක එළියට එන පටන් ගන්නවා.
3: ඒ තමයි මේ දවස්වල සවුත් ඉන්ඩියන් මූවි ෆෑන්ස්ලා වැඩිපුරම කතා වෙන මා ඉන්ටි බංගාරම් මූවිය එක.
1: කාලෙකට පස්සේ අහිංසකකම ඇතුළ හැංගුණු දරුණු කැරක්ටකින් සමන්ත මේ ෆිල්ම් එකේ මේන් රෝල් එක කරනවා.
3: පහුගිය දාතිබ ෆිල්ම් එකේ ට්‍රේලර් ලොන්ච් ඉවෙන්ට් එකත් මේ වෙනකොට වෛරල් වෙලා තියෙනවා. Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: වැස්ස නිසා පැතිරෙන රෝගවලින් බේරෙන්නේ කොහොමද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: මේ දවස්වල අපේ රටේ තියෙන වැසි සහිත කාලගුණය නිසා රෝග කිහිපයක් පැතිර යාමේ වැඩි අවධානමක් තියෙනවා. ඒ අතර ඩෙංගු රෝගියත්, මියුන රෝගියත්, ඊට අමතරව පාචන රෝගියත් සඳහන් කරන්න පුළුවන්. ඩෙංගු රෝගෙන් ආරක්ෂා වෙන්න ඔබේ නිවස අවට තියෙන මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා නිතර නිතර පිරිසිදු කරන්න. ඒ වගේම කිසිම විටකත් ජලය රැඳුණු තැන්වල නිරාවරණය දෙපා සමග ඇවිදින්න යන්න එපා. ඔබගේ දෙපාවල යම් කිසි විදියකින් සුළු තුවාලයක් හරි තියෙනවා නම් මේ වගේ ජලය එකතු වුණු තැන්වලට ළඟා වෙන්න එපා. එවැනි පරිසරන් වලදී ඔබට මියුන රෝගේ පහසුවෙන් බෝ වෙන්න පුළුවන්. ඔබ බීමට ගන්න ජලය හැම විටම උණු කර නිවාගෙන බොන්න. ඒ වගේම පිටතින් ආහාර ගැනීම හැකිතාක් දුරට සීමා කරන්න. විශේෂයෙන්ම ජලය ආශ්‍රිතව හැදෙන පලා වර්ග, එළවලු වර්ග ආහාරට ගැනීමේදී හැකි සෑම විටම හොඳින් හොදලා උයලා ගන්න. උණ, ඇඟපත වේදනාව, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ තිබේ නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට. පිනකින් ලබාගත් මනස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
3: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මයේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්වත්නි, නිර්වාණ සුවය ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත් මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
3: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද, හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න, සියත අහන්න.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: බුද්ධියට
4: විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: තනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
7: ඒ සල්ලි ටික අරන් දිත්වා ගුලිගුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
8: මොනම් නැති වෙන එකට මුණ දෙන්න අපි සූදානම්.
6: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
7: ළම එකේ ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
4: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: Global University Partners 0712 6192

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අයියා, මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා, මට මල් ගොඩාක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ,
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: ඔබත් A-level අවසන් ක්ලාසෙස් එක්ක NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
6: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි, කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: කඩපත කඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
9: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, රිෂ්මි.
8: මට පාවයාව.
9: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
8: අන්නා, කලින් කියන්න එපැයි.
10: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
11: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
8: අහන්න හවස දෙකට සතිය දවස්වල.
12: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
15: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
17: ඩාඩි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
18: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: සියත දෙවයින.

0: සල්ලිත් වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22. Primelands.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවලා කන්නද?
5: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
8: සින්දු සියත
7: ගියත් සැපයි දවලේ
9: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: 98.2 98.4
7: පන්නේවගේ කමුකකේ
8: ඕ ප්‍රේක්
7: නෑවගේ
8: පතිමුරේ
9: සුන්ස් ෆ්‍රයිඩේ මචං.

0: මක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමක් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
4: සැන්ඩි ඕන සතේ ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
6: හෙට උදේ 8ට
7: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා.
8: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට.
7: එහෙමකෝ ඒ?
8: උන් සේරම පයින් යාවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
7: ඈ?
9: ජින්තු පිටියේ මවෙනෝ. ජින්තු පිටියේ මවෙනෝ.
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
11: දැන්ම තරවගේ 9යි 9යි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: දැන් වෙලාව රෑටයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

ඇයට පහවෙල විනාඩි පහයි තැන් වෙලාව. ඉතිං කොහොමද ඔන්න පුරුදු විදිහට සිකුරාද දවසේ මං ඇවිල්ලා ඉන්නවා රෑ දහය වෙනකන් මේ ඇනවාගේ ලස්සන සින්දු ගොඩක් බෙදාගන්න. 0711 982 4 වට්සප් මැසේජ් එකක් කියවන්න රෑ දහයට කලින්. මන් නිෂාන් හැමදාම වගේ ඔයාගේ ලඟින්.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහෝදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
3: දෙල්න කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
14: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: 98.2 98.4 සියත

0: සියතම
1: 98.2 94 සියත දිවයින පුරා

0: ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසස් වෙත NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නැහැ.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
4: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
4: අලංකාර වෙසක් තොරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
4: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව
5: මේ හඳුන්කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
8: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කුන්දේසි සහිතයි
9: 98.2 98.4
10: පන්නේවගේ කමුකොකේ
11: ඕප්‍රේක්
10: නෑවගේ
11: පතිමුරේ
12: සුන්ස් ෆ්‍රයිඩේ මචං
13: අද විතරයි සිකුරාදා
14: සියත දෙවයින පුරා

0: Siyata Divine Apura.
1: රෑටයි විනාඩි 45 දැන් වෙලාව. කොහොමද ඉතින්? නිම්තරා මට මැසේජ් එකක් කියවලා තියෙනවා ගල්කිස් ඉඳලා. හයි නිෂාන් කොහොමද? අපිත් ඔයව අහගෙන වැඩ කරන ගමන් ලස්සන සින්දුවක් දෙන්න. සියත සෙට් එකටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මැසේජ් එකක් කියවලා තියෙන ටිකක් දිගයි. හා මං කියවන්නම්. අපි බාවනැල්ලෙන් සියත FM අහන ගමන් වෙසක් කූඩු හදනවා. අපේ පුංචි පුතා පුමිඳු කේශව පතිරාජාසාවෙන් සියතා අහනවා. රයිට්, එයත් එක්ක යාගේ අම්මා තාත්තා කිරියම්මා අත්තා මාමා එකතු කරගන්නලු සින්දුවකට. රයිට්, ඔන්න කට්ටියම මේ සින්දුවට එකතු කරගන්නවා. මේ වෙලාවේ සියතා අහන ඔක්කොම කට්ටිය එකතු කරගන්නලු අතුල අධිකාරී මහත්තයාගේ සින්දුවක් තමයිලු අහන්න ඕනේ. රයිට්, අපි බලමු. එතකොට මගේ යාළුවෙකුත් ඉන්නවා මොරගහ හේනි ඉඳලා. හයි හයි, කොහමද කොහමද? හැමදාම වගේම අදත් යාමට මැසේජ් එකක් කියලා. හයි හන්සි, කොහමද? හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ලස්සන කූඩු එහෙම හැදුවද? කොහ හැදුවනම් බලන්න, ෆොටෝ එකක් එහෙම දාන්න බලන්නනේ. කූඩු හදලා සෑහෙන වැඩ ගොඩක් කරලා ඇතිනේ නේද? රයිට්. එහෙම නැත්නම් වැඩ කරන ගමන්ද දන්නේ නැහැ නේ, මාව අහන්නේ නේ. කොහමරි කමන්නේ 0711 182 4 ඉක්මනට WhatsApp message එකක් එවන්න රෑ 10ට කලින්.

0: නියත පාත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවි රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකට ඒ මිනිස්සු කැමති නිදහසේ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
6: 98.2 98.4 සියත

0: දැන් වෙලාව රැනවේ විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

රැනවේ පහල විනාඩි 11යි. දනු හොන්වයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඔක කාදරේ වත්තල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියුවා දනු. ඒ වගේම අතුල, ඒ වගේම කසුන්, සඳමාලි, තව ඉන්නවා ශ්‍රීනි, දයාලුකු අප්පච්චි, මේ කට්ටිය එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකක් කියලා තියෙන්නේ. උන් කට්ටියව මතක් කරා. කට්ටිය ලොකු වැඩක්ලු. දන්සලකට ලෑස්ති වෙනවා. රයිට්. අපිටත් එන්නලුවේ පැත්තේ. හරි බලමුකෝ. මේ අපේ ආදරණීය දෙවෙනි පැය 0711 98 2 98 4ට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න රෑ 10ට කලින්.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් නිකුත්කිරීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
3: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
2: මට පාවයව.
3: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ පැයි
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
5: සියත Hot and Spicy with සුදු කොච්චි.
2: අන්න හවස දෙකට සතිය දවස් වල
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
7: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5 ම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
11: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය.

0: ඇතුළත මනස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මයේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්නම් පාඩුව ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවය ලබන්න මෙහි ලෝක ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත් මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් විසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
2: සියත දිවයින පුරා

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔලුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න. බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
0: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය.

0: කලාපය 2026 හෙට සිට ජුනි මාස දෙවන දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව. මේ හඳුන්ගුරුවල්

0: ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
1: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
3: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
1: සැන්ඩි ඕන සතෙක් ඕන මිනිස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: සියත දිවයින පුරා.

0: FM.
1: එනං ඉතින් නිශාන් ගිහිල්ලා එන්නයි යන්නේ. කොහොමද ඔයාට ගොඩක් කලා ඔයා වහගෙන හිටියා. ඉතින් ඔයාවත් සේතන හැමෝමත් එකතු කරගන්නවා. අලව්වේ නදී තමයි මට මේ මෙසේජ් කියවන්නේ. Thank you නදී. ඉතින් හෙට අනිද්දා ඉන් අනිත් සඳුදා 30 වෙනිදා ඉඳලා 2 වෙනිද වෙනකන් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. සියත FM සියත TV තමයි මාධ්‍ය අනුග්‍රහය, මාධ්‍ය දායකත්වය එකතු කරන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ පැත්තට එන්න, වෙසක් බලන්න. ලංකාවේ සුවිශේෂීතම වෙසක් කලාපය මෙවරත් ගංගාරාම පරිශ්‍රයේදී පැවැත්වෙනවා හෙට හවස. ඉතින් එන්න වෙසක් බලන්න, සිරි නරඹන්න. ප්‍රණීත දන්සල් එහෙමත් තියෙනවා, අපිවත් හම්බ වෙන්න පුළුවන්. මාධ්‍ය අනුග්‍රහය සියත FM සියත TV එකතු කරන්නේ. ගිහින් එන්න. සුභ වෙසක් මංගල්‍යක් වේවා ඔබට. මම නිශාන්.

0: මන්නු
1: දැන් වෙලාව රාත්‍රී 10යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: හබිබි.
1: 98.2 98.4
2: පාන් නැවගේ කමුකොකේ
3: ප්‍රේක්
2: නැවගේ
3: පතිමු රේ
0: ස්පයින මචං
2: අද විතරයි සිකුරාදා
1: සියත දිවයින පුරා.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.492 0.7192.377
3: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
3: මට පාවයව
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ නැහැ.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අන්න හවස දෙකට සතිය දවස් වල.

0: පිනකින් ලබාගත්ු මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්ත උනේ නැත්නම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත්ු මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකෙ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද, හෙට ඔබට දුක වෙනවා.
0: හෙටට දින උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න, සියත අහන්න.
2: අනුවටයි දශම හතරෙන් කළුතරට කළුතරට සියත FM.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියත.
2: ගියක් සැපයි දවලේ.
3: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචාතාරේ.
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
5: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
6: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
5: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 හෙට සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
6: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
5: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
6: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
7: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
9: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

0: නියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියතෝ පොකට් මනී. අනුවටයි 0.2න් අනුවටයි 0.4න්.
6: පන්නේ වගේ කමුකෝකේ
7: ඔප්‍රේක්
6: නෑවගේ
7: පති මුරේ
8: සුන්ස් ෆ්‍රයිඩේ මචං
9: අද විතරයි සිකුරාදා
5: සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියතහගෙන ඉන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදු විය හැකි

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආ

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රුමානු රජතුමාණන් විසින් රන්පතෙක ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී